0: Good Money. විනාඩි 39යි මාෂි දැන් වෙලාව. අමාෂා කුරුණෑගලින් ඔන්න අද දවසේ පොකට් මනි දිනන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ගුඩ් මෝනින් පුතා.
1: ගුඩ් මෝනින්.
0: ඉස්කෝලේ යන ලෑස්ති වෙලා දින්නේ දැන්?
1: ඔව් ලෑස්ති වෙන ගමන්.
0: ලෑස්ති වෙන ගමන්. හරි. කොහෙද පුතාගේ ඉස්කෝලේ? ඉස්කෝලේ 8 වසරේ තමයි ඉන්නේ නේද? ගෙදර තව කවුද ඉන්නේ? නංගිලා මල්ලිලා අයියලා කරලා ඉන්නවද? අයියෙක්ින්. හරි. එහෙමනම් ඉතින් ඔන්න ප්‍රශ්න හතරක් අපි අහනවා. හරි උත්තරේ දෙන්න ඕනේ තප්පර පහක් තමයි ඔන්න උත්තරයකට තියෙන වෙලාව. උත්තර දෙකක් තියෙනවා. හරි උත්තරේ තෝරන්න තමයි තියෙන්නේ.
2: ලෑස්ති නේද මාෂා? මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
0: මේ ප්‍රශ්නේ අපි හදන්නේ විද්‍යාව පාඩමෙන් අමාෂා. මෙන්න ප්‍රශ්නය. ශරීරයට කැල්සියම් සහ ෆොස්ෆරස් නිසි ලෙස අවශෝෂණය කර ගැනීමට විටමින් D අවශ්‍ය වේ. විටමින් D ශරීරයට ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ හිරු එළිය මගින්. මෙන්න ප්‍රශ්නය. විටමින් D ඌනතාවය නිසා ඇතිවන රෝගී තත්ත්වයක් වන්නේ මින් කුමක්ද? 1. වීදුරු මසින් ලේ ගැලීම. 2. අස්ථි විකෘති වීම.
2: අමාෂා හරි උත්තරේ තෝරලා තියෙනවා. රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. තව ප්‍රශ්න තුනයි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසයේ පාඩමින් තමයි අමාෂා දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. මිනිසා සහ අශ්ව හිස යනු ලෝක ප්‍රසිද්ධ ඓතිහාසික කැටයමකි. වාඩි වී සිටින මිනිස් රුවක් සහ අශ්වයෙකුගේ හිසක් මෙහි දැක්වේ. අපි අහන්නේ අශ්ව හිස සහ මිනිසා දැක්වෙන මූර්තිය දැකගත හැක්කේ කොහේද? 1. මහමෙවුනා උයනේ. 2. ඉසුරු මුනි විහාරේ.
2: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා රුපියල් 500ක් මේ වෙද්දි පොකට් මනින් දිනලා තියෙන්නේ අමාෂා. තව ප්‍රශ්න දෙකකට උත්තර දුනොත් රුපියල් 5000යි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි තුන්වන ප්‍රශ්නය සැකසෙන්නේ. මෙන්න ප්‍රශ්නය. ශරීර ස්කන්ධ දර්ශකය පුද්ගලිකුගේ උසට සරිලන බරක් පවතී දැයි පරීක්ෂා කරන මිනුමක්. පුද්ගලයෙක්ගේ බර සහ උස පදනම් කරගෙන මෙම මිනුම් ලබා ගනී. අපි අහන්නේ ශරීර ස්කන්ධ දර්ශකයට අනුව නිසි බර දැක්වීම සඳහා ප්‍රස්ථාරය යොදා ඇති වර්ණය කුමක්ද? 1. කොළ පාට. 2. තැඹිලි පාට.
2: ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහන ප්‍රශ්න තුනටම ඔන්න හරි උත්තර තෝරලා තියෙනවා මාෂා. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා උත්තර දුන්නොත් ඔයාගේ පොකට් මනී ගන්නවට පස්කෝරයක් වෙනකම් වැඩි වෙනවා. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්න තෝරගමුද?
0: ඩේවිඩ් ප්‍රතිමාව යනු ලොව පුරා අතිශයින් කතාබහට ලක්වන මූර්තියක්. මේ මූර්තිය කිරිගරුඩින් නිර්මාණය කර ඇත. මෙන්න ප්‍රශ්නය. ඩේවිඩ්ගේ ප්‍රතිමාව කාගේ නිර්මාණයක්ද? 1. මයිකල් ආන්ජලෝ. 2. ලියනාඩෝ ඩාවින්චි.
2: ප්‍රශ්න හතරයි රුපියල් 5000යි. ඔන්න අපේ පළවෙනි තරගකාරණිය රුපියල් 5000ම පොකට් මනි දිනා ගන්නවා.
0: අමාෂා ඔයාට ගොඩක් සතුටු ඇති නේද? දැන් ඉස්කෝලේ ගිහිල්ලා ලොකු වෙලා කවුරු වෙන්නද අමාෂාගේ බලාපොරොත්තුව? හරි එහෙනම් ඉතින් අපිට බෙහෙත් ගන්න යන්න පුළුවන් නේද මාෂි? අපි හැමෝම මේ වෙලාවේ අමාෂයට විශ් කරන අමාෂගේ අනාගත හීනේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා. බොහොම ස්තුතියි. ඒ වගේම ජය වේවා අපි පොකට් මනි එක්ක අද දවසේ සම්බන්ධ වුණාට. දැන් මාෂි මේ වෙලාවේ ගොඩක් අය අහන් ඉන්නවානේ මේ හැමෝම ආසයි ඇති පොකට් මනි දිනන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. කොහොමද පුළුවන් වෙන්නේ අපිත් එක්ක මේ විදිහට කතා කරන්න, ප්‍රශ්න වලට උත්තර දෙන්න, ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න? කොහොමද මේක කරන්නේ?
2: කරන්න තියෙන්නේ පොඩි වැඩයි. අම්මගේ හරි තාත්තගේ ෆෝන් එක අරගෙන අපිට මැසේජ් එකක් එවන්න. 6 වසරේ ඉඳලා 11 වසර වෙනකන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලා තමයි අපිට මැසේජ් එක එවන්න ඕනේ.
0: ඒ විතරක් නෙමෙයි. කේවල් වල මේ වෙලාවේ අපි වහගෙන ඉන්න පොඩු ඉස්කෝලේ යන ලෑස්ටි කරන අම්මලාටත් පුළුවන් මමීස් පොකට් මනි සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙන්න. එයාටත් පුළුවන් රෙජිස්ටර් වෙන්න මැසේජ් එකක් දාලා නේද?
2: ඔව් නම්බර් එකයි මතක් කරන්න 0714 151 151 අපේ WhatsApp නම්බර් එක.
3: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. Banka Rating Agency BBB- Stable Outlook.

0: හද ගැස්මට සියත.
1: මට අද උදේ ආව ගමන්ම ඕක මතක් වුණා මකලෝ. අද උදේම වැඩට ආවනේ.
2: උදේ කියලා කියන්නේ සාමාන්‍ය දවා හැරෙන්න ඕන වෙලාවක උදේ හැටියට දවා ගන්න.
1: 11 ගියන උදේ.
2: අනේ 11 ගියන උදේ. ඕක කියලා දෙන්න ඕනේ අර අපේ අල්ලපු ගෙදර අධිකරණ කුකුලා. ඌ හිතන්නේ උදේ 5:00ට 6:00ට තමයි උදේ කියලා. ඌට කියලා දෙන්න ඕනේ 11 ගියන උදේ යකෝ පරක් වෙලා කෑ ගහනවා.
3: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
6: සෙනසුරාදා උදේ 8ට
7: මහපාර කොච්චර ගියත් තිවර වෙනවද? නෑ, කොච්චර තව තව යන්න පුළුවන්.
8: සේරමත් හරි, ඔය පාරවල් වල යද්දි බීපු එකේ කම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ.
9: ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
10: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
1: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
7: රාජ්‍යරිය ගොබ්බයා.
11: ඒයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
3: නිලබල කරේති ඔලමුල පුරේ.
4: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
12: 98.2 98.4

0: Good Money.
1: ලෝකේ සමහර අය ඉන්නවා එක දෙයකට තමයි දක්ෂ. එන අපි අර ඒ කාලේ තහලා තියෙන ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. හැබැයි දැන් එහෙම නෑ. දැන් ගොඩක් අය ගොඩක් දේවල් වලට දක්ෂයි. අපේ පොඩ්ඩොත් එහෙමයි. දැන් මේ අපි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්න අපේ යාළුවත් එහෙම තමයි. පහුගිය පාසල් වාරේ වාර විභාගෙ තිබ්බනේ. එයා පන්තියේ පළවෙනියා. ඉතින් එයාගේ නම ගෞරව. ඉතින් තමන්ගේ පවුලට ඇත්තටම ගෞරවය කියලා දුන්නු ගෞරවපදායක තමයි අපි ලෑස්ති වෙන්නේ. දැන් පොකට් මනි ප්‍රශ්න වලට උත්තර හොයන්න. ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින්.
1: හරි, පුතාගේ ඉස්කෝලේ මොකද්ද?
3: ගෞරව, අපි අතේ රුපියල් 5000ක් තියෙනවා. මේ අපි අතේ තියෙන 5000 ඔයාගේ අතට ගන්න නම් මේ ප්‍රශ්න හතරට ඔයව හරි උත්තර තෝරන්න ඕන. තප්පර 5ක් ඇතුළත තමයි උත්තරේ තෝරන්න ඕන. ලෑස්ති නේද?
2: ඔව්.
3: මෙතමයි පළවෙනි ප්‍රශ්නය.
1: පළවෙනි ප්‍රශ්නය ඉතිහාසයේ පාඩමෙන් තමයි නිර්මාණය වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 455 සිට 473 දක්වා අනුරාධපුරයේ රජ කළ ශ්‍රේෂ්ඨ රජක වූයේ ධාතුසේන රජතුමාය. ඔහු විසින් වැව් 18ක් ඉදි කර ඇත. මෙන්න ප්‍රශ්නය. ධාතුසේන රජතුමා විසින් කරවන ලද වාරි කර්මාන්ත දෙකක් සඳහන් පිළිතුර කුමක්ද? 1. කලාවැව සහ ජයගඟ. 2. මිනිපේ ඇල හා යෝධ වැව.
2: 1.
3: ගෞරව, රුපියල් 250ක් දිනා ගන්නවා පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා. එතකොට මිනිපේ ඇල කරවලා තියෙන්නේ දෙවන අග්බෝ රජතුමා. අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
1: මේ ප්‍රශ්නේ පුරවැසි අධ්‍යාපනය විෂයයෙන්. යුතුකම් කොටස් දෙකකට බෙදෙනවා. ඉන් එකක් සදාචාරාත්මක යුතුකම් ලෙස සැලකෙනවා. මෙන්න ප්‍රශ්නය. අනෙක් යුතුකම් කොටස වන්නේ 1. නීතිමය යුතුකම්, 2. පුරවැසි යුතුකම්.
3: ප්‍රශ්න දෙකකටම උත්තර තෝරලා තියෙන ගෞරව, අතේ රුපියල් 500කුත් පොකට් මනී තියෙනවා. තා ප්‍රශ්න දෙකයි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නේ විද්‍යාව පාඩමෙන්. කශේරුකාවක්, එහෙම නැත්නම් කොඳු ඇටපෙලක් සහිත ජීවීන් පෘෂ්ඨවංශීන් ලෙස හැඳින්වේ. ඔවුන් සත්ව රාජධානියේ සිටින වඩාත් දියුණු සහ සංකීර්ණ සත්ව කාණ්ඩයකි. මෙන්න ප්‍රශ්නය. කොඳු ඇටපෙලක් හෙවත් කශේරුකාවක් රහිත ජීවියා මින් කවුද? 1. අරවියා. 2. පත්තෑයා.
2: 1.
3: ප්‍රශ්න තුනටම උත්තර තෝරලා රුපියල් 1000ක් මේ වෙද්දි ගෞරවාතේ පොකට් මනී තියෙනවා. ගෞරව, බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් ඔය 1000 5000ක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
2: හා.
1: ලිබර්ටි ප්‍රතිමාව ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ පිහිටා ඇත. නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය නිරූපණය කරන විශාල ස්මාරකයකි. මෙන්න ප්‍රශ්නය. ඇමරිකා එක්සත් ජනපදයට ලිබර්ටි ප්‍රතිමාව තෑගි කර රට කුමක්ද? 1. කැනඩාව. 2. ප්‍රංශය.
2: 1. ප්‍රංශය.
3: ගෞරව, ප්‍රශ්න හතරටම ඔයා උත්තර තෝරලා රුපියල් 5000ක් දිනා ගන්නවද දවසේ?
1: මේ රටවල් දෙකේ මිත්‍රත්වයේ සංකේත කරන්න ගෞරව, 1886 ඔක්තෝබර් මාසේ ෆ්‍රාන්සිය විසින් ඇමරිකාවට ත්‍යාගයක් විදිහට මේ ලිබර්ටි ප්‍රතිමාව ලබා දුන්නා. ඉතින් ගෞරව, ඔයා ලොකු නම් කවුරු වෙනද හිතාගෙන ඉන්නේ? මේ අද දවසේ දෙවනි පුංචි දොස්තර මහත්තයා. ඉතින් බොහොම සතුටුයි ප්‍රශ්න හතරටම හරි උත්තර දුන්නා. ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් පොකට් මනී ගැන කියනවද? හරි, ඉතින් ජය වේවා. ඔයාගේ අනාගත හිණිය සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
2: Thank you.
3: ගෞරව, රුපියල් 5000ක් වින් කරනවා ඒ විදිහට. ඉතින් ආයමත් සරයක් වන නම්බ එක මතක් කරන්න. 0714-151-151 අපේ WhatsApp නම්බ එක.
1: දැන් අනාගත හීන තියෙනවනේ පොඩ්ඩන්ට. දැන් අපිත් එක්ක කතා කරපු පොඩ්ඩට එයා කැමති දොස්තර මහත්තයෙක් වෙන්න. ඉතින් ඒ වෙනුවෙන් දෙමව්පියන්ට උගන්වන්න යම් කිසි මුදලක් ඕනේ. දවසක මේ වගේ කෙනෙක්ව මේ වගේ දරුවෙක්ව පිට රටකට යවලා තමන්ගේ අනාගත හීනේ හදාගන්න උදව් කරන්න ඕනේ නම් අපි ඒකට දැම්ම ඉඳලා ලෑස්ති වෙන්න ඕනේ දෙමව්පියෝ විදිහට. ඉතින් ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න එක තමයි හොඳම දේ. මොකද අපි තැන්පත් කරන මුදලයි පොලියයි දෙකම එකට එකතු වෙලා ආයෙත් ලොකු මුදලක් හැදෙනවා. ওই විදිහට අවුරුදු 5ක් 10ක් යම් පොඩි මුදලක් දාලා තිබ්බොත් අපි දන්නේම නැතුව ඒක ලොකු මුදලක් වෙනවා. ඒකයි ස්ථාවර තැන්පතුවල කලාව. 13-19 මතකද කවුද මේ 13-19 කතා කළොත් උත්තර දෙන්නේ? සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. දැන් මේ දවස්වල පොලිය වැඩි, ස්ථාවර තැන්පතුවල 15%ක පොලියක් ගන්න පුළුවන්. ඔන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයක් තමන්ගේ අතේ තියෙන මුදල සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා වාර දුන්නොත් ස්ථාවර තැන්පතුවක් විදිහට පරිස්සම් කරලා තියන්න. අවුරුදු 5ට 15%ක පොලියක් හම්බ වෙනවා 11.84%ක වාර්ෂික සබල පොලියක් එක්ක. ඉතින් අදම කතා කරන්න 13-19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට. වෙලාව පොඩ්ඩක් බලමුද? දැන් වෙලාව උදේ 6:00.

0: මෙට්‍රෝ බස් රථ නව මාර්ග පහකට ජොන්ස්ටන්ගේ නඩුවක් යළි විභාග කිරීමට නියෝග. ඩොලර් මිලියන 2.5ක අස්ථානගත වීම පිළිබඳ විවාදයක්.
1: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: මෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
1: සියපා පොකට් මනි. අනුග්‍රහය.
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: උදේ 6:08 දැන් වෙලාව. අපි පිළියන්දල පැත්තේ රවුම ගිහිල්ලෙමුද?
4: යමු යමු.
3: පිළියන්දල වන්දි මහ විද්‍යාලයේ කෙන ගන්න විහඟ පුතා ලෑස්ති වෙලා ඉන්න ඔන්න අද දවසේ පොකට් මනි දිනන්න. ගුඩ් මෝර්නින් විහඟ, ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා දින්නේ දැන්? හැබැයි අද ඉස්කෝලේ නිවාඩු කියලා අපිට පොඩි ආරංචියක් ආවා. ඇත්තද ඒක? හරි. ප්‍රශ්න හතරක් තියෙනවා විහඟ. හරි උත්තරේ තේරුවොත් තප්පර 5ක කාලයක් ඇතුළත ඔන්න ඔයාට පුළුවන් ජයග්‍රාහකෙක් වෙන්න. අභියෝගය බාර ගන්නවද?
4: ඔව්. ප්‍රශ්න 4යි රුපියල් 5000යි. මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
3: විහඟ ඉස්කෝලේ කී වසරද ඉන්නේ?
5: මට
3: ඉස්කෝලේ කී වසරද පුතා ඉන්නේ?
5: 7.
3: හරි. ඔන්න අපි ලෑස්ති ප්‍රශ්න අහන්න. පළවෙනි ප්‍රශ්නේ පුරවැසි අධ්‍යාපන විෂයෙන් තමයි අපි නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික ස්ථානයේ මක්කම එය මහමුත් නබිතුමාගේ උපන් ස්ථානය වේ. අපි අහන්නේ මක්කම ශුද්ධ භූමිය පිහිටා ඇත්තේ කොහේද? 1. ඉන්දියාවේ, 2. සෞදි අරාබියේ.
5: සෞදි
4: ඔන්නෙදී හරි උත්තරේ තෝරලා තියෙන රුපියල් 250කුත් පොකට් මනි අතේ තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
3: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවකි පාපන්දු ක්‍රීඩාව. 1930 පළමු පාපන්දු ලෝක කුසලානය පැවැත්විණි. මෙන්න ප්‍රශ්නය. පාපන්දු ක්‍රීඩාවට ක්‍රීඩකයන් කීයක් ඉන්නවාද? 1, 15, 2, 10.
5: 10.
4: පාපන්දු ක්‍රීඩාවට ක්‍රීඩකයන් කීයක් සිටිනවද කියලා තමයි ප්‍රශ්නේ අහුවේ. හරි උත්තරේ 15. හරි, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
3: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නය සැකසෙන්නේ. මෙන්න ප්‍රශ්නය. සංදේශ කාව්‍ය සිංහල සාහිත්‍යයේ විශේෂ කාව්‍ය ප්‍රභේදයක්. හංස සංදේශය, ගිරා සංදේශය, මයුර සංදේශය, ප්‍රසිද්ධ සංදේශ කාව්‍ය කීපයක්. අපි අහන්නේ ලංකාවේ පැරණිතම සංදේශ කාව්‍ය කුමක්ද? 1. මයුර සංදේශය, 2. සැලලිහිණි සංදේශය.
4: ශ්‍රී ලංකාවේ පැරණිතම සංදේශය මයුර සංදේශය. හරි, පොකට් මනි රුපියල් 250ක් අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් ඔය රුපියල් 250 රුපියල් 1250ක් කරගන්න පුළුවන්. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නට යමුද?
5: යමු.
3: ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය රටේ ස්වෛරීත්වය හා සංස්කෘතික අනන්‍යතාවය නිරූපණය කරන ජාතික සංකේතයක්. ලංකාවේ රාජ්‍ය ලාංඡනය පූජ්‍ය මාපලගම විපුලසාර මහනාහිමියන්ගේ නිර්මාණයක්. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනයේ වී කරල් වලින් නිරූපණය වන්නේ කුමක්ද? 1. ශස්ත්‍රීකත්වය, 2. පරිපූර්ණ බව.
5: පස්මිතත්වය.
4: විහඟ අතේ තිබ රුපියල් 250 රුපියල් 1250ක් වෙනකම් වැඩි කරගෙන අද දවසේ ඔන්න රුපියල් 1250ක් පොකට් මනී දිනා ගන්නවා.
3: එහෙනම් විහඟ හයිස්කෝලේ පටන් ගත්තාම ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕනේ පොකට් මනී ගැන. හරිද?
5: හරි.
4: පොකට් මනී දිනනවා ඔන්න මේ විදිහට විහඟ. අයමත් නම් එකක් මතක් කරමු. 2714 151 151 අපේ WhatsApp නම් එක. එවන්න නම ගම විස්තර ටික අපිට.
3: උදේ 6:00 විනාඩි 12:00

0: දැන් වෙලා උදැසන 6යි විනාඩි 16යි.
1: හද ගැස්මට සියත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ඇමති මණ්ඩලය පේරට දිනෙන් දින පරිහානිය කරාගෙන
3: 11,34,000 නඩු ගොඩ ගැහිලා තියෙනවා.
4: අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල ගැටලු සාගත තත්ත්වයක් පත් වෙනවා.
5: බලපෑම් කිරීමේ සංස්කෘතිය තියෙන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් ළඟ
6: වගන්ති සංශෝධනය කරනවා නම් ජනමත විචාරණය කාෂයි.
7: පෞද්ගලික අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ, නීතිය වෙනස් කරේ.
1: යට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
8: රජේ ණය දෙන්නේ රජේ ප්‍රකාශ කළා දින විනට පී ගන්න.
9: අවංක මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා. මේ කාට
10: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
11: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
12: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
13: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් Majestica Lanka Tiles.

0: Money. අභියෝග බාරගන්න අපේ පොඩ්ඩන්ට තියෙන්නේ පුදුම උනන්දුවක්. දැන් අපි පුංචි යාළුවෝ 3 දෙනෙක් මේ වෙද්දි අපිත් එක්ක සම්බන්ධ වෙලා පොකට් මනී දිනාගත්තා. දැන් මාෂි අද දවසේ ඔන්න අවසන් අවස්ථාව. සමිත්‍යා, good morning.
1: good morning.
0: සමිත්‍යා කොහොමද? ඔයා කොහෙද ඉස්කෝලේ යන්නේ?
1: මම හඳින් ඉන්න මගේ ඉස්කෝලේ මාරනාරන්දනිය ජාතික පාසල.
0: හරි, අපි මාතර පැත්තට තමයි ගිහින් තියෙන්නේ නේද? ඔන්න ප්‍රශ්න 4ක් තියෙනවා. හරි උත්තර 4 තුනෙරුවොත් රුපියල් 5000ක් පොකට් මනී දෙන්න පුළුවන්. තප්පර 5ක කාලයක් ඇතුළත අපි දෙන උත්තර දෙකෙන් හරි උත්තරේ තෝරන්න ඕනේ සමිත්‍යා.
2: මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
0: පුරවැසි අධ්‍යාපනය විෂයෙන් තමයි සමිත්‍යා ඔන්න පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. මට වැරදුනේ නැහැ. මම විදුලි බුබුලක් නිපදවිය නොහැකි තව එක් විදිහක් සොයාගත්තා පමණයි. මේ ප්‍රකාශය කාගේද? 1. තෝමස් ආල්වා එඩිසන්. 2. ජෝන් ලොගී බ්‍රෑන්ඩ්.
1: 1.
2: සමිත්‍යා රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල ලෝකයේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතනයකි. මෙයින් දරුවන්ගේ අයිතිවාසිකම්, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආරක්ෂාවට වැඩි අවධානයක් යොමු කරයි. මෙන්න ප්‍රශ්නය. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල යනු කුමක්ද? 1. යුනිසෙෆ්. 2. යුනිස්කෝ.
1: 1.
2: එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල යනු යුනිසෙෆ් වේ කියලා තමයි උත්තරේ වෙන්න ඕන. හරි, අපි යමු 3 වෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසය පාඩමෙන් තමයි 3 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ සමිත්‍යා. ලෝකයේ සාමාන්‍යයෙන් ඍතු 4ක් ඇත. වසන්ත, ගිම්හාන, ශරත්, ශීත ලෙස ඒවා දැක්වේ. මෙන්න ප්‍රශ්නය. දකුණු අර්ධගෝලයේ රටවලට සරත් ඍතුව ඇතිවන්නේ කුමන මාසයේද? 1. සැප්තැම්බර් මාසේ. 2. මාර්තු මාසේ. 1ද 2ද සමිත්‍යා?
1: 2.
2: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා මේ වෙනකොට සමිත්‍යා අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. සමිත්‍යා බෝනස් ප්‍රශ්න තෝරගමුද?
0: ශ්‍රී පාදස්ථානය සමනල කන්ද මුදුනේ පිහිටා ඇති බෞද්ධ ජනතාවගේ පූජනීය සිද්ධස්ථානයක්. එහි බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටා ඇත. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී පාද කන්ද පිහිටා ඇති දිස්ත්‍රික්කය මොකක්ද? 1. රත්නපුර දිස්ත්‍රික්කය. 2. කෑගල්ල දිස්ත්‍රික්කය.
1: 1.
2: අතේ පොකට් මනි රුපියල් 500ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තෝරලා රුපියල් 500 රුපියල් 2500ක් වෙනකන් ඔන්න වැඩි කරගෙන තියෙනවා.
0: සතුටුයි නේද සමිත්? ඉස්කෝලේ ගිහලා යාළුවන්ට පොකට් මනි ගැන කියන්න ඕනේ. හරිද?
1: හරි, බොහොම ස්තුතියි.
0: ජය වේවා.
2: සමිත්, රුපියල් 2500ක් පොකට් මනි දිනා ගන්නවා. ඉතින් ඔන්න අද දවසේ අපේ තරඟකාරයෝ 4 දෙනාම තරඟ කරලා ඉවරයි. හෙට දවසේ ඔබේ අවස්ථාව අපිට මැසේජ් කරන්න 0714 151 151 අපේ වට්ස්ඇප් නම්බර් එක.
0: ඉතින් එහෙමනම් අපිට නිවුස් අහන්නත් තියෙනවා. නිවුස් අහලා ඉවර වෙලා මොකද කරන්නේ මාෂි? මමිස් පොකට් මනි සෙග්මන්ට් එකට අම්ම කෙනෙක් හදත් ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඔන්න අම්මලාටත් පුළුවන් අපිට මැසේජස් එවන්න. එතකොට මමිස් පොකට් මනි සෙග්මන්ට් එකට යාලවත් එකතු කරගන්න අපි ලෑස්ති. සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්සින් අපිත් එක්ක හැමදාම හයියට. මේ දවස්වල ඔන්න ස්ථාවර තැන්පතුවල පොලිය වැඩි වෙලානේ තියෙන්නේ. මේ දවස්වල වැඩි වෙන්නේ මොනවදනේ? හැමදේම වැඩි වෙන කාලේ ඔන්න පොලියත් වැඩි වෙලා. මේ වගේ කාලවල තමයි ආයෝජනය කරන්න ගොඩාක් හොඳ කාල. ලෝකේ තියෙන ආයෝජන අතරින් රිස්ක් එක අඩුම ආයෝජනයක් විදිහට තමයි අපි ස්ථාවර තැන්පතු හඳුන්වා ගන්න. කතා කරගත්ත විදිහට කල් පිරුණහම ඔබට මුදලයි පොලියයි ලැබෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද ඔබේ මුදලට පොලිය එකතු වෙනවා. එතකොට පොලියයි මුදලයි දෙක ආපහු වැඩි වෙලා තමයි ඊළඟ අවුරුද්දේ පොලිය හැදෙන්නේ. දැන් මේ දවස්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ඔන්න 15%ක පොලියක් දෙනවා. අවුරුදු 5ක කාලයක් තමන්ගේ මුදල සර්වෝධී ඩිවලප්මන් ෆයිනෑන්ස්ගේ ස්ථාවර තැන්පත්වක තැන්පත් කළොත් ඉතින් අවුරුදු පහක කාලයක් ජ්‍යෙෂ්ඨපුරු ඇසියෝ 15%ක පොලියක් ලබා ගන්න බලාපොරොත්තුවෙන් සල්ලි ගිහිල්ලා තිබ්බහම 11.84%ක වාර්ෂික සපල පොලියකුත් ලැබෙනවා. ඉතින් කතා කරන්න අදම 13:19ට ගියක් දොරක් හදාගන්න, වාහන ගණන් අඩු නම් වාහනයක් ගන්න, එතකොට තමුණද කරන්න පුළුවන්. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වියදම් කරන්න, පිට රටකට යවලා විදේශ විශ්වවිද්‍යාලයක ගන්න, මේ වගේ හීන නම් කොච්චර තියෙනවද? ඔය හීන ඔක්කොම හැබෑ කරගත්තට පස්සේ කාටවත් බරක් නැතුව සැනසිලිදායකව තමන්ගේ විශ්‍රාම ජීවිතය ගත කරන්න හොඳ පෙන්ෂන් ප්ලෑන් එකක් විදිහටත් සර්වෝදි ඩිවලප්මන් ෆයිනෑන්ස් එකේ මේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක ඔයාට ගොඩක් හොඳයි. 13:19ට කතා කරන්න, විස්තර දැනගන්න, දෙන්න ජීවිතය දිනන්න ඔබට සර්වෝදි ඩිවලප්මන් ෆයිනෑන්ස් උදව් කරනවා. අපි මේ සින්දුවෙන් පස්සේ නිවුස් සහමු, එකටම අපි වහගෙන ඉන්න. ඊට පස්සේ මමීස් පොකට් මනි අද දිනන්නේ කවුද කියලා බලමු.

0: ගුවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දිස්ත්‍රික් තුනකට නායම් රතු නිවේදන කොත්මලේ ජලාශයේ වන්තරටුත් විවෘත කෙරේ. විභාග පිළිබඳ විශේෂ සාකච්ඡාවක්. මෙට්‍රෝ බස් රථ නව මාර්ග පහකට ජොන්ස්ටන්ගේ නඩුවක් යළි විභාග කිරීමට නියෝග. ඩොලර් මිලියන 2.5ක ස්ථානගත වීම පිළිබඳ විවාදයක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 0.117 888 666.
1: දිස්ත්‍රික් තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ටා සහායකට නායම් රතු නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ බොහෝ විද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ තවත් ප්‍රදේශ කිහිපයකට අවදානම් රතු නිවේදන නිකුත් කර ඇති බවයි.
4: දින කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතන සමග ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන නායමේ අන්තරංගික නිවේදන නිකුත් කරන ලෙස ඒ අනුව දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හයකට අධිර තුන යටතේ ඉවත්ීමේ රතු නිවේදන නිකුත් කරන ලැබුව අතර ඒ වගේම දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 16කට අධිර දෙක යටතේ අවධානය සිටින යන නිවේදන නිකුත් කරන ලැබුවත් ඊට අමතරව දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4කට අධිර එක යටතේ විමසන බව සිටින නිවේදන නිකුත් කරන ලැබුව අතර මේවා විස්තරාත්මක ගතතේ මානව දිස්ත්‍රික්කයේ ගංගහෙල කෝර්ලේ උඩුතුම්බර සහ පස්පය කොල්ලන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කෑගල් දිස්ත්‍රික්කයේ යටියත්වට ලේකම් කොටසටත් නෝරේලිය දිස්ත්‍රික්කයේ අඹගමු කෝර්ලේ සහ නෝඩන් ප්‍රාදේශීය ලේකම්ගේ ඉවත්ීම රත්නවේදී තාදුටත් ක්‍රියාත්මක.
1: කොත්මලේ ජලාශයේ වන්තොරටු විවෘත කිරීමට නියමිත බව වරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වරිමාර්ග අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ උලපනේ, ගෙලියොය, ගම්පොළ, පෙරාතනිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල මහවිලිගඟ දෙපස පහත් බිම්වල ජීවත්වන ජනතාව වඩා සැලකිලිමත් විය යුතු බවයි.
5: වැඩිම වර්ෂාපතනයන් වාර්තා වෙන්නේ මහවිලිගඟ ඉහළ ද්‍රෝණියේ සහ කැලණිගඟ ඉහළ ද්‍රෝණියේ දේශන නෝතන් වටවල වැනි ප්‍රදේශවල මිලිමීටර් 100ත් 125ත් අතර වර්ෂාපතනයන් දක්නට ලැබෙනවා. ඒ වගේම කිතුල්ගල සහ නෝවුටනි ප්‍රදේශවල මිලිමීටර් 50ත් 100ත් අතර වර්ෂාපතනයන් දක්නට ලැබෙනවා. අනිකුත් ප්‍රදේශවල මිලිමීටර් 25ට අඩු වර්ෂාපතනයන් තමයි බොහෝ ගංගා ද්‍රෝණියේ දක්නට ලැබෙන්නේ. ඒ වගේම නිල්ලලා ගඟ සහ ගින්ගඟ ඒ වගේම යාසන්නේ පීටි පොළත මුද්‍රවණි සාමාන්‍ය ගංගා ද්‍රෝණියේ වලත් මිලිමීටර් 50ට ආසන්න වර්ෂාපතනයකටම ස්ථානවල දක්නට ලැබෙනවා. නමුත් අඩු වර්ෂාපතනයක් තමයි අනිකුත් ස්ථානවල දක්නට ලැබෙන්නේ. මේ තත්ත්වයටදී ගංගා ද්‍රෝණියේ ජල මට්ටම් සීඝ්‍ර වැඩිවීම පෙන්නුම් කරන්නේ. කෙසේ නමුත් අද දවසේ 2.7ක කොත්මලේ ජලාශයේ ජලය යම් ප්‍රමාණයක් තත්පරයට ගණන් 130ක උත්තර ප්‍රමාණයක් නිදහස් කිරීමට සැලසුම් කළ තියෙනවා. ඒ ඊට ලැබෙන වර්ෂ ප්‍රමාණය මේ ඉදාරිතාවයේ ඉක්මීමට හැකියාව පවතින බැවින් එම නිසා විශේෂයෙන්ම පෙරාදෙණිය සහ කොත්මලේ පහළ ප්‍රදේශ කොත්මලාවය ගම්පල ප්‍රදේශයේ ජල මට්ටම් යම් වැඩිවීම අපේක්ෂා කරනවා.
1: මේ අතර පසුගිය දින කිහිපයේ ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සිදු ඇති මරණ සංඛ්‍යාව 8ක්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ ආපදාවෙන් දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 56ක් බලපෑමට ලක්ව ඇති බවයි. ආපදාවලින් බලපෑමට ලක්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 11832ක්. ආපදාවෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පූර්ණ නිවාසහානි 1ක් සහ අර්ධ නිවාසහානි 290ක් වාර්තා වුණා. මේ අතර බස්නාහිර, සබරගමුව සහ බයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටද මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි. මේ අතර පවතින කාලුගුණ තත්ත්වය හමුවේ ඉදිරි විභාග පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යාංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව ඊට සම්බන්ධ වනු ඇති. එහි මතුවන කරුණු අනුව ඉදිරි පියවර පිළිබඳ තීරණය කරන බවයි අධ්‍යාපන නියෝජ අමාත්‍ය මధుර සෙනවිරත්න සඳහන් කළේ. මෙවර උසස් පෙළ විභාගයේ ලබන දසවනදා සිට සැප්තැම්බර් 5වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ විභාග මධ්‍යස්ථාන 2532කදී පහශ්‍රණිය ශිෂ්‍යත්ව විභාගය ලබන නවවනදා විභාග මධ්‍යස්ථාන 2723කදී පැවැත්වීමට නියමිතයි. මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් අද සිට නැවත විවෘත කරනු ඇති. අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් සඳහා අද නිවාඩු ලබා දී තිබෙනවා. විනිස්සරුවරුන්ගේ වයස් සීමාව ඉහළ නැංවීම පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ වැඩබරණ සභාපති පූජ්‍යමාගලේ නාගිත හිමියන් බැහැදකීමෙන් පසු මාධ්‍යවේද අදහස් දක්වමින්.
6: යම් කෙනෙක්ට මේක අධිකරණයේ අභියෝග කරන්න ඕන නම් ඒක කරන්නත් අවස්ථාව තිබෙනවා. සමහර අවස්ථාවල මහානායක ස්වාමින් වහන්සේලාට නිවැරදි තොරතුරු ලැබුණා තිබුණ නැහැ. උන්වහන්සේලා කිව්වේ ජනතාවට යහපතක් වෙන ඕනෑම දෙයකට එතුමන්ලා සහයෝගය තිබෙන බව.
1: ජනතාවට කඩිනමින් යුක්තිය ඉටුවන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ ආරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවකට එක්වමින් අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙසද ජනාධිපතිවරයා අදාළංශ වෙත උපදෙස් දුන්නා. මේ අතර මීගමෝ සහ මහර බන්ධනාගාරවල ඇති වූ ගැටුම් එකිනෙකට සම්බන්ධ සිද්ධීන් දැයිසවීමට විමර්ශන ක්‍රාත්මක බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයදිස්ස පවසනවා. ඔහු සඳහන් කළේ මෙතෙක් සිදු කළ විමර්ශන අනුව එම සිද්ධි අතර සම්බන්ධයක් නොමැති බව දැනට අනුමාන කරන බවයි.
7: දේශපාලන හයිය හිටපු මැතිවතිකන් කිසිවක් අදාළ කරගන්නේ නැහැ නීති ක්‍රියාත්මක කරන්න හෝ පරීක්ෂණ කරන්න. ඒකට අදාළ ආයතන අපරාපක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් කොමිසම පොලිසිය කටයුතු කරමින් පවතින වේගයෙන් සහ කාර්යක්ෂම නඩු පැවරීම් කරනවා. ඒකත් එක්ක ඒ දේවල් එළිය සිදු වෙනකොට බන්ධනාගාර ඇතුළත කැළඹිලි සාගත තත්ත්වයක් නැති වෙනවා. ඒකට මේ වැඩිපුර ඉන්න ප්‍රමාණය පාවිච්චි වෙන බව පේනවා. ඉතින් ඒ පිළිබඳව බුද්ධි වාර්තා පිළිබඳව සැලකිලිමත් වෙනවා.
1: මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද පැවැත්වීමට නියමිතයි. ඊට අදාළව රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව සම්බන්ධ විවාදය පැවැත්වෙනු ඇති. මේ අතර අධිකරණ පද්ධතියේ පවතින සැබෑ ගැටලු යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියා. ඔහු මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට එක්වමින්.
8: අර මහානායක හමුදුරන්ට ඇවිල්ලා උන්වහන්සේලාට ගිහිල්ලා කතා කරලා ඇවිල්ලා බොරු කියනවා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා. මට තේරෙන්නේ නැහැ මේ මහානායක හමුදුරන්ට ගිහිල්ලා බොරු කියන්නේ. දැන් උන්වහන්සේලා නිකුත් කරපු නිවේදනේ ඇයි මේ එළියට දෙන්නේ නැත්තේ? කවුද මේකට බලපෑම් කරේ? මේක තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට මේ හදන්නේ සම්පූර්ණයෙන් මේක විකෘති කරන්න.
1: යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ඇතැම් පාර්ශ්ව කැළඹීමට පත්ව සිටින බවයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සඳහන් කළේ.
9: මේ වෙලා තියෙන මොකක්වත් නෙවෙයි, මේ බමුණු කුලයට වැදිලා. අපි දන්නවා අලුත් කඩේ උසාවියේ ගරු මැතිනියනේ එක එක කාටල් දුවනේ, ඒක අයිතිකාරයෝ ඉන්නෝ ඒවට. අලුත් කඩේ උසාවියට, අලුත් කඩේ උසාවිය තමන්ගේ බල පරාක්‍රමයක් කරගෙන හිටියේ අලුත් කඩේ උසාවියේ. ඒවට දැන් වැදිලා තියෙනවා. එතකොට මේක තමයි මේ රිදිල්ල. අපි දන්නවා ගරු මැතිනියනි කයිසාරුවත්තේ මුහන්දිරන්ට මොකද වුනේ.
1: විපක්ෂයේ පිරිස්වලට එරෙහිව නඩු විශාල ප්‍රමාණයක් විභාග වෙන බවයි අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.
10: ඔය හොරකම් නොකර කරේ නැත්තම්, ඔය ඝාතන කරේ නැත්තම්, තාජුඩීන්ලව ඝාතනය කරේ නැත්තම්, එක්නලි ගොඩල පැහැරගත්තේ නැත්තම්, එදා ඔය කියන දේශපාලන හේතු මත ඝාතනය කිරීම කරේ නැත්තම්, අද උසාවිවල නඩු වලින් භාගයක් ඉවරයි. එහෙම නඩු නැහැ. අද වැඩිපුරම ඇහෙන්නේ ඒවා තමයි. අල්ලස් දූෂණ කොමිසමෙන් වැඩිපුරම පැමිණිලි දාලා නඩු අහන්න වෙලා තියෙන්නේ කවුරුගෙනද? දැන් විපක්ෂයේ ඉන්න එදා ආණ්ඩු කරපු තමුන්හන්සල කරපු අපරාධ, තමුන්හන්සල කරපු දූෂණ චෝදනා, ඒවට එරෙහිව තමයි අද නඩු විභාග වෙන්නේ.
1: රාජ්‍ය කඩාවැටීමකට ලක්වමින් පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ පැවසුවේ.
11: ඔබතුමාලට ඕන ඕන විදිහට චෝදනා හදන්න පුළුවන්, නගන්න පුළුවන්, කියවන්න පුළුවන්. හැබැයි ඉතින් මතක තියාගන්න, මේ රටේ සමස්තයක් විදිහට රාජ්‍ය යාන්ත්‍රණය විනාශ කිරීම තුළ, මේ රටේ සමස්තයක් විදිහට පොලිසිය අධිකරණ පද්ධතිය කරන නියෝජ්‍ය කතානායක විනාශ කිරීම තුළ, එහෙම කරනකොට ගන්න නියෝජ්‍ය කතානායකතුමනි සමස්තයක් විදිහට රාජ්‍ය කඩන් වැටෙන එක නවත්තන්න බෑ.
1: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිවද නීතිය ක්‍රාත්මක විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොජිබ් රහමාන් සඳහන් කළේ.
12: නීතිපති දෙපාර්තමේන්තුව පැහැදිලිවම තමන්ගේ වගකීම පැහැරලා තිබෙනවා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවන් වෙච්ච පස් දෙනාගෙන් දෙන්නෙක්ව උදාහැරලා තියෙනවා. එහෙම වෙන්න විදියක් නැහැ. කොහොමද මෛත්‍රීපාල සිරිසේනා නිලන්ත ජයවර්ධනයි මෙතනින් උදාහැරියේ? හිටපු ජනාධිපතිවරයා පැහැදිලිවම තමන්ගේ වගකීම් පැහැරලා තියෙනවා කියන එක ජනග්‍රි සිල්වා කොමිසම් වාර්තාවේ හෙළිදරව් වෙලා තියෙනවා. අන්න ඒ හින්දා ඔවුන්ටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.
1: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාදු ඇතුළු තුන්දෙනෙකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණය ලබා දී තිබූ නියෝගයක් බලරහිත කළ අභියාචනාධිකරණය එම නඩුව නැවත විභාග කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණය වෙතයි. විනිසුරු මඩුල්ල සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහි නඩුවේදී විත්තිය විසින් මූලික විරෝධතා මතු කර තිබූ බවයි. මූලික විරෝධතාවයක් පිළිගනිමින් අල්ලස් කොමිසම ගොනු කළ අධිචෝදනා පත්‍රය ඉවත දැමීමට කොළඹ මහාධිකරණය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළා. ජොන්ස්ටන් ප්‍රනාන්දුට චෝදනා එළිවී ඇත්තේ 2010 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතස් ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවූ බවටයි. මෙට්‍රෝ බස් රථ සේවාව කොළඹ නව මාර්ග පහකට හඳුන්වා දෙමින් සමස්ත මාර්ග හතක් දක්වා ප්‍රවාහන සේවා පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා. ලබන සැප්තැම්බර් මාසයේ සිට එම බස් සේවා ආරම්භ කිරීමට නියමිතයි. මිලේනියම් සිටි සිට කොළඹ කොටුව දක්වා කිලෝමීටර් 22.3 දුරකින් එක් මාර්ගයක් සමන්විතයි. දෙමටගොඩ සිට පානතුර දක්වා කිලෝමීටර් 28.7 දුරක් ද බස් සේවාව ක්‍රියාත්මක කරනු ඇති. තලංගම ඩිපෝව බතරමුණ නගරය සිට එකල දක්වා කිලෝමීටර් 29.9 දුරක් ද බස් රථ ධාවනය කිරීමට නියමිතයි. මාකුමර කැස්බෑව හරහා පිටකොටුව දක්වා කිලෝමීටර් 37.7 ද කොල්ලිපිටිය සකිල පාර හරහා බම්බලපිටිය දක්වා කිලෝමීටර් 14 නව මාර්ගවලද බස් රථ ධාවනය කිරීමට නියමිතයි. මාකුමර කොළඹ සහ මාකුමර කඩවත මාර්ග දෙකෙහි සුපුරුදු පරිදි මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක කරනු ඇති. අලුයම 4:30 සිට බස් රථ ධාවනය කිරීමට තීරණය කර ඇති බවයි ලංකා මෙට්‍රෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී BMP තිලක සඳහන් කළේ.
13: අපිට තියෙන දත්තවලට අනුව සමහර ස්ටේෂන් වලින් බස් 2:40 පටන් ගන්නත්, සමහර ස්ටේෂන් වලින් 2:05 පටන් ගන්නත්, තවත් සමහර ස්ථාන වලින් උදේ 6ට පටන් ගන්නත් බස් තියෙනවා. එතකොට ඒ කියන්නේ ඇවරේජ් එකක් විදිහට ගත්තොත් එහෙම අපි උදේ 4 ඉඳලා 6 වෙනකම් මේකේක ස්ටේෂන් වලින් ඒ අවශ්‍යතාවය අනුව බස් ස්ටාර්ට් කරාට තමයි දැනට ප්ලෑන් කරලා තියෙන්නේ. අවසාන වෙනකොට අන්තිම බස් එක මම කිව්වොත් එහෙම 6:11
1: පළත් හතරක් ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ අවධානම් තත්ත්වය පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ ඇතිවූ ගංවතුර තත්ත්වයන් සමග ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන තවදුරටත් ඉහළ යා හැකි බවයි.
14: තවදුරටත් බස්නාහිර පළාත, දකුණු පළාත, මධ්‍යම පළාත සහ සබරගමු පළාත තමයි අවදානම් පළාත් වශයෙන් හඳුනාගෙන තියෙන්නේ. විශේෂයෙන් කොළඹ ගම්පහ, නුවර, මාතර, කළුතර, ගාල්ල, රත්නපුර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ.
1: ඩෙංගු මර්ධනය සඳහා ඉන්දියාවෙන් ලැබුණු මැලතියන් මතුරු මර්ධන කටයුතු සඳහා ඉදිරියේදී යොදා ගන්නා බවයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමේ සභාපති නජිත් සුමරසේන පැවසුවේ.
15: කෘමිනාශක ප්‍රතිරෝධය දක්වන අඩුවෙන් මදුරන් මැරෙන ප්‍රදේශ සඳහා මේ කෘමිනාශක යොදා ගන්න පුළුවන්. මේ කෘමිනාශක යොදනකොට ඉතා විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. කුඩා ප්‍රමාණයක් මිලිලීටර 5ක් 10ක් වගේ ප්‍රමාණයක් තමයි වරකට අපි යොදන්නේ. ඒකින්ද ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අවශ්‍ය ප්‍රමාණය යොදලා කෘමිනාශක වෙනස් කරලා කෘමිනාශකයේදීම සෑම කෘමි මර්ධන කටයුතු වලින් සිදු වෙනවා. කෘෂිකර්මාන්තයේත් ඒක කරනවා. ඒ වගේම මැලේරියා මර්ධන වැඩසටහන් වල ඉතිේදී කරා. ඒ අනුව මේ ලැබෙන කෘමිනාශකයේ ප්‍රයෝජනට අරගෙන මදුරු මර්ධනය සාර්ථක කර ගැනීමට මේ පිටුහලක් කරගත හැකියි අපි විශ්වාස කරනවා.
1: වසරේ මේ දක්වා කාලය තුල මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 86,947ක්. මේ දක්වා කාලය තුල ඩෙංගු මරණ 62ක් ද වාර්තා වුණා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් දකුණු කැලිෆෝනියාවේ පිහිටි ට්‍රම්ප් නැෂනල් ගොල්ෆ් ක්ලබ් ක්‍රීඩාංගණය අසන්නේ සකකටුත් ලෙස හැසිරුණු සන්නහත පුද්ගලයෙකු අතරඟුවට ගෙන තිබෙනවා. ලොස් ඇන්ජලිස් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෆෙඩරල් නිලධාරීන් විසින් සැකකටයුතු පුද්ගලයෙකු ක්‍රීඩාංගණ භූමිය තුළ ගමන් කරන බවට දැනුම් දෙමින් අනතුරුව සැකකරු අතරඟුවට ගත් බවයි. මේ සම්බන්ධයෙන් ඇමරිකානු රහස් සේවය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම පුද්ගලයා ට්‍රම්ප්ට තර්ජනයක් එල්ල කිරීමට සැලසුම් කර සිටියේද යන්න සොයා බලමින් සිටිනවා. ට්‍රම්ප්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් තිබූ බවට මේ දක්වා ඍජු සාක්ෂි හමු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අතරංගුටගත් සැකකරු 38 පුද්ගලයෙක්. ඔහු මීට පෙර මංකොල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද විමර්ශනයට ලක්ව සිටි අයෙකු බව සඳහන්. ඔහු ක්‍රීඩාංගණ භූමිය තුළ ඡායාරූප සහ වීඩියෝ ලබා ගනිමින් ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කරමින් සිටි බවට පොලිසිය චෝදනා කරනවා. ගිනියවයක් රැගෙන යාම සහ තහනම් වර්ගයේ උණ්ඩ සන්තකය තබා ගැනීම ඇතුළු චෝදනා මත ඔහු අතරංගුවට ගෙනුණා. අධිකරණය ඔහුට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇමරිකානු ඩොලර් 250,000ක ඇපයක් නියම කර තිබෙනවා. එමෙන්ම ට්‍රම්ප්ගේ ගොල්ෆ් ක්‍රීඩාංගණයට ළඟාවීම, ආයුධ සන්තකය තබා ගැනීම සහ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් පිටවීමද ඔහුට තහනම් කෙරුණා. යලි සිරස්තල. දිස්ත්‍රික්ක තුනකට නායම් රතු රිවේතන. කොත්මලේ ජලාශයේ වන්තරටුත් විවෘත කෙරේ. විභාග පිළිබඳ විශේෂ සාකච්ඡාවක්. මෙට්‍රෝ බස් රථ නව මාර්ග පහකට. ජොන්ස්ටන්ගේ නඩුවක් යළි විභාග කිරීමට නියෝග. ඩොලර් මිලියන 2.5ක අස්ථානගත වීම පිළිබඳ විවාදයක්. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමඟ.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Αγγλιατά.
1: Talk of the town. මේ දවස්වල ලංකාවේ බිසීම බෑන්ස් අතර ඉන්න ඇකෝස්ටික් බෑන්ඩ් එකක් තමයි මිඩ්ලේන් කියන්නේ.
2: එයාලා අලුතෙන් සොන්ග් එකක් රිලීස් කරලා තිබුණා.
1: ඒකෙන් අපි බෑන්ඩ් එකේ විනෝජගෙන් ඇහුවා.
3: සින්දුව කරේ අපේ බෑන්ඩ් එකක් තිබුණා මිඩ්ලේන්. ඕක මෙලඩි එක අපේ ඉන්ෂුරන්ස් එක දාගෙන ඉතින් අපි කට්ටිය ආතල් එකේ නිකන් ජෑම් කර කර ඉදී හැදිච්ච එකක් ඕක ලියුවෙත් අපේ කට්ටියම තමයි. 6 දිනක් එකතු වෙලා හදපු දෙයක් ඕක ඇත්තටම.
2: බෑන්ඩ් එකක් විදිහට සොන්ග් එකක් කරද්දි මොනවද වෙන චැලෙන්ජස්?
3: අපේ බෑන්ඩ් එක ගැන මම මාරම සතුටක් තියෙනවා. සින්දුවක් හදනකොට හරිම ෆ්‍රී අපි. 6 දිනක් ගියාද එක තැනකට ගිනවා කියන එක මම හිතන්නේ හරි අමාරුයි. හැබැයි අපි හරි මේක ඊසි කරගන්නවා ඒක.
1: වීඩියෝ එකෙත් රහසක් තිබ්බ නේද?
3: මියුසික් වීඩියෝ කරේ බොන්සයි මැජික්. ඒ වීඩියෝ එක ඇතුලේ පොඩි තියෙනවා කතාවක්. ඒ වීඩියෝ එකේ එන්ඩ් එකේ පොඩි හින්ට් එකකුත් තියෙනවා. ඒක රෝඩ් ටු මැද කියලා පොඩි ඩොට් එකක් තියෙනවා. ඒ පොඩි හින්ට් එකක් තමයි ඒක රිවීල් කරා අපි දැන්.
2: විනුජ අලුත් වැඩේ ගැනත් කියමුකෝ.
3: ෆයිනලි අපි සෑහෙන මාසයන් හිට පොඩක් අපිට දානවා අපේ බෑන්ඩ් එකේ ඩෙබියුට් ඇල්බම් එක. මම සෙප්තెంబර් 11ට ඇල්බම් එකක් බෑන්ඩ් ඉන්ඩස්ට්‍රි එකේ කාර්ය කාලයකට පස්සේ මේ වගේ ඇල්බම් එකක් එන්නේ මම හිතනවා එහෙම වෙන්න ඕනේ කියලා.
1: Thank you විනුජ.
3: Thank you. අපි ආයෙත් ගාම වෙමු. ජය වේවා.
1: Talk of the town. අවුරුදු ගානක් ගියත් බොලිවුඩ් වල ඉවර වුණේ නැති රණ්ඩුවක් තියෙනවා.
2: මේ රණ්ඩුව තියෙන්නේ අපි කවුරුත් දන්න රිතික් රෝෂන්ගේ කන්ගනාගේ අතර.
1: මේ ආගිමන්ට් එක පටන් ගත්තේ 2016 අවුරුද්දේ.
2: හැබැයි ආයෙම එක වෛරල් වෙන්න පටන් ගත්තේ The World of Rithik Roshan and Apology කියන කැම්පේන් එකට රිතික් දාපු කමෙන්ට් එකකින්. ආයේ ගින්නට පිටුරු දාන්නත් එපා. ඔයාගේ පාටනම මේකට ඇදලා ගන්නත් එපා.
1: අන්න ඒ වගේ රිප්ලයි එකක් තමයි රිතික්ට කංගනා දීලා තිබ්බේ.
2: මේ වැඩෙත් එක්ක අවුරුදු 10ක් පරණ මේ දෙන්නගේ රණ්ඩුව ගැන මුළු ඉන්දියාවෙම අවධානය යොමු වෙලා තියෙනවා.
1: ඒ අතරේ සමහර අය නම් කියන්නේ මේක අහම්බෙන් වුණු දෙයක් නෙවෙයි. දෙන්නම එකතු වෙලා පබ්ලිසිටි එක වැඩි කරගන්න කරපු ඇක්ට් එකක් කියලා. Talk of the town.
4: අද ගැස්මට සියත
5: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
7: ඒක හරිම අපූරු ලෝකයක්.
8: පොඩි පරහකට තියෙන මේ කතාව ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
7: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
11: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-464-667-222 අමතන්න.
12: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
13: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
14: අවන්ස් ටිකෙන් ටික පේ.
15: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
16: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
17: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
18: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
19: අයබෝවන් මම අනුදු ගුණසේකර සියත Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. ගුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
20: පාත්ගේ ඔයගේ
9: පෙර දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියතු මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයතුම් පත යොමු කරන්න.
18: සියත බිට්වීන් ලේඩී මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
9: title sponsor
0: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
20: සමහරු එන්නේ සද්ද අහලා.
21: තව සමහරු එන්නේ සුවඳට.
20: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
21: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
22: Down South in the morning.
21: Go International Expo 2026.
22: 2026.
20: Motor Show.
21: Lifestyle Expo.
20: Construction Expo.
21: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
20: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
21: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද
22: Go International Expo 2026
23: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් කිස් FM
24: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
25: මමිස් පොකට් මනි
26: මාෂි පොඩ්ඩන්ට පොකට් මනි දීලා ඉවරයි. දැන් අම්මලගේ චාන්ස් එක. එහෙනම් අද අපි බලමු කවුද ලෑස්ති වෙලා ඉන්නේ මමිස් පොකට් මනි දිනන්න.
27: අද දවසේ මමිස් පොකට් මනි සෙග්මන්ට් එකට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මාතරින් දිනුෂා ප්‍රියංගනි. Good morning දිනුෂා.
28: Good morning.
27: දිනුෂා පොකට් මනි රුපියල් 5000ක් තියෙනවා. ප්‍රශ්න හතරකට උත්තර දීලා 5004 ගන්න ලෑස්තිද?
28: ලෑස්ති.
26: මෙන්න පළවෙනි ප්‍රශ්නේ. ලංකාවේ විශාලතම ජලාශය විදිහට සේනානායක සමුද්‍රය හඳුන්වනවා. පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ සේනානායක සමුද්‍රය ගැන. ගල්නොය බහුකාර්ය යෝජනා ක්‍රමයේ යටතේ සේනානායක සමුද්‍රය නිර්මාණය වුණා. නැගෙනහිර පළාතේ වගාවට සහ ජල සැපයුමට සේනානායක සමුද්‍රය විශාල දායකත්වයක් ලබා දෙනවා. මෙන්න ප්‍රශ්නය. සේනානායක සමුද්‍රය නිර්මාණයට මුල් වුණේ කවුද? 1. ඩඩ්ලි සේනානායක 2. ඩී.එස්. සේනානායක
28: 2.
27: දිනුෂා පළවෙනි ප්‍රශ්නට ඔයා හරි උත්තරේ තෝරලා තියෙනවා ඩී.එස්. සේනානායක තමයි හරි උත්තරේ. රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
26: දිනුෂා ගොඩක් අය තිත්ත නිසා කරවිල කන්න කැමති නෑ. ඔයත් එහෙම කෙනෙක්ද? කරවිල හරියට හැදුවොත් සුපිරි රහක් තියෙනවා. ඇඟට ගුණ කෑමක්. අපේ දෙවැනි ප්‍රශ්නේ කරවිල ගැන. කරවිල විටමින් සී සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්. කරවිලවල තිත්ත රසයට හේතුව කූකබිට සී නම් ස්වභාවික සංයෝගයයි. මෙන්න ප්‍රශ්නය. කරවිල ආහාරයට ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වන්නේ කුමන රෝගීන්ටද? 1. දියවැඩියා රෝගීන්ට 2. ගෑස්ට්‍රයිටිස් රෝගීන්ට.
28: දියවැඩියා රෝගීන්ට.
27: දිනුෂා දෙවනි ප්‍රශ්නට ඔයා හරි උත්තරේ තෝරලා තියෙනවා. රුපියල් 500ක් මේ වෙද්දි පොකට් මනි අතේ තියෙනවා. තව ප්‍රශ්න දෙකයි තියෙන. රුපියල් 5000 දිනා ගන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
26: සාමාන්‍යයෙන් දිනුෂා අපි කඩේට ගිහිල්ලා මොනවා හරි දෙයක් කිරලා ඉල්ලනකොට පාවිච්චි කරන්නේ එක්කෝ ග්‍රෑම් නැත්තම් කිලෝග්‍රෑම්. හැබැයි කාලෙකට කලින් අපි රාත්තල් වගේම අවුන්ස පාවිච්චි කරා කිරුම් මිනුම් වලට. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ලංකාවට අවුන්ස සහ රාත්තල් හඳුන්වා දුන්නා. රත්රන්වල බර කිරීමට අදටත් අවුන්ස භාවිතා කරනවා. මෙන්න ප්‍රශ්නය. පාන් රාත්තලකට ආසන්න වශයෙන් කොපමණ ග්‍රෑම් ප්‍රමාණයක් අඩංගුද? 1. 450යි 2. 490යි.
27: තුන්වෙනි ප්‍රශ්නට දිනුෂා අපිට හරි උත්තරේ තෝරලා තියෙනවා. දැන් අතේ පොකට් මනි රුපියල් 1000ක් තියෙනවා දිනුෂා. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්නෙට ගිහිල්ලා ඔය අතේ තියෙන රුපියල් 1005 ගුණයක් වෙනකම් වැඩි කරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
26: ලංකාතිලක විහාරය ගම්පොළ යුගයේ දිනුණු පෞරාණික විහාරයක්. හතර වන බුවනෙකබා රජතුමාගේ කාලයේදී සේනාදී ලංකාර නම් ඇමතිවරයා විසින් ලංකාතිලක විහාරය කරවන ලදී. මෙන ප්‍රශ්නය, ලංකාතිලක විහාරය අයත් වන්නේ කිනම් දිස්ත්‍රික්කයටද? 1. මහනුවර දිස්ත්‍රික්කයට, 2. මාතලේ දිස්ත්‍රික්කයට.
28: මහනුවර දිස්ත්‍රික්කයට.
27: දිනෝෂා, බෝනස් ප්‍රශ්නටත් ඔයා හරි උත්තරේ තෝරලා තියෙනවා. අතේ තිබ්බ පොකට් මනි ගන්න 5 ගුණයක් වෙනකම් වැඩි කරගෙන රුපියල් 5000ක් ඔයා අද දවසේ පොකට් මනි දිනා ගන්නවා.
28: හැමදාම උදේට මම මේ වැඩසටහන ආනවා. මම හිතන් හිටියා මට මොකක් හරි චාර්ජ් එකක් හම්බුනොත් හොඳයි කියලා. ඉතින් ගොඩාක් සතුටුයි.
27: බොහොම ස්තුතියි දිනෝෂා, අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
28: ජය වේවා.
26: මාෂි, ජීවිතේ හැමදේම වාසනාව නිසාම ලැබෙන්නේ නැහැ. අපි උත්සාහ කළොත්, ඒ වෙනුවෙන් සැලසුමක් හැදුවොත් අපි බලාපොරොත්තු වෙන දේ අපිට ළඟා කරගන්න පුළුවන්. මොකද ලෝකේ දිනලා තියෙන ගොඩාක් අයගේ කතාව ලියවිලා තියෙන්නේ එයාගේ උත්සාහය හා කැපවීමෙන්. ඔන්න ඔබත් උත්සාහ කරනවා නම් දියුණු වෙන්න මේක තමයි හොඳම වෙලාව. යන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට. අතේ තියෙන පුංචි ගාන ස්ථාවර තැන්පතුවක් විදිහට තැන්පත් කරන්න. මේ දවස්වල වැඩිම පොලියක් දෙන්නේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ඔන්න අවුරුදු පහක කාලයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළොත් 15%ක පොලියක් දෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. ආයි හිතන්න දෙයක් නැහැ. කතා කරන 13.19ට අහන්න. ලක්ෂයක් දැම්මුත් කීයක් හම්බ වෙනවද? ලක්ෂ 10ක් දැම්මුත් කීයක් හම්බ වෙනවද? ඔබටම හිතෙයි අනිවාර්යයෙන්ම ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න.
27: සුපුරුදු විදිහටම හෙටත් උදේ 5යි කාලට පොකට් මනි අපි අරගෙන එන්නම්. අපිට මැසේජ් එකක් ඒ අතරතුරේ වෙලා තියන්න 0714 151 151 අපේ WhatsApp නම්බරයක. නමගම විස්තර ටික එවලා තියන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා පොකට් මනි දෙන්න.
26: රටම දන්න රේඩියෝ ඩබලත් එක්ක ටිකටම සේතහන්න. මම නිශාන්.
27: ගිහින් එන්න. මම ආශී.

0: කල්පනා කරමේ හැමදාම ඉතින් මේ ස්ටූඩියෝ ඇතුළට වෙලා ගෙවල් ඇතුළට වෙලා හරියන්නේ නැහැනේ මේ.
1: හරි, ඔකේ.
0: මම කල්පනා කරා මේ පොඩි චේන්ජ් එකක් ගන්න කෙල්ලින්ම එළියට එන්න ඕනේ කියලා.
1: මොකක් හරි ටවුන් එකක් කියලා මට පේනවා.
0: අපි මේ ඉන්නේ ටෝකියෝ වල ටිකක් දුර. මේ පැත්තට කියන්නේ ඉරුමා.
1: ඉරුමා.
0: ඉරුණා නෙමෙයි.
1: ඉරුමා. හරි.
0: ඇත්තටම ඉතින් මේ ඔයාට ඉතින් මම කියපු දේ තේරෙන්නේ නැහැ නේ. ඔයා හිතන්නේ හැම එකක්ම මේ විශ් කරනවා කියලා නේ ඔයාට
1: හිතෙන්නේ.
0: දැන් මං ඔයාට කියන නිප්පන් වා තුත්ති මොය අත්සෙයි දෙස්.
1: මොකද්ද?
0: මෝඩ යකෙක් මේක දන්නේ.
1: මොකද්ද?
0: ඒ කියන්නේ ජපානයේ පුදුම රස්නේ. මේ දවස්වල ඇතනම ජපානයේ පුදුම රස්නේ. හරි දුකේ තන ආරංචියක් ආවා. ටෝකියෝ වල තියෙනවා ටාම කියලා සූ එකක්.
1: හා
0: සිංහයෝ 16 දෙනෙක් ඉන්නවා.
1: හරි
0: 10ක් අසනීපයි. 10ක් තුනක් මැරුණා රස්නේ වැඩි හින්දා.
1: ආනේ
0: තුනක් මැරුණා රස්නේ වැඩි හින්දා.
1: බලාගෙන
0: පරිස්සම්. දැන් ඔයා කියන්නේ අපේ නම් මිනිසුන්ටවත් තියනවද කියලා හිතන්නකෝ. ඉතින් අපි ඕවා හිතන්න කල්යයි. අපි ඉතින් කුණු ටික අස් කරගන්න විදියක් කල්පනා කරන ක්‍රමයේ ඉස්සල ලොකු වැඩ කරන්න කලින් නේද? මේ දැන් ඒ සූ එකේ හැමතැනම වතුර මල් හයි කරලා සත්තුන්ට ඉන්න AC හයි කරලා.
1: හරි.
0: මං වාර කිව්ව සිංහ 3 දෙනෙක් මැරුණා කියලා.
1: Yes.
0: සාමාන්‍යයෙන් ඔයා කියන්නේ මේ සිංහයන්ට උෂ්ණත්වය දරා ගන්න පුළුවන්. උන් ඉන්නේ අප්‍රිකාවේනේ.
1: ඔව් නේද?
0: උන් අප්‍රිකාවේ ඉඳලානේ ඔය උන්ව ගේන්නේ. නැතුව මේ ජපානේ කැලෑවල සිංහයෝ මෙච්චර කාලයක් හිටියේ නැහැ. දැන් ඉන්නෝ. එකෙක් ඉන්නෝ කැලෑවල.
1: මුණ සිංහ.
0: නේ නේ. අරවින්ද ලුකුගේ.
1: අනේ මේ සිංහ කැලලක් නැහනේ.
0: සිංහ කැලල තිබ්බට සිංහයෝ වෙන්නේ නැහනේ.
1: හරි හරි.
0: ඔයගලගේ තාත්තා මුණ සිංහනේ. මොන සිංහෙද?
1: හරි ඉතින් ඉතින්.
0: ඉතින් අහන්නකෝ.
1: ඔව්.
0: අප්‍රිකාවේ උණුසුම දරා ගන්න පුළුවන් වුණාට මේ හීට් ස්ට්‍රෝක්ස් දරා ගන්න සිංහයන්ට බැරිලු. ජපාන හීට් ස්ට්‍රෝක් එක දරා ගන්න. ඔයා හිතන්නකෝ. ඔයා හිතන්නකෝ මිනිස්සුන්ගේ තත්ත්වේ.
1: අනේ දෙයියෝ, ඔයාට පුළුවන්ද?
0: පුළුවන් දෙයියෝ. මට පුළුවන්.
1: හරි.
0: ඉතින් මේ හැම තැනකම වගේ ෆෑන් දාලා, AC දාලා, වතුර මල් දාලා ඉතින් මිනිස්සුන්ට දෙන්න පුළුවන්. ඉතින් මිනිස්සුන්ව සැපෙන් තියන්නද මේ ජපාන ආණ්ඩුව බලන්නේ හැම වෙලාවෙම?
1: ඒගොල්ලන්ගේ ව්‍යායාමයේ ඒක තමයි.
0: හරියට හරි. ජපානයේ ආණ්ඩුවට ඕනිම මිනිස්සු හිනා වෙනවා, සතුටු වෙනවා. ඔයා කියන මම මේ ඇත්තටම ඉන්නේ ඉරුමවල තියෙන ටිකක් ලොකු ෂොපින් මෝල් එකක මැද තියෙන ගාඩන් එකේ ඉන්නේ.
1: හා ඕකේ.
0: ඉතින් මෙහෙම අත්දැකීමක් මං හිතන්නේ මටත් තිබිලා නැහැ. රේඩියෝ ෂෝ එකක් එළියට බහැලා කරන එක්ස්පීරියන්ස් එකක් තිබ්බේ නැහැ.
1: නෑනේ.
0: ඉතින් මෙහෙම කරන එක වණ වේද? මොකද මොකද?
1: ජපාන නංගි කෙනෙක් ගියා අරහත්.
0: ඔයා මේ ඒව බලන්න, ඔයා වැඩසටහන දිහා බලන්න. ජපන් නංගි කෙනෙක් යනවා නම් ඒක මම බලා ගන්නවා.
1: හරි හරි.
0: හරිද? ඉතින් මේ කොහොම හරි ජපාන ගැන මං කියන්න ටිකක් දුක හිතෙන ආරංචියක්. මෙච්චර රජයේ වහන්සේ වුණත් ජූලි මාසේ ඉඳලා මේ වෙනකොට 18,600ක් හොස්පිටලයිස් කරලා තියෙනවා හීට් ස්ට්‍රෝක් නිසා. 45ක් මැරිලා ඉස්පිරිතාලෙට ගෙනියනකොට. අපි හිතනවාද දැන් මේ වෙනකොට ලෝකෙ පුරා 10 ගණනක් මැරිලා ඉන්නවා හීට් ස්ට්‍රෝක්ස් නිසා. ඉතින් මොනවා වුණත් ඉතින් අපිට ඔය සෙල්සියස් 32 ඉඳලා 35ට යනකම්ම ඔරොත්තු දෙන හන්ද හොඳයි නංගියේ. හරිද? හීට් ස්ට්‍රෝක් නෙමෙයි ගලේ ගැහුවත් මැරෙන ඩයල් නෙමෙයි අපි.
1: ඒක හරි.
0: අන්න ඒකනේ කියන්නේ.
1: ඒ වුණාට මේ පැත්තෙත් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවනේ. ගම් වතුර තියෙනවා, නායම් තියෙනවා.
0: අපිට ඔව්. අපි දැන් එල් නිනෝ එකෙන් බලාපොරොත්තුනේ නිකන් කර වෙලා පපඩම් වෙලා යයි කියලානේ.
1: ආ ආ ආ.
0: කෙලින්ම ගැහුවා 180ක් මානිත් පැත්තට.
1: හ්ම්
0: හ්ම්. මහ විශාල ගම් වතුර. එතකොට දැන් දිප්වා එකනොත් පස්සේ ඉතුරු වෙච්ච තව තව ප්‍රශ්න තිබ්බා.
1: හරි.
0: දැන් මේ ප්‍රශ්න උඩට තමයි මේ ගම් වතුර ප්‍රශ්නෙත් එකතු වෙන්නේ.
1: ආ ඒක ඇත්ත.
0: ඔකට තමයි කියන්නේ කොරේ පිටට
1: මරේ
0: කියලා. ලේසි වෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මීඩියාට ඉතින් අපිට කරන්න පුළුවන් ඉතින් දැනුම් දෙන එක, අවදානම් කලාප අපිට දැනුම් දුන්නා මේව ගැන මිනිස්සු දැනුවත් කරනවා වගේ ඉතින් පොඩි පොඩි වැඩ තමයි ඉතින් අපිට කරන්න පුළුවන්. අපිට ඉතින් ලොකු ඒවා කරන්න බෑනේ නේද?
1: ඒ ටික අපි කරනවා. ඉතින් අනිත් පැති වලින් වෙන්න ඕනි දේවල් නේද? එහෙම වුණා.

0: ඔව් අපි ව කියන්න ඕන්න ඇති එකකොල්ල දන්නවා ඇතිනේ කරන්න ඕනේ වනේද අපි මේ පණ්ඩිත වෙන්න ඇතුව ඉමු
1: අපි මේ නිකම්ම හාල් මැස්සු වගේ දෙන්නෙක් නේ
0: දන්නේ මේ කට විතරනේ අපේ වර තියෙනවද කට කියවනවා ඇයි ඇයි ඇයි ඇයි ගෑවට ඉතින් නු සංසාරයක් නෑ නේද ඔයා දන්නවනේ සෙල්ලම්
1: රයිට්
0: රයිට් ඔවා මං ආස ඔවා කියනේ වහන්න
1: ඕකේ ඉතින් මට විශේෂ දෙයක් නෑ ඉතින් මම
0: දැන් ජපානේ ආපම් මොකද දන්නවද
1: හරි
0: ජපානේ ආපම් ටිකක් දවසක් ආයෙන්නට වාට අනිත් මිනිහට ඉඩ දෙන්න හිතෙනවා හ්ම් අනිත් මිනිහට අවස්ථාව දෙන්න හිතෙනවා
1: ආ ඕකේ
0: දැන් ඔයා කියන පොඩි පටු කොරිඩෝ එකක දෙන්නේ කම්බෙනවා එක්කෙනාට එතන යන්න පුළුවන් කියලා
1: හරි
0: අනේ එයත් අයින් වෙනවා මෙයත් අයින් වෙනවා මාත් අයින් වෙනවා එයත් අයින් වෙනවා අන්තිමට ඒකෙන් මේකෙන් එක හුටක්වත් යන්නේ ඒ මිනිහා යන්නේ නැත්තේ මම යන්නේ නැත්තේ ඒ මිනිහා දෙකට නැමෙනවා මම මෙතන හතරට නැමෙනවා එහෙම පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා ගොඩාක් කරන වැනි වැනි නැමි නැමි ඉන්න ගියාම වැඩේ කරන්න පොඩි වෙලාවක් යනවා ජපානේ කොහොමටත් ජපානේ ටෝකියෝ වලින් එළියට ආපුවාම ටෝකියෝ වලින් එළියට ආපුවට මෙතන යනවා මේ අංකල් කෙනෙකුයි ආන්ට් කෙනෙකුයි දන්නේ නැහැ උනට අතවනාගෙන ඕදාලා ඔහො යෝගසපස් ගාගෙන යනවා ඒ මිනිස්සු අඳුරන්න ඕනෙත් නැහැ ඉතින් වයසක මිනිස්සු මෙහෙම මාර කාලයක් ගත කරනවා ජපානේ හිමීට ඇවිද කිසිම වයසක මිනිහෙක් ගෙදර ඉන්නේ නැහනේ වෝකර එකක් හොයාගෙන නැත්තම් වෝකින් ස්ටික් එකක් හරි හොයාගෙන
1: හරි
0: මොකක් හරි කරන්න වැඩක් හොයාගෙන ජීවත් වෙනවා මොකක් හරි කරනවා මේ ඇයට ගම් පළාත් වල පොඩි රෙස්ටොරන්ට්ස් කරන අවුරුදු 77 පැනපු ආච්චිලා ඉන්නවා. අපි එහෙම රෙස්ටොරන්ට් එකට ගිහලා හිටියා. කෑව බිව්වා.
1: අනේ.
0: ඒ වගේ රිසෝට් එක නතර වුණා. මම නිකමට ඇහුවා මේ මොකුත් හිතන්න එපා ඇහුවට මං ඇහුවා ඔබතුමියට වයස කීයද කියලා.
1: හරි.
0: I'm 77.
1: හත්තහතයි.
0: අපි කියන්නේ කොහොමද 77 වුණාම ගෙදර යතුරුවක් දීලා යන්නේලු. ඒ ආච්චි අම්මා ලොකු රෙස්ටොරන්ට් එකකයි හෝටල් එකකයි
1: කරා.
0: තනියම විශ්වාස කරන්න. ආ මුණුබුරා ඉන්නේ.
1: හා කැමරාසයි.
0: යා උදේ කෑම විතරයි හදන්නේ ඒව කන්න බැරි වුණා අපි එළියෙන් කෑවා. උදේ කෑම පොඩක් ගණන් වැඩි ඒව කෑවා නම් එහෙම ගෙදර ඉන්න තරම දිනවනේ.
1: ආ ඕකේ ඕකේ ඕකේ. රයිට්.
0: ඉතින් ඔකේ තාත්තේ.
1: එහෙනම් අපි පොඩි සින්දුවකට ගිහිල්ලා අපි කතාව ඉස්සරහට අරගෙන යමු. ඊළඟට
0: ආරිගතෝ ගොස

0: සිරුර එක කොටසක පමණක් දැඩි වේදනාවක් නිතර ඇතිවෙන්නේ ඇයි?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග
0: අපි අතර බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි ඇඟේ කොහේ හරි තියෙන කාලයක් තිස්සේ පවතින දැඩි වේදනාව. විශේෂයෙන්ම බෙල්ල, උරහිස්, තුනටිය සහ කොන්ද, ඊට අමතර මැණික් කටුව සහ වළලුකර ප්‍රදේශවලත් මේ තත්ත්වය බහුලව දකින්න පුළුවන්. සමහරවිට කොතරම් ප්‍රතිකාර කළත් මේ තත්ත්වය සුව වෙන්නේ නැහැ. බොහෝ විට ඔබගේ තියෙන වැරදි ඉරියව්වක් තමයි මේ සඳහා බලපාන්නේ. ඔබ නිතරම යතුරුපැදියක්, වාහනයක් ධාවනය කරනවා නම්, ඒ වගේම ඔබ දිගු වේලාවක් තිස්සේ ඉඳගෙන හෝ හිටගෙන වැඩක් කරනවා නම් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සමහර විට අපි මේ වේදනාවල් තියාගෙන වසර ගණනාවක් තිසේ මේ විදිහටම වැරදි ආකාරයෙන් ඉඳලා තියෙන ඉඩ තියෙනවා. මෙවැනි දිගු කලක් තිස්සේ කරන ඉරියව් මගින් ඔබගේ මාංශපේශී තදවීම, ස්නායු තෙරපීම, ඊට අමතර සන්ධිවල ඇතිවන වේදනාව වැනි තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එකම ඉරියව්වක් දිගු කාලයක් තිස්සේ පවත්වා නොගැනීමත් දිනපතාම ව්‍යායාම කිරීම මගිනුත් මේ තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන්.
2: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
1: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: හද ගැස්මට සියත.
4: නවතම විශේෂාංග්‍රසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle mat athirivas gear brand new bajaj ත්‍රිරෝද රථය david piris motor company private limited
5: පුරිත අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න LOLC general insurance free help
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
6: සීයට සීයක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ
7: කුකුල් ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම
7: කුකුල් ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
8: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Piris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011147678
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝට් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපු අද්දිනු පත්තු කරත්
1: අර ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
3: කොළඹ මැද baseline පාරට ඉතා ළඟින් apartment එකක්. දැන් ඔබටත් prime residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන prime colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333.
4: ඇලුමිනියම්මනේ
5: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
6: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amatanna Bindu Aikai Kai Hatai, Atasi Asu Atai, Hayasi Hat Haya.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමක
9: අති විශ්වසනීය ගමනකට Jetac electric scooter kilowatt පැය 3.5ක lithium ion battery kilowatt 3.1ක මෝටරය ලීටර 35ක storage පහසුකම David Peris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න.

0: වගේම මම මෙහි ආවට පස්සේ ජපන් සාහිත්‍ය, ජපන් ඉතිහාසය අරමව දන්නද?
1: හරි.
0: හැම දෙෙම මම ආශ්‍රය නිශ්‍රය කරලා පාට මං හිතන්නේ ලංකාවට එනකොට මාව අඳුර ගන්න බැරි වෙයි යනි.
1: සීරියස්ලි?
0: සීරාවට.
1: අයියෝ මොකද?
0: දැන් ජපන් සාහිත්‍ය ගැන
1: හා
0: මට ඒ කියන්නේ මට වැදුණ තැනක් තියෙන ජපන් අහලා තියෙන හයිකු කවි ගැන.
1: ඔව් අහලා තියෙනවා.
0: අහලා තියෙනවා. මේක හයිකු නන් නෙමෙයි නමුත් ජපන් කවියක් මට කියවන්න
1: හම්බුණා.
0: මං එනගමන් දැන් වාහන එනගම් මගේ මේ පොත කියව කියව ආවේ.
1: හරි ඔකේ.
0: ඒක තියෙනවා මේ ඉන්න මෙහෙම කවියක්. අනෝ උගතමනෝ ශිල්ප වමතෝ රකොනෝ දෙස්.
1: හා?
0: අනෝ එසේදමනෝ වතචිනෝ වමතෝ රකුනා මස්. මුචිනෝ කෝප උනෝ වත රාජසිනෝ මැතිමැතිදුන් සිනෝ වත් ගත නොහේන බොෂ්
1: පුරුදුත්තල්
0: මොෂි මොෂි උගතමනෝ
1: ශිල්පයමයිනෝ
0: ගතකුදසයි මතුරකේනා
1: උගතමනා ශිල්පයම මතුරකේනානේ
0: ෂා ඔය කවුද ජපන් ඉගෙන ගන්න මේ අවුරුදු
1: උගතමනෝ ශිල්පයම මතුරකේනා
0: දස් අසය රන්දේ මොෂි මොෂි උගතමනෝ ශිල්පෂිනෝ ගතකුදසයි මතුරකේනා දස් බලන්න මෙතන මෙතන
1: පිස්සයි
0: එහෙම කවියක් ලංකාවේ තියෙනවද?
1: ඔවුනි සාහිත්‍යෙන් එක වගේ නේද?
0: අපිට තියෙනවනේ ඉතින් ජපානෙත් එක්ක ඔයා දන්නද මේ මේ මේ මට වෙච්ච මේ තාම චාටර් වැඩක් මං වානේ
1: කියන්නේ. අනේ කියන්නේ කියන ආස.
2: ඇස
1: චාටර් වැඩක්.
0: දැන් මෙහෙ තියෙනවා මේ JR pass එක කියලා එකක් ගන්න පුළුවන්. හරිද?
1: කෝච්චි
0: වල යන්න.
1: JR pass.
0: කෝච්චි වල යන්න. කෝච්චි වල යන්න. එතකොට අලුතින් සල්ලි ගෙවන්න ඕනේ නැහැ. JR pass. හැම කෝච්චියම නෙමෙයි. මොකද මේ ජපානේ ගොඩක් කෝච්චි බාර දීලා තියෙනවා පෞද්ගලික අංශයට.
1: හරි.
0: පෞද්ගලික අංශය එක එක නම් වලින් දුවනවා. හරිද? ඉතින් මේ JR pass එක ගත්තම අපිට පුළුවන් මේ සමහර ලයින්ස් වල ගෙවන්න නැතුව යන්න.
1: ආ.
0: අපි මෙහි ජපානේ ගත්තොත් එහෙම ෂින්කන්සෙන් කියලා කියන්නේ මේගොල්ලන්ට නිකන් බුලට් ට්‍රේන් එක කියන එකටනේ. බොරු කියන්නේ නැහැ ඊට වඩා බුලට් වගේ යන්නේවා දැන් චීනේ හදලා තියෙනවා.
1: ආ ආ.
0: චීනෙට ඉතින් පටන් ගත්තාම ඉවර යන්නේ
1: නැහැ.
0: චීනේ කියන එකේ වේගය කෙලවරක් නැහැ. ජප්පෝ එහෙමමවත් නෙමෙයි.
1: හරි.
0: ජප්පොන්ට අමුතු වේගයක් තියෙනවා. නමුත් අර ලෙවල් එකේ වේගයක් යන්නේ නැහැ. කොහොම හරි ඉතින් මම කතා මේකයි. ඉතින් මේ මට කීප දෙනෙක්ම කිව්වා මේ JR pass එක ගන්න JR pass එක ගන්න ඉතින් වාට මතකනේ මේ එකපාරක් මහ විශාල සිවිල් යුද්ධයක් පටන් ගන්න ගියානේ ජපානේ. ඒ වෙලාවේ අපේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජපාන් ජාතිකයන්ට කිව්වා අපි අහලා තියෙන ලස්සන වචන පේඩියක්. නහේ වේරේනි වේරානි වෛරෙන් වෛරේ නොසන්සින්දින් කියලා. ඉතින් ඒකට උපහාරයක් විදිහට තමයි අපිට ජයවර්ධනපුර හොස්පිටල් එකත් හම්බ වෙනවා කියලා කියන්නේ. හරිද? ඉතින් වගේ හරි ලස්සනයි දේශපාලන තුතින හරි ලස්සන කතා.
1: ඔව්.
0: ඉතින් අවංකව මම හිතන් හිටියා මේ JR pass එක කියලා කියන්නේ මේ JR ජයවර්ධන JR ජයවර්ධන මහත්මයාට උපහාර පිණිස තමයි මේ JR pass එක දීව දෙන්නේ කියලා.
1: අනිවාර්යෙන් මමත් දැන් හිතුවේ එහෙම. ඇයි එහෙම නෙමෙයිද?
0: ඔව්. නෑ ඒ JR කියලා කියන්නේ ජපනිස් රේල්වේ කියන එක. මේ ඇවිල්ලා දැනගත්තා.
1: සීරියස්ලි? ආ මමත් හිතුවේ අතර JR ජයවර්ධන මහත්මයා එහෙම එක මාත් හිතුවේ.
0: ඉතින් මම ඒක ලොකුවට කතා කරන්න කියලා මම පච වුණා කියන එක තමයි මට මෙතනදී ලොකුවටම කියන්න ඕන.
1: අයියෝ අය මට ලස්සන
0: මේ JR ඒ කියන්නේ ජූනියර්ස් රිචඩ් ජයවර්ධන නේද? එහෙම නේද මට මතක. එහෙම තමයි මට මතක.
1: හා ඕකේ.
0: ඔව්. නමුත් JR pass එක කියලා කියන්නේ ජපනිස් රේල්වේ pass එක අරගෙන ආපුවාම
1: හා
0: බුලට් ට්‍රේන් එකේ එහෙම නැත්නම් ෂින්කන්සෙන් කියන ට්‍රේන් ලයින් එකේ වාට ආපහු සල්ලි ගෙවන්න නැතුව යන්න පුළුවන්. හැබැයි ඒකට සැලකිලිතු ගානක් යනවා.
1: ආයි පාස් එක
0: ඒක ගන්නට ඕන දැන ගන්න නැතුව නිගයි.
1: ඒ කියන්නේ ඔහෙම ඉන්න කෙනෙකුට නම් ඒක වටිනවා.
0: ජපානේ මෙහෙ ඉන්න අර JR pass එක මන් දාන්න විදිහට ගන්න බැරුව ඇති කියලා දැන් මං හිතා.
1: ආ රයිට් රයිට්. ෆොරිනර්ස් ලා.
0: මට තියෙනවද දන්නේ ඉතින් මම JR pass එක ගැන මට ඒ තරම් ලොකු දැනුමක් නැහැ. මම ගත්තේ නැහැ නේද මට ඉතින් වැඩක් නැහැ මට. මට මෙහෙ අය රෝග තිබ්බත් ඒකයි.
1: නැතත් ඒකයි. ඉතලයි කියන්නේ.
0: අනේ මිනිතුනේ.
1: right මට හොඳට හරි ලස්සන බිල්ඩින්ග්ස් හැම පේනවා ඔය.
0: අපි චීන ගැනත් කතා කරානේ.
1: හ්ම්
0: හ්ම්. ආ. ඔව් අහන්න ඕන දෙයක් අහන්න
1: ඕන දෙයක් අහන්න ඕන. මට ලස්සන බිල්ඩින්ග්ස් පේනවා.
0: ලස්සනයි කියන්න එපා. ඉතින් මේවා අපේ රටෙත් මේ වගේ බිල්ඩින්ස් හතරස් බිල්ඩින් ඔය කණු තියෙන වාලවල් ගහ පොතර තියෙනවා. මොකද්ද කතා කරන්නේ?
1: හැබැයි මට බිත්ති වැඩිය පේන්නේ නැහැ. මට පේන්නේ වීදුරු පේනවා. ඇලුමිනියම්
0: පටි. ආ එහෙනම් ඉතින් මේක මේ මහ විශාල ෂොපින් කොම්ප්ලෙක්ස් එකක් නිසා.
1: හරි.
0: වාකෙනද මේ ෂොපින් කොම්ප්ලෙක්ස් එක වටේම බිත්ති ගහලා දොරක් දාලා පොඩි මේ පෑන් ලයිට් එකක් වගේ දාලා තියන්නද මේකේ මිනිස්සුන්ට?
1: ඕ හා හා හරි හරි.
0: මේ ෂෝරූම් එකක් නේ හලෝ. ඒක නෙමෙයි. හැබැයි මේවයි තියෙන්නේ. අර දැක්කහම ක්ලාසි කියලා හිතෙන මහ විශාල ඝනකම ඇලුමිනියම් ෆ්‍රේම්ස් වලින් කළා.
1: හා ඔකේ.
0: ඔයා කියන්නේ ලී කෑල්ලකින් කරපු වැඩක් නම් අහුවෙන්නේ නැහැ. ජප්පෝ හරි සෙන්සිටිව් මං හිතන්නේ මේ පරිසරයත් එක්ක. ඒගොල්ලන්ගේ ගෙවල් හදන්නත් ඒගොල්ලෝ ඇලුමිනියම් ෆ්‍රේම්ස් වලට මෑන් මේඩ් මටීරියල් පාවිච්චි කරලානේ ලස්සනට හදන්නේ. කවදාවත් ගඩොල් වැලි සිමෙන්ති පාවිච්චි කරලා හදන්නේ නැහැ ගෙවල්. සමහරවිට බේස්මන්ට් එක හදනවා, කණු හදනවා.
1: හරි.
0: නමුත් ගෙදර බිත්ති වලටවත් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ මේවා. හරි. ඉතින් මේ මේ ෆ්‍රේම් වර්ක් එක ඇලුමිනියම් වලින් යන්නේ. මේවා අල්ලලා බලපුවාම අතට තේරෙනවා මේවා ක්වොලිටිය.
1: ඔකේ.
0: අනේ ජපානයේ උනොත් අපි රොටි එහෙම නැහැනේ වගේ ඒවා හිතන්න එපා. මොකද අපිට ඇලුමෙක්ස් තියෙනවා.
1: අනිවාර්යෙන් ඩෙෆිනිට්ලි.
0: මොන මලවිකාරයක්ද හැම එකම අපේ ගැතර අපේ රටේ නේ ජපානයේ නේ ඔය ගන්නේ අපේ රටේ තියෙනවා.
1: ඒකනේ අපි දැන් ඒක එක්ස්පීරියන්ස් කරන්නත් අවස්ථාව හදලා දීලා තියෙනවා ඕනම
0: කෙනෙකුට. ඔව් ඒ කියන්නේ ගණ්ඩ වසර ගණනාවකට කලින් ඔයාට ගෙයක් හදන්න කියලා උවමනාවක් කවදාවත් ඇවිල්ලා තියෙනවද?
1: නෑ.
0: ඇවිල්ලා නෑ. මට එහෙම ගෙයක් හදන්න ඕන කියලා ඕ ලෙවල් කරන කාලේ ඉඳන් මම හිතච්ච කරා.
1: හරි.
0: හරිද? ඉතින් ඒ කාලේ ඉඳන් මම ඒව බලනවා හොයනවා. එහෙම හිතුනහම මේ වැඩි හිටියෝ වෙන්න ඕනේ නෑ මෙයා මේව දකින්න. අපේ රටේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි දැනුම එකතු කරනවා අඩුයි. අලුතෙන් කොච්චරවත් ප්‍රොඩක්ට්ස් ඇවිල්ලා තියෙනවා ලංකාවට.
1: ආ ආ.
0: මිනිස්සු හරි අතලොස්සයි දන්නේ ඒවා. ඉතින් අපරාධයක. යන්න ඇලුමෙක්ස් එකෙන් මෙච්චර මහන්සි වෙලා ඒගොල්ලන්ගේ ලෝක පූජිත ප්‍රොඩක්ට්ස් ටික ඔක්කොම ඩිස්ප්ලේ කරලා තියෙනවා එතන. ඒගොල්ලෝ ලෝකේ ඇලුමිනියම් ප්‍රොඩක්ෂන්ස් වලට සහ ෆැබ්‍රිකේටඩ් ඇලුමිනියම් ෆිනිෂ් ගූඩ්ස් ඒවට කියන්නේ. ඒ කියන්නේ නිමි බහණ්ඩ ඇලුමිනියම් වල නිමි බහණ්ඩ තියෙනවා.
1: හරි.
0: ඉස්සර වගේ නෙමෙයි කෙලින්ම ගෙඩිය පිටින් අරන් ඇවිල්ලා හයි කරගන්න පුළුවන් ඒවා තියෙනවා. පුදුම ඉක්මනට ගෙවල් වල ගොඩනැගිලි වල වැඩ ඉවර කරගන්න. එහෙම ඒවා තියෙනවා කියවහමත් මිනිස්සු ආ ඇත්තද? අසද තියෙනවද? වතහි නෝ. ඔහ අයියෝ ගොසයි මස්ංගා. ඇත්තටම ඒවා තියෙනවා.
1: ගිහිල්ලා
0: අරකේ බලන්න. බැලුවාම කවදා හරි ලොකු වෙලා ගයක් හදනකොට ඔබේ ඔළුවේ තියෙනවා මේ දැනුම. මේ වගේ ප්‍රොඩක්ට්ස් ඇලුමෙක්ස් එකේ තියෙනවා. ඒව පාවිච්චි කරලා සටපට සටපටි ගාලා මේක හදලා දාන්න පුළුවන් කියලා හිතෙනවා. අනිත් එක ක්වොලිටිය. අනිත් එක කල් පැවැත්ම. ඔක්කොටම වඩා කල් පැවැත්ම. ක්වොලිටි තියෙන දේවල් ගන්න මේ මුළු ජපානයේ ඇතුළේ මම දකින්නේ ක්වොලිටි කියන එක. ක්වොලිටි වර්සස් ක්වොන්ටිටි කියලා ගත්තොත් ජප්පෝ සිලෙක්ට් කරන්නේ ක්වොලිටි කියන එක.
1: යා.
0: අපි ජපන් බඩු වලට ඔය හිතමුකම හරි ආසාවක් එන්නේ ඒකනේ. දැන් නම් ඇත්තටම ලෝකීට වඩා සෑහෙන දුරට වෙනස් වෙලා තියෙනවා.
1: හරි.
0: අද චීන කියලා කියන්නේ මුළු ලෝකෙටම මහ විශාල තරංගයක් දෙන එකක් නේ. මිනිස්සුන් අර ඔළුව වල තියෙනවනේ මේ චීනද චීන මේනි චයිනද අරන් බලන් ළඟපාත තියෙන ඔක්කොම අරන් බලන්න කොහෙද හදලා තියෙන්නේ කියලා. සියලුම ක්වොලිටි දේවල් මේ ජපානයේ තියෙන සමහර දේවලුත් මම දැකලා තියෙනවා. ජපානයේ තියෙන කඩවල සමහර ඒවා වෙන ක්වොලිටි.
1: මේනි
0: චයිනා කියලා ගහලා තියෙනවා.
1: හා ඔකේ.
0: එහෙම තියෙනවා. ඒ පර්ස්පෙක්ටිව් වෙනස් වෙන. අපි ඒකනේ මං කිව්වේ. අපේ දැනුම සමහර තැන්වල අලුත් වෙලා නැහැ. අර හත්ත පරණ කෑලි ගැලවිච්ච දැනුමෙන් තමයි මේ තාම යන්නේ. රයිට්? ඊට වඩා ලෝකේ සෑහෙන වෙනස්. ඉතින් එහෙම මට එන්න පුළුවන් චීනෙමුළු ලෝකම හොල්ලපු ප්‍රොඩක්ට් එකක් තමයි ඔනර් කියලා කියන්නේ.
1: හරි.
0: හැමදාම නිකන් මේ පොඩි පොඩි නිකන් බජට් ලෙවල් එකේ ස්මාර්ට් ෆෝන් ගැන කතා කරලා වැඩක් නැහැ. එන්න නම් කියන්න මේක මේ මේ කතාව ඇහුවට පස්සේ ඔබට ආපහු මම කියනවා ඔබට වෙන ස්මාර්ට් ෆෝන් එකක් ගැන හිතන්න තියෙන අවසාන ඉඩත් අපි මේ කතාව දැන් කියලා වහලා දානවා. හරිද? ඔනර් 600 කියලා ෆෝන් එකක් තියෙනවා. ඔනර් 600 Pro කියලා ෆෝන් එකක් තියෙනවා. ඔනර් 600 එක වෙනවා 224,999.
1: හැලින්ම
0: අපි නිකන් උඩම තට්ටුවට ගියා.
1: හරි.
0: ඔනර් 600 Pro එක 309,999. ඔනර් 600 එකක් ගන්න පුළුවන් මාසෙකට 20,000 ගෙවා ගන්න පුළුවන් නම් 600 Pro එකක් ගන්න පුළුවන් මාසෙකට 30,000 ගෙවා ගන්න පුළුවන් නම් ඔයත් හොඳට ඔළුව වනවන අහගෙන ඉන්නවා නිකන් මේ බබා වගේ නේද? මේ සංසාරයක් දන්නේ නැතුව
1: මම වටපිට බල බල
0: ඉන්නේ. රට රාජ්‍ය වල ඇවිල්ලවත් මේ නිදහසක් නැහැ නේද? කේක් ගෙඩිය වගේ වාඩි වෙලා ඉන්න පුටු ඔළුව වන ඔළුව වෙනවන මිනිස්සුන්ට පේනවද බා රේඩියෝ වල
1: අනේ මම ඔයා කියන එක නෙමෙයි අහන් හිටියේ මම වට පිට බල බල හිටියේ ඔය ආසයින් මම ට්‍රැවල් කරන්න
0: ඉන්නකෝ මම මේ කැමරාව කපලා දාන්න
1: හරි හරි කියන්න
0: මම මේ වට පිට බලන එක නතර කළා රේඩියෝ ෂෝ එක කරනවා මේ ආ රේඩියෝ ෂෝ එක කරන එක නතර කළා මේක වට පිට බල බල
1: හා හා හරි
0: ඔන පිස්සුවක් ගහලා පවුත් එක්ක ඉතින් කවදා එන්නද ජපානේ බලන්න බලන්න බලන්න අවුලන්නේ මම මේ කියන්නේ නෑ
1: හරි
0: මේ ෆෝන්ස් දෙකේම කී ෆීචර් එක අහගන්න මේ දෙකම AI ටෙක්නොලොජි එක මැක්සිමම් සපෝට් කරන ෆෝන්ස් අමතක කරන්න එපා චීනය AI එක මොන නාට්‍යයක් නම් නටනවද කියලා වර්තමානයේ වෙනකොට
1: yes ඒක හරි
0: ටෙක්නොලොජි කියන කෑල්ලේ මොන නැටුමක් පෙන්නනවද චීන කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඒව බලා ගන්න පුළුවන් ෆෝන්ස් දෙකක් තමයි මේ හරිම පොපියුලර් වෙලා තියෙනවා මේගොල්ලන්ගේ AI ෆීචර් එක. ඔයා දන්නවද මං එක ෆීචර් එකක් කියන්නම් දැනට.
1: හා හා.
0: හිතන්න ඔයාගේ ආච්චි අම්මා ජීවතුන් අතර ඉන්නවනේ.
1: නෑ ආච්චි නෑ.
0: ආච්චිගේ ෆොටෝ එකක් තියෙනවද?
1: ආච්චිගේ ෆොටෝ එකක් තියෙනවා.
0: ආච්චිගේ ෆොටෝ එකක් මේ ෆෝන් එකට අප්ලෝඩ් කරලා
1: හරි.
0: මේක මේ ෆොටෝ එක කන්වර්ට් කරන්න පුළුවන් ඔයාට ඉමේජ් එකකට. සමාවෙන්න වීඩියෝ එකක ෆොටෝ එකක ඉමේජ් එකක්
1: ඕකට
0: තොලු වලන්නේ නේද නේද මම
1: හිතේ ඒක ලස්සන අලුත්
0: ඒකට මොළු වරන මොනවා කිව්වත් ඉංග්‍රීසි වචන හැදයක් ඇහුණා ඔළුව වනල වනලම කඩා ගන්නවා කොයිලා කොයි
1: මම ජපන්නේ ඔළුව
0: ජපන්නේ ඔළුව නෙමෙයි මුළු ඇඟම වනන
1: හරි හරි
0: ඔළුව කඩා ගන්න යන්නේ
1: වීඩියෝ එකකට කන්වර්ට් වෙනවා
0: ඒක වීඩියෝ එකකට කන්වර්ට් වෙලා ඔයාගේ ආච්චිවට කතා කරනවා
2: අනේ පුතේ මගේ ඉදන්ති කෝලියකට නේද කියලා ආච්චි අහනවා ෆොටෝ එක එකපාරට වීඩියෝ එක
1: නේ මගේ සචිනි ආච්චි හරි
0: හරිද ආච්චි අහනවා හිතන්නකෝ ඔයා ඉමේජස් දෙකක් අප්ලෝඩ් කරා හ්ම් හරි ඔයා ආච්චිගේ ෆොටෝ එකයි 100 එකයි 100 යකම වෙන්න ඕනේ ඉතින් ඔයාට
1: හා කාගේද
0: මොකද 100 ගැන 100 ගැනත් මොනවාර ලියා ගන්න තිබ්බද නැත්නම් කොහොමද වැඩ යන්නේ උදාහරණයක් 600 එකේ RAM එක 8GB 600 Pro එකේ RAM එක 12GB 256GB 512GB ඒ වගේ ලොකු කැපැසිටිස් වලින් ගන්න පුළුවන් 7000 mAh බැටරිස් තියෙනවා මේ දෙකටම හරිද 80 watt wired charger සම් වෙනවා
1: හරි
0: 50 watt wireless charging මේ දෙකටම දීලා තියෙනවා ආ නෑ නෑ ප්‍රෝ එකට තමයි wireless charging උත් ඇවිල්ලා තියෙන්නේ පොඩි පොඩි එහෙමද ප්‍රෝ නම් පොඩි වෙනසක්
1: තියෙනවා තියෙනවනේ ඔව්
0: ඉතින් මේ තමයි honor phones වල වික්‍රම එකයි කිව්වේ ඕකත් ඇති තියෙනව සේරම විසිකා කරලා දාලා.
1: ඔව් නේ.
0: honor phone එකක් 600 pro එකක්ම බස්සන අන්නයි මාසෙකට 30000 ගෙවන්න තියෙන යනවා සිංගරකට කියලා හිතාගත්තොත් හෙට නෙමේ පුතා දවස අද කියලා මතක තියාගන්න. honor තමයි ලංකාවට සිංගර තමයි ලංකාවට honor phones කින්නන බලයලත් අලෙවි නියෝජිතයා.
1: ඒකට
0: මම කවුද? මම තමයි අරවින්ද ලොකු.
1: එතන මම කවුද? මම කවුද?
0: කවුද? ඔයාවුද?
2: කවුද ඔයා?
1: ඔයා ලංකාවට ආපු ගමන් මම ඔයා සමහරක් විතර ආපු ගමන් යයිනි
0: ෂොක්. සමහරට මම ලංකාවට
1: අනේ අනේ මේ අරවින්ද. මගේ
0: ආරච්චිවර පස්සේ කියන්නේ.
1: අනේ අනේ මේ අරවින්ද. මල් දාන්න.
0: මගේ පස්සේ කියන්න මේ ඔක්කොම මේ ෂෝ එකේ කියන්නත් ඕනේ නෑනේ.
1: ආ.
0: ලංකාවට මම එකට වාර personally කියන්න.
1: ඔයා ලංකාවට එනවා. ඒක ඉතින් ඒක මම දන්නවා.
0: මම දන්නවා ඔයා. මම දන්නවා ඔයාගේ ගොඩාක් ලොකු එහෙම hopes තියෙනවා. මම දන්නවා මම නැහැ කියනවා. එහෙම නැහැ කියනවා නෙමෙයි. මම ගරහනවා නෙමෙයි නමුත්. නමුත් but also can.
1: මම but නෙමෙයි මම butter ගැන කතා කරන්න තමයි දැන් යන්නේ.
0: butter ගැනවත් කතා කරන්නේ.
1: right මේ ඔයා ලංකාවට ආපු ගමන් ඔයා ගිහිල්ලා බලන්න කාගිල්ස් එකේ
0: මේ රහමරහ sandwich එකක් තියෙනවා මම කන්න.
1: ක?
0: එතක
1: අපි මේ බටර් ගන්නවා කියලා මෙච්චර කල් නිකාම නිකන් ස්ප්‍රෙඩ් එකක් ගෙදර අරගෙන ආපු එක තමයි කරේ. අපිට බටර් එක්ස්පීරියන්ස් එක හරි අඩුයි අරවින්ද. අපි
0: දැන් ස්ප්‍රෙඩ් ගන්න එපා නෙමෙයි ස්ප්‍රෙඩ් ගන්නත්
1: ඕනේ. ගන්න ඕ මං කියන්නේ බටර් ගන්නවා කියලා.
0: බටර් ගන්න බෑ ගණන් වැඩි කියලා ස්ප්‍රෙඩ් ගත්තා
1: එන්නේ. Yes. හරියට හරි.
0: ස්ප්‍රෙඩ් ගන්න ඕන නැට ස්ප්‍රෙඩ් ගන්න එපැයි.
1: ඕ ඒක හරි. ඒක අවශ්‍යයි
0: කියලා. ඔච්චර අය අනේ බටර් ඉතින් කාටද? හම්මෝ මොනයා කාටද බටර් වලට පුදන්න පුළුවන් කියලා ඉතින් අර ආයි ස්ප්‍රෙඩ් ගන්න. එහෙම ඕනේ නැහනේ.
1: දැන් කෙලින්ම අපිට පැල්වත්ත බටර් ගන්න පුළුවන්. මොකද මාකට් එකේ අඩුම ප්‍රයිස් එකට සාමාන්‍යම ප්‍රයිස් එකට පැල්වත්ත බටර් ඇවිල්ලා තියෙනවා. සහ මේක හරි දැන් මේ දවස් ටිකේ අපි මේකේ වෙනසක් ගැන කතා කරනවා. මේක එන්නේත් ගෝල්ඩ් ෆොයිල් එකක ඔතලා තමයි මේ පැල්වත්ත බටර් එක එන්නේ.
0: ඊට අමතර බටර් පෝෂන්ස් නේ?
1: Yes. ඊට
0: අමතර දැන් එක එක එක අර ලොකු ටබ් එකක් තියෙනවා දැන්.
1: ඔව් ලොකු එක තියෙනවා.
0: ටබ් එක තියෙනවා. දැන් එන්නේ මේ පෝෂන් කියලා කිව්වේ ඒකයි මං කියන්නේ මිස් නිකන් මෙතන පත කියන්න එපා.
1: මං කියන්නේ අලුත් වෙලා
0: දැන් එන්නේ පෝෂන්ස්. දැන් මේ ඉස්සර ඉඳන්ම පෝෂන්ස් තමයි මාකට් එකට ආවේ.
1: මං කියන්නේ අලුත්
0: වෙලා. දැන් ටබ් එකක් ඇවිල්ලා
1: තියෙනවා.
0: ඒක තියෙනවා ලුණු සහිත වර්ෂන් එකක්. ලුණු රහිත වර්ෂන් එකක්. ගාලික් බටර් වර්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක තියෙනවා අර බෝ එකක් වගේ මොඩ මේකක් තියෙනවා පාට දාලා එකකින් නිල් පාට රතු පාට එහෙම තියෙනව නේද?
1: රයිට්. නිල් පාටින් කියන්නේ සෝල්ටඩ් එක. ඊට පස්සේ රතු පාටින් කියන්නේ අන්සෝල්ටඩ්. දම් පාටින් කියන්නේ ගාලික් එක. ඉතින් ඔයගලට තෝරගන්න පුළුවන් මේක මේ ටබ් එක නෙමෙයි අරවින්ද මේක ෆොයිල් එකේ ඔතල තමයි දැන් එන්නේ. ඒක කියන්නේ තමයි මම මෙච්චර ට්‍රයි කරන්නේ. ඒක ෆොයිල් එකක ඔතල ගෝල්ඩ් ෆොයිල් එකක ඔතල තමයි
0: ලොකු ලොකු කුට්ටිය.
1: ලොකු කුට්ටි ලොකු කුට්ටි.
0: බටර් කුට්ටියක් ගන්න ඕනේ මට.
1: Yes.
0: නමුත් මම ලංකාවට I don't know.
1: මතක තියාගන්න පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි පුතේ.
3: හද ගැස්මට සියත මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
4: ෂොප් එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
5: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
4: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
5: ඒ විතරක් නෑ බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
6: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ් කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්
7: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි ප්‍රීමා ස්ටෙලා චිකන් රස නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 200යි ක්ලෝස් අප් රෙඩ් හොට් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි කගිල්ස් ෆුඩ්
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්. වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරක්.
9: LOLC රන්සලි රන්නය සේවාව. වලිස්සමට තියෙන රත්තරන් අදිසියට තියෙන තැන.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: කතරගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව. බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවද?
2: නෑ ජයා. මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
1: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
0: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
3: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
4: එල්.බී. රන්නය තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: 1500 cc turbo engine එකකින් බලගෑන් වෙන bike x55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
7: මොකෝ මේ තරහින්?
8: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් answer කරන්නේ ආගිය තක් නැහැ.
9: බාල ෂීට් දාලා බැටකන් නැතුව Supermate roofing sheet දාන්නකෝ. Supermate. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત Asian again අනුන උසස් තත්ත්වයෙන් යුත් zinc aluminum roofing sheet. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න Supermate roofing sheet දාන්න.
10: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි උනත් ප්‍රශ්නයක්.
11: දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි.
12: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
13: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
14: ගන්නවා ලයිසන් එක.
15: දැන් හරිනේ අමාරු.
13: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
12: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
13: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
12: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
13: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
12: 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්?
13: 13.19ට කෝල් එකක් ගන්නකො.
12: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනේ ඉතින් නේද?
16: David Pieris Motor Company Private Limited.

0: سياتا ديفاينا بورا
1: හතයි විනාඩි 43 වෙලාව. පොල් තෙල් ගන්නකොට දැන් දන්නවනේ හරියට බල්ලා කරලා ගන්න ඕනි කියලා. RBD කරලා තියෙන පොල් තෙල් එකක් ගන්න තමයි අවශ්‍ය. ඒ වගේ පොල් තෙල් එක්ක සුපිරි බ්‍රෑන්ඩ් එක අපි ඔබට මේ දවස්වල කියනවා ඒ තමයි Coco Fry. ඊට පස්සේ Hutch 15 package එක දාගන්න. වැඩිපුරම යූස් කරන apps 15කට unlimited data එක රුපියල් 1199 වැඩේ shape කරගන්න පුළුවන්.

0: මල්ලි.
1: හරි, අපි සල්ලි මෙච්චර අපි ආදරය කරන සල්ලි දාන්න ඕනි කොහෙද? හොඳම බැංකුවේ නේද? ඉතින් ඔබ දන්නවද, තුන්වෙනි වතාවටත් පිටම තුන්වෙනි වතාවටත් මෝස්ට් ලව්ඩ් බ්‍රෑන්ඩ් එක විදිහට, බැංක එක විදිහට තේරිපත් වෙන කමර්ෂල් බැංක එක. ඉතින් අපි මේ දවස්වල කමර්ෂල් බැංක එකේ කතා කරන්නේ රන් අය ගැන. වැඩි විස්තර කියන්නම් ඒ ගැනත්. ඊළඟට අපි ඔබව එක්කගෙන යනවා කාගිල්ස් ෆුඩ් සිටි. කාගිල්ස් ෆුඩ් සිටි වල මේ දවස්වල ස්මාර්ට් විනර්ස් ලව තෝරනවා. කිස්ට් ස්මාර්ට් විනර්ස් ලව. රසවත් මාසයක්, හරවත් වාසියක්. හරිද? මෙතන දෙන තෑගි ටික ඇහුවොත් ඔබ මේ දැන් දැන්නම් යන්න එපා, කාගිල්ස් එක තාම ඕපන් කරලා නැහැ, දැන්ම යන්න එපා. හැබැයි ඔබට යන්න හිතෙයි සතිපතා ඔයගලන්ට ලැප්ටොප්ස්, ටැබ්ස්, ස්මාර්ට් ෆෝන්ස් දිනා ගන්න අවස්ථාව දීලා තිනවා කාගිල්ස් ෆුඩ් සිටි. ඒ වගේම ඒගොල්ලන්ගේ රිවෝට් සමාජිකයන්ට මේ දවස්වල මෙගා ඩිස්කවුන්ට් එකකුත් යනවා කියලා මතක තියාගන්න. අපි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන කතා කරන්න ඕනි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් කියලා කියන්නේ හැම අතින්ම අංක එක. ඒගොල්ල තමයි වෙළඳපළ ප්‍රමුඛයා, වටිනාම වෙළඳ සන්නාමය, වැඩිම ජනතා ආදරය, ඉහළම ෆිච් ශ්‍රේණිගත කිරීම, මේ සියල්ලෙන්ම අංක එකට පත්වෙලා ඉන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. ඉතින් ඔබව රක්ෂණය කරන්න ඕනි, නැත්තම් ඔබේ ව්‍යාපාරය, ඔබේ ගෙවල් දොරවල් රක්ෂණය කරන්න ඕනි කාලඟද කියන එක අපි අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. රක්ෂණයේ දැවැන්තයා ගාවට යන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. මේ දවස්වල බික් එකනොත් ඔයගලන්ට මාර තෑගි තොගයක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. දවස ගානේ මොබයිල් ෆෝන්ස්, සතිය ගානේ ස්කූටර්ස් දෙන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. චූටි වැඩක් කරන්න ඕනි. ඒක මොකක්ද කියලා අපි තව ඉස්සරහට කතා කරන්නම්. පැල්වත්ත බටර් ගැන අපි උදෙන්ම කතා කරා, මතක තියාගන්න. පැල්වත්ත බටර් තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන හොඳම, හරිම ක්‍රීමි, ඒ වගේම හරිම රිච් බටර් එක. සහ මේකට විශේෂණ කියන්න ඕනේ රියල් බටර් එක්ස්පීරියන්ස් එක ඔයගලන්ට ගන්න ඕනේ නම් පැල්වත්ත බටර් එක ගන්න කියලා. අපි ඔනර් ෆෝන්ස් ගැන උදේ මතක් කරානේ. ඒගොල්ලන්ගේ ඔනර් X5D ෆෝන් එක ගැනත් අපි පහුගිය දවස් ටිකේ කතා කරා. ඔයගොල්ලන්ට ඕනේ නම් රුපියල් 60,000ට අඩුවෙන් ෆෝන් එකක් ගන්න, ඒකටත් ෆෝන් එකක් තියෙනවා. ඒ තමයි ඔනර් X5D එක. ඇලුමෙක්ස් වල අපි ඔබට මතක් කරනවා දකුණු ආසියාවේ ප්‍රථම ඇලුමිනියම් එක්ස්පීරියන්ස් හබ් එක ඒගොල්ල විවෘත කරලා තියෙනවා. තියෙන තැන තමයි නාරහින් පිට පාර නාවල. එතනට ආවොත් මේ ඇලුමිනියම් සම්බන්ධයෙන් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්, ක්වොලිටි ඇලුමිනියම් සම්බන්ධයෙන් ඇලුමෙක්ස් එකත් එක්ක. ඊට පස්සේ අපේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ ලොතරැයි වල අහලා තියෙනවා නේද NLB ජය ලොටරි එක. මේ NLB ජය කියලා කියන්නේ ළඟ ළඟ දිනුම් දෙන ලොටරි එකක්. ඊට අමතරව මතක් කරන්න ඕනේ හැම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් කියලා දිනුම් මැදීමක් කරනවා. අමතරව රුපියල් 10,000ක් ජයග්‍රාහකයෙකුට දෙන්න ඒගොල්ලෝ ප්ලෑන් කරගෙන තියෙනවා. ප්ලෑන් කරගෙන තියෙනවා විතර නෙමෙයි, මේක කරලත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ NLB ජය ලොටරි එක ගත්තොත් වෙනදටත් වඩා වැඩියෙන් තෑගි තියෙනවා කියලා මතක තියාගන්න. 7:51.
2: අද ගැස්මට සියත
3: අද කෑමක නම් කෑම රසටම තිබුණා
4: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගෙන එක්කලා.
5: අයියා මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
5: අයියා මට මල් ගොඩාක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199

0: අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
2: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාරු වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
3: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අමතන්න 076 56 78 78.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති ස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
1: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-3333.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: සියත දෙවයිනපුරා
1: හරි තව පොඩි වෙලාවකින් අපි පත්තරේ බලන්න ඕනි. ඊට කලින් මතක් කරන්න ඕනි බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය ගැන ඔබ දන්නවද? දැන් ඔබ ඉක්මන් කරන්න ඕනි, මොකද මේ ඩිස්කවුන්ට් එක හිමිවන්නේ අගෝස්තු මාසයේ පුරා විතරයි. කියන්නේ අගෝස්තු මාසේ 31 වෙනකොට මේක ඉවර වෙනවා. ඉතින් අපි වැඩි විස්තර කියන්නම් බජාජ් වීගෝ 3 wheel එකක් ගන්නකොට මේ දවස්වල තියෙන සුපිරිම වාසිය ගැන. වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් 011147 750 කියන නම්බරකට කතා කරත් හරි. හැබැයි ඒගොල්ලන්ට කතා කරන්න කලින් අපි ඔයගොල්ලන්ට විස්තරේ කියන්න. ඓකේ, ඊළඟට අපි ලංකා ටයිල්ස් මතක් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ අලුත්ම අලුත් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක තමයි cool roofing tile එක. ඉතින් අවුව වැඩි කාලෙට roof top එකට යන්න බැරුව ඔබ වේදනාවට පත් වෙනවා නම්, එහෙම නැත්නම් ගෙදර ඇතුලේ රස්නේ ගොඩාක් වැඩි නම් මේ රූෆ් ටොප් එක නිසා, ඒක සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන් හොඳම සොලියුෂන් එක තමයි ලංකා ටයිල්ස් අපිට හඳුන්වලා දීලා තියෙන cool roof top tile. අපි අදත් කතා කරන්න ඕනි ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ඔබට හඳුන්වලා දෙන බයික් X55 SUV එක ගැන. දැන් නම් පාරේ මාර විදියට දකිනවා. ඉතින් වැඩි විස්තර කියන්නම්. ඔබ හිතුවා නම් මොකක්ද මේ වාහනේ, මොකක්ද මේ වන්දිය, එහෙම නේ කියන්නේ වන්දිය කියනනේ, හරි මොකක් හරි කියලා හිතුවා නම් අපි ඒ ගැන විස්තර කියන්නම්කෝ. ඊළඟට පික්මි ගැන මතක් කරද්දි පික්මි ෆ්ලෑෂ් එකක් හරි පික්මි ට්‍රක් එකක් හරි ඔබට දාගන්න පුළුවන් අවශ්‍ය දේවල් එහෙ මෙහෙ අරගෙන යන්න. විශේෂයෙන්ම ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් මේක ගොඩාක් හොඳ ආරංචියක් වෙයි. මොකද ඔබටම කියලා වාහන ටිකක් අරගෙන ඒක මෙහෙම මේ ට්‍රාන්ස්පෝර්ට් වලට දානවට වඩා පික්මි හරහා ඔබට ඒ වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. පික්මි ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න වැඩේ හරි. ඕකේ, ඊට පස්සේ අපි බජාජ් පල්ස N160 බයික් එක ගැන කතා කරන්න ඕනි. ඒත් එකම LOLC ෆයිනෑන්ස් වලින් මේ දවස්වල අපිට හඳුන්වලා දෙනවා නියම සර්විස් එකක්. ඒකට කියන්නේ ෆැක්ටරින් කියලා. ඒ සර්විස් එක ගැනත් විස්තර කියන්න. හදිසි හරි දැන් මාව මේ වෙලාවේ අහගෙන ඉන්න ඔබට නිින්ද අඩු නම් කොච්චර ට්‍රයි කරත් නිින්ද යන්නේ නැත්තම් ඒකටත් විසඳුමක් තියෙනවා. සමරවිට එක එක්කෙනා ගාවට යන්නේ නැති, ඩොක්ටර්ස්ලා හම්බ වෙන්නේ නැති, යාළුවන්ගෙන් අහන්නේ නැති, මොකද්ද මේකට විසඳුම කියලා හොයන්නේ නැති, ChatGPT දාලා අහන්නේ නැති, හරි කොහෙන්වත් උත්තරයක් හම්බුනේ නැත්නම් අද අනිවාර්යෙන් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකට යන්න. වෝඩ් ප්ලේස් වල තියෙන්නේ. අපි වැඩි විස්තර කියන්නම්කෝ. ගිහිල්ලා බලන්න ඔබට ගැළපෙන මැට්‍රස් එක මොකක්ද කියලා. මොකද ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් දෙන්නේ මැට්‍රස් නිකම් මෙට්ටයක් දෙනවා විතරක් නෙමෙයි, ඒගොල්ලෝ ඔබට ඒ මෙට්ටේ එක නිින්දක් දෙනවා. හරිද? ඊළඟට අපි කමර්ෂල් බැංක එක ගැන උදේ මතක් කරා. තවමනාද ප්‍රයිම් ගෲප් එකේ අපි මේ දවස්වල කතා කරන්නේ ඒගොල්ලන්ගේ ස්පෙෂල්ම ප්‍රොජෙක්ට් එක ගැන. ඒ තමයි කොළඹ තියෙන ප්‍රොජෙක්ට්ස් ගැන. හරිද? අපි කොළඹ හරිය 7:57.

0: අපි මතක් කරන්න ඕනේ ඔබට මේ දවස්වල වහල සම්බන්ධ වැඩක් කරගන්න තියනවාද? එහෙම නැත්නම් ලස්සනට වෝල් ක්ලැඩින් එකක් දාන්න ඕනිද? ගේට් එකට ලස්සන ක්ලැඩින් එකක් දාන්න ඕනිද? නැත්නම් සීලිම මොකක් හරි කරගන්න ඕනිද? එහෙමත් නැත්නම් පර්ලින් වැඩක්, වැහි පීලි, උපාංග මේ හැම දෙයකම වැඩක් කරගන්න තියනවා. නම් අපි සුපිරි බ්‍රෑන්ඩ් එකක් ඔබට මේ දවස්වල හඳුන්වනවා. ඒ තමයි සුපර් මෙට්. දැන් වෙලාව පත්‍රේ බලන්න. 7:58.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන් 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: Hi Hasa, good morning.
7: Good morning Ascharya. සතියේ මැද දවසේ නේද අද?
0: හා,
7: බදාදානේ. පත්‍ර ටික අරන් ආවා. පත්‍රවල තියෙන විස්තර වලට යන්න කලින් මතක් කරන්නම්, ස්විස් ටෙක් ගැන. ස්විස් ටෙක් කියලා කියන්නේ වාගේ ඉදිකිරීම් වැඩ කටයුතු වලට අදාළ ෆිනිෂින් ප්‍රොඩක්ට්ස් ගණනාවක් හඳුන්වා දෙන සන්නාමයක්. ටයිල් ඇඩසිව්, ටයිල් ග්‍රවුට්, ස්කිම් කෝට්, වෝටර් ප්‍රූෆ් සහ තවත් නිෂ්පාදන පෙළක්ම තියෙනවා. මේ ඕනෑම නිෂ්පාදනයක් හරි මිලට, හරි ක්වලිටි එකට මිලදී ගන්න යන්න ඔබේ ළඟම ස්විස් ටෙක් බලයලත් අලවි නියෝජිතයා ගාවට. මේ ජාතියේ ප්‍රඩක්ට්ස් විකුණන හුඟක් අයගේ මේ පැකට් එකේ ලොකු ගාණක් ගහලා ඊට පස්සේ ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා වගේ සතුටක්, බොරු සතුටක් පාරිභෝගිකයන්ට දෙන්න උත්සාහ කරන අය, උත්සාහ කරන තැන් ඔගොල්ලෝ දැකලා ඇති. හැබැයි ස්විස් ටෙක් කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. හරි මිලට ක්වලිටි බඩු විකුණන එක තමයි ස්විස් ටෙක් වැඩේ. ඉතින් ස්විස් ටෙක් බලයලත් අලවි නියෝජිතයෙක් කියලා කියන්නේ හරි මිලට ක්වලිටි බඩු විකුණන කෙනෙක්. ඒ හින්දා ඔබේ සියලුම ඉදිකිරීම් අවශ්‍යතා වලට ඕනෑම නිෂ්පාදනයක් මිලදී ගන්න විශ්වාසය තියන්න පුළුවන් අලවි නියෝජිතයෙක් තමයි ස්විස් ටෙක් බලයලත් අලවි නියෝජිතයෙක් කියලා කියන්නේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන ඊළඟට කියන්න හදන්නේ 2025 වසර වෙනුවෙන් තමන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට රුපියල් කෝටි 1460 ඉක්මවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයක් මේ වසරේත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙන් කරලා තියෙනවා. අවුරුදු 64ක කාලයක් තිස්සේ ලංකාවේ ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් රුපියල් බිලියන 247ක ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදලට හිමිකම් කියමින් රුපියල් බිලියන 275ක දැවැන්ත වත්කම් සම්භාරයක් සහිතව ශක්තිමත්ව ඔබ රකින්නට කැප වෙලා ඉන්නවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් ඔබ රැක ගන්නවා කියලා කියන්නේ නිකමටම නෙවෙයි. රත්තරන් අයදින ඉස්තරම්ම තැනින් පණිවිඩයක් තියෙනවා. CDB රන් සහනය ගැනයි ඒ පණිවිඩය. ඔබ රන් ගණුදුනුවක් කරන හැම වෙලාවකම ඔබේ ජල විදුලි දුරකථන බිල් පත්‍ර රන් සහනයක් දෙන්න CDB දැන් සූදානම්. ඉතින් මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න, නැත්නම් 0111738388 දුරකථන ඇමතුමක් දෙන්න. CDB රන් අය රත්තරන් අයදින ඉස්තරම්ම තැන. මං ගන්නවා අරුණ පත්‍රයේ ඉස්සෙල්ලාම අද අතට. ආශ්චර්ය, කල්ක්‍රියාව හොඳනම් 60 පැන්නත් පොලිසියේ ඉන්න ඉඩ. වයස අවුරුදු 60 සම්පූර්ණ කර ඇති යහපත් කල්ක්‍රියාවක් සහිත පොලිස් නිලධාරීන්ට වසරක සේවා දිගුවක් ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඇමතිවරයා මේ බව සඳහන් කළේ සමගි ජනබලවේගයේ මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියලා කියනවා. මේ දවස්වල පොලිසියට 7800ක් විතර මේ වසර තුළ බඳවා ගැනීම සඳහා කටයුතු කරනවා කියලත් සඳහන් කරලා තියෙනවා. මේ වෙනකොට

0: නිලධාරීන් හොයන එකත් ලේසි වැඩක් නෙවෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද? කියන්නේ මේ දවස්වල දැකලා තියෙන ප්‍රවෘත්ති දිහා බැලුවාම ලංකාදීප පුවත්පතට මං එනවා එල්නිනෝවෙන් ලාංකිකයෝ ලක්ෂ දෙකහමාරක් අවදානමේ කියලා රතුකුරුස සංවිධානය වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. එල්නිනෝ තත්ත්වයත් සමග වර්ධනය වන නිර්තදිග මෝසම හේතුවෙන් මෙරට 150,000 ජනතාවක් දැඩි අවදානමට ලක්විය හැකියි රජය ඇස්තමේන්තු කර ඇති බව රතුකුරුස සංවිධානය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වෙනවා කියලා කියනවා. ඉතින් ටිකක් කාලගුණ සහ දේශගුණ විපර්යාස හමුවේ අපි ටිකක් බරපතල තත්ත්වයක ඉන්න බව තමයි පේන්න තියෙන්නේ. අපි නියඟයක් බලාපොරොත්තුවෙන් හිටියේ. හැබැයි ඉතින් එල්නිනෝ කියන්නේ එහෙම තත්ත්වයක්. මේක හරිම අමාරුයි ප්‍රෙඩික් කරන්න. මේ ගැන අපි කලිනුත් කතා කළා. ඉතින් දැන් අපි ගංවතුර පිළිබඳ අවධානමකට මුහුණ දෙමින් ඉන්නවා. ඔය අතරේ ලංකාදීපේ අනිත් හෙඩ්ලයින් නිවුස් එක විනිසුරු විශ්‍රාම වයස තවදුරටත් සිතා බලන්න. ජාත්‍යන්තර විනිසුරු සංගමයනුත් ඉල්ලීමක්. අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය ගෙනීමට බලාපොරොත්තු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන නැවත වරක් සිතා බලන ලෙස ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමය පසුගියදා ඉල්ලීමක් කරපු බව ලංකාදීපය වාර්තා කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව ඉතා සමීපව නිරීක්ෂණය කරන බවද එම සංගමය පැවසුවා කියලා තමයි කියවෙන්නේ. අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම කරන වයස වෙනස් කිරීමේ යෝජනාව රජය හඳුන්වා දුන් ආකාරය සහ එලෙස විශ්‍රාම ගන්නා වයස දීර්ඝ කිරීමට ඉදිරිපත් කළ හේතුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමයේ දැඩි අවධානය යොමු වූ බවද එම සංගමයේ සඳහන් කරලා තියෙනවා. අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය ගෙනීමට බලාපොරොත්තු වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩල නීතිඥ සංගමයේ ඇතුළු පාර්ශ්ව රැසක් මතු කර ඇති විරෝධතා සමග ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමයේද එකඟ වන බව එම සංගමය පසුගියදා නිකුත් කළ නිවේදනයෙන් ප්‍රකාශ කළා කියලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමය ඔන්න ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට නොඑකඟතාවය විරෝධතාවය ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි ඉතින් ඕවා ගණන් අරන් බෑනේ අනේ නේද? ජාත්‍යන්තරයට බම්බු ගහ ගන්න කියලා ජීවිතය විඳින රටක් ශ්‍රී ලංකාව කියන්නේ නේද? අපි බලමුකෝ කොහෙද යන්නේ කියලා.
1: හරි.
0: දිවයින පත්‍රයට මං එනවා. ඉන්ටර්පෝල් සහ මැලේසියා පොලිසියත් එක් වෙයි. කංජිපානි කුදලන් එන්න මැලේසියාවේ මෙහෙයුමක්. සියලු ගුවන් තොටුපළ වරාය හා මුහුදු මාර්ග අවහිර කරයි. පාතාල කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරම් කරුවකුද වන කංජිපානි ඉම්රාන් කෙසේ හෝ අත්අඩංගුවට ගැනීම සඳහා මැලේසියානු පොලිසිය, ජාත්‍යන්තර පොලිසිය සහ සහකාර පොලිස් අධිකාරි රොහන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ඒකාබද්ධව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා කියලා දිවයින පුවත්පත අද වාර්තා කරලා තියෙනවා. කංජිපානි ඉම්රාන් නැමැත්තා ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙකු ලෙස මේ වන විට නම් කර ඇති මලයාසියා පොලිසිය ඔහු සැඟව සිටින බවට සැක කරන ස්ථාන රැසක් වැටලීමට කටයුතු කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. එමෙන්ම කංජිපානි ඉම්රාන් මලයාසියාවෙන් පලා යාම වැළැක්වීම සඳහා රට සියලුම ගුවන් තොටුපළවල්, වරායවල්, මුහුදු මාර්ග ඇතුළු රටින් පිටවන සියලුම මාර්ග ඇහිරවීමට මලයාසියා පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය කටයුතු කර ඇත. එකපාරකුත් ඉතින් අත්අඩංගුවට අරගෙන ලංකාවට ගෙනල්ලා ඊට පස්සේ රිමාන්ඩ් කරලා තියාගෙන ඉඳලා ඇප ලබා දුන්නා කංජිපානි ඉම්රාන්ට මීට අවුරුදු දෙක තුනකට කලින්. ඇප දීලා දවසක් යන්න හම්බුන්නේ නැහැ, කංජිපානි රටේ නැහැ කියලා වාර්තා වුණා. ඉතින් එහෙම තමයි එයා රටින් ගියේ. දැන් අපි ආයි දඟලනවා කොහෙන් හරි අත්අඩංගුවට අරගෙන නැවත ලංකාවට අරගෙන එන්න. දිනමින පත්‍රයට මං ඊළඟට එන්නේ. වසර 16කට පෙර රජයට මිලියන 60ක් පාඩු කිරීම, ජොන්ස්ටන්ට එරෙහි නඩු පහක් යලි විභාග කරන්න අභියාචනාධිකරණයෙන් මහාධිකරණයට නියෝග. සමූපකාර තොගවලන් සංස්ථාවේ සේවකයන් රාජකාරි නොවන කටයුතු සඳහා යොදවා සංස්ථාවේ මුදලින් වැටුප්පා අතිකාල දීමනා ගෙවීමෙන් රජයට රුපියල් මිලියන 60කට ආසන්න පාඩුවක් කිරීමේ චෝදනාව යටතේ හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව

0: ලස දූෂණ විමර්ශන කොමිසම විසින් පවරනු ලැබූ නඩු පහක් නැවත විභාගයට ගන්නා ලෙස අභියාචනා අධිකරණය ඊයේ නියෝග කරලා තිනවා. මහා අධිකරණයට මේ නඩු ටික නැවත විභාගය සඳහා ගන්න කියලා මේ එකකින් එයාව නිදහස් කරලා තිබුණා. නැවතත් ඒ නඩු පහම විභාග කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය මහා අධිකරණයට නියෝග කරලා තිනවා. ඔය අතරේ බන්ධනාගාර තදබදයට විසඳුමක් හැටියට රිමාන්ඩ් සැකකරුවෝ නිවාස අඩස්සියට පත් කරන කෙටුම්පත ඉක්මන් කරන්න කැබිනට් අනුමැතිය හම්බෙලා තියෙන බව දිනමින වාර්තා කරලා තියෙනවා. බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස සැකකරුවන් හා වැඩදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමේ පනත් කෙටුම්පත කඩිනම් කිරීමට පෙරේදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා කියලා තියෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විකල්පයක් වශයෙන් නිවාස අඩස්සියේ රඳවා තැබීම පිණිස නීතිමය විධිවිධාන හඳුන්වා දීමට 2023 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම්ව යෝග්‍ය නීති හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස එවක අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂ මහතා දෙසැම්බර් 2023 දෙසැම්බර් 11 වෙනිදා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරලා තිබිලා තියෙන. දැන් ඒ අනුමත වෙච්ච යෝජනාව කඩිනම් කරන්න කියලා මේ කැබිනට් මණ්ඩලය යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා. සමස්ත බන්ධනාගාරගත රැඳවියන්ගෙන් 30,000කට ආසන්න පිරිසක් වරදකරුවන් නොවන සැකකරුවෝය. වරදකරුවන් වූ සිරකරුවන්ගේ සංඛ්‍යාව 11,000කට ආසන්නය කියලා කියනවා. ඉතින් ලංකාවේ කැපැසිටි එක තියෙන්නේ 10,000ක් වගේ ප්‍රමාණයක් රඳවන්න සිරමැදිරිවල. හැබැයි 40,000ක ප්‍රමාණයක් ඉන්නවා. දැන් මේ කියන විදිහට ඒකෙන් 30,000ක් විතර ඇත්තටම වරදකරුවෝ වෙලා නැහැ, සැකකරුව හැටියට. ඒ කියන්නේ නීති කටයුතු අවසන් වෙන තුරු රඳවා තබාගෙන තියන අය. ඒ අයගෙන් තමයි වැඩි හරියක් බන්ධනාගාර පිරලා තියෙන්නේ. ඉතින් ඒ අයව නිවාස අඩස්සිය රඳවන්න පුළුවන් ක්‍රමවේදයක් පිළිබඳව තමයි දැන් අවධානය යොමු කරමින් ඉන්නේ. තව ලස්සන ප්‍රවෘත්තියක් තියෙනවා දිනමින පත්තරේ. පොහොට්ටුවේ හිටපු ඇමති පුංචි නිලමේ, මේ කියන්නේ සුසන්ත පුංචි නිලමේ, 111,000ක විදුලි බිල ගෙවා නැහැ. මම මේකේ මේ පොඩ්ඩක් විස්තරේ කියන්නම්. ඒක මේ විස්තරේ කියන තරම් වටනවා. හරි ලස්සනයි බලන්නකෝ. ඉතින් නේද 111,000ක ලයිට් බිල ගෙවලා නැහැ කියලා කිව්වහම දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද මේක තියෙන්නේ කියලා හොයාගන්න බැරි කමේ තියෙන්නේ. පොහොට්ටුවේ හිටපු ඇමති පුංචි නිලමේ 111,000ක විදුලි බිල ගෙවා නැහැ. දේශපාලන කටයුතු සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ සිට ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කය වෙත පැමිණි පොහොට්ටුවේ හිටපු ඇමති සුසන්ත පුංචි නිලමේ මහතා 2008 වසරේ සිට පරිහරණය කළ නිල නිවස වෙනුවෙන් කිසිදු කුලී මුදලක්, ජල බිල් පතක්, විදුලි බිල් පතක් ගෙවා නැතයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍රන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා කියලා තියෙනවා. එම මුදල් අය කර ගැනීම වෙනුවෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් උත්සාහ කර ඇතත් කිසිදු මුදලක් ගෙවා නොමැති බවත් ඒ මහතා පැවසීය. ඒ කියන්නේ 2008 දා මේ වෙනකන් හිටපු සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් උත්සාහ කරලා තියෙනවලු මේ සල්ලි ටික ඉල්ලගන්න. ඒත් 7-5කවත් මුදලක් එයා ගෙවල නැහැයි කියලා තියෙනවා. ඉතින් නැතිකමට වෙන්නේ නැති නේද? නැතිකමට වෙන්නේ නැති ගෙවල නැත්තේ. ඒ කාලේ හුඟක් අය හිටියා එහෙම නැතිකම තියෙන. දැන් එහෙම ඉතින් ඒ නැතිකම තියෙන කට්ටියව මේ පාර්ලිමේන්තුවේ මිනිස්සු එකතු වෙලා අයින් කරලා දැම්ම. බැරිකම තියෙන කට්ටිය තාම ඉන්නවද කොහෙද? සමහර වැඩ තියා බැලුවාම බැරිකම තියෙන අය නම් තාම පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ ඉන්නවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ගිහිල්ලා නම් හෙටත් පත්තරේ විස්තරය අරගෙන. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන් 2025 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන 11th බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ
3: ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: කියා තා ටොප් ස්ටෝරි
1: නිවසකට අත්බෝම ප්‍රහාරයක් රත්මලාන ඥානේන්ද්‍ර මාර්ගයේ නිවසකට අත්බෝම ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය පැවසුවේ අත්බෝම දෙකක් මෙහිදී එල්ල කර ඇති අතර ඉන්න එකක් පුපුරා කොස් ඇති බවයි. බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ අදාළුවම 6ට පමණයි. බෝම්බය පුපුරා යන අවස්ථාවේදී නිවසියන් නිවසේ සිට ඇති අතර පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු නොමැති බවයි පොලිසිය පැවසුවේ. බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සොයා පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 500ක් සහ තියුණු හිත දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරලැස්ගමුව බැවපාර ප්‍රදේශයේදී. සැකකරු අවුරුදු 20ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Madhili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01178 868 Anuwatai Dashma Deken Anuwatai Dashma Hataren

0: අරවෙන් දර සමුරායි කෙනෙක් නේ දරයන්නේ කඩුවක් කරගෙන අනේ අනේ ටගද
1: සමුරායි කෙනෙක් නේ මේ ගෑල්ලා මේ කියන්නේ මේ කිමෝනා එකක් අඳගෙන
0: සමුරායි කෙනෙක් වගේ නේ දැක්කේ
1: මේ සමුරායිලා කඩු විනේ ගහගෙන කඩු කරකව කරකව මේ පාරේ යන්නේ මේ නැති
0: පාතාලෙද නේද
1: තේරුණාද
0: යා යා
1: ඒ ඇවිල්ලා සමුරායිලා එන්නේ මේ මේ ඔහෙනේ
0: ඇත්ත ඇත්ත ඇත්ත
1: වැද්ද
0: ඔව් මේනි
1: එනා සට සට සට්ටපඩි ගාව ගියා
0: සමුරා
1: එහෙම නෑනේ ඉතින් මේ ඇත්තටම තාමත් අර සමුරායි කියලා කිව්වම නිකන් හරි අමුතු ආමස් දාගත්ත මූණවල් වහගත්ත
0: යස්
1: කඩු ඉනේ කඩු සාමාන්‍යයෙන් සමුරායි කෙනෙක් ගාව කඩු දෙකක් තියෙනවලුනේ අහලා තියෙනවා
0: ඒ නසීර් ගාවනේ අනේ කඩු දෙකක් තියෙන නසීර්ට
1: මෙහෙමයි සමුරායිට කඩු දෙකක් තියෙනවා හා කඩු දෙකක් අරන් මට ලංකාවට එන්න ඇත් කියන්න එපා කියන එක මම මේ කියන්නේ
0: හරි හරි සමුරායිට
1: දැන් කඩු කිව්වම දැන් ලෝකේ හොඳම පිහි නිෂ්පාදකයෝ ඉන්නේ මෙහෙනේ
0: සීරියස්ලි
1: දැන් කඩුවක් හදනවාට අපි කියන්නේ ෆෝජින් කියලා කියන්නේ කඩුවක් හදනවාට
0: කියන්නේ
1: සෝඩ් එකක් ෆෝජ් කරනවා කියලා කියන්නේ ෆෝජින් මේකින් නෙවෙයි ඉතින් අදට ජපනීස් බ්ලේඩ්ස් කියන එක ලෝකේ අතිශය ප්‍රසිද්ධයි කඩුව තමයි ආයුධය ඒගොල්ලන්ගේ
0: හා ඔකේ
1: කඩුව තමයි ගෞරවය ඒගොල්ලන්ගේ එතකොට කඩුව තියෙනවා ඒගොල්ලන්ගේ විශේෂම අවස්ථාවලට ගන්න පිහිය තියෙනවා අර කියන්නේ හරාකිරි කියලා එකක් අහලා තියෙනවද තමන්ගේ මාස්ටර් දීපු අභියෝගය එහෙම නැත්නම් අභ්‍යාසය ෆේල් වුණොත්
0: හරි
1: වැඩක් බාර දෙලක කරගන්න බැරි වුණොත් සමුරායිගේ නම අවඥාවට ලක් නොවෙන්න නම් එයා බඩ කපාගෙන මැරෙන්න ඕනේ කියලා කිව්වා
0: අනේ අම්මෝ
1: මේ තියෙන්නේ ඒ පිහිය
0: මන්නේක් නේ
1: පොල් බින්දින ගලා තියන්නේ ඇත්තම සමුරායි කියලා කිව්වම මිනිස්සුන්ට නිකන් අර හරිම දරුණුම තත්යක් නේ නිකන් හරිම දරුණු පින්තූරයක් තාමත් තියෙන්නේ මූනේ නේ
0: ඉතින්
1: එහෙම එකක් නළුවට එන්නේ
0: යස්
1: එමයක් තමයි ඉන්නේ අදටත්
0: මේ
1: යෝධයෝ වගේ එන උස මහත
0: ඇක්ෂන් එකේ ඉන්න
1: බැරි නම් පොඩ්ඩ බැරි නම් අයියේ කොහෙද යන්නේ කියලා අපහම කියලා මනලා දායි කියලා තමයි හැමෝම හිතාගෙන
0: ඉන්නේ අනිනෝ අනිනෝ
1: අනිනෝ එතන මේ 12 වෙනි සීවසේලුනේ බිහි වුනේ මේ වගේ මේ යෝධ සමුරායිලා ඒගොල්ලන්ව පාලනය කරේ කොහොමද ඒගොල්ලන්ගේ පාලනය කරන්න තිබුණා බුෂිදෝ කියලා සිස්ටම් එකක්. බුෂිදෝ.
0: බුෂිදෝ.
1: බුෂිදෝ. බුෂිදෝ.
0: බුෂිදෝ ඉතින් බුෂිදෝ කියලා.
1: ඔය යෝගසයිමස්. බුෂිදෝ.
0: බුෂිදා.
1: බුෂිදෝ කියලා කියන්නේ යෝධයාගේ මග. ඒක ඇත්තටම
0: අන්න බල්ලේ.
1: ආචාර ධර්ම පද්ධතියක්. ඔව් මේ හරියට බල්ලෝ ඉන්නවා.
0: ආ ඕකේ. නෝමලකින්ද
1: බල්ලා. හරියට ඉන්නවා. හැමෝම බල්ලෙක් කරන් පාර යනවා.
0: මං ආව නම් ඇත්ත කියන්න තිබ්බා. අපි දෙන්න. මම බව්වා. මම බව්වා. හරි මම බව්වා හොඳේ
1: බුරලා පෙන්න සුදුසුකම් මදි ඔයිටට හොඳ උගින්න මේ
0: රයිට් ආයි සමුරායිගේ කතාවට යා
1: යෝධයාගේ මග මේක ආචාර ධර්ම පද්ධතියක් දැන් මේ අර මේ ජපන් බල්ලා දැන් ඔන්නේ ආයනවනේ අපිට වැඩිය හොඳ
0: දෙන්නකෝ පයින් පොඩි මෙහෙම හොඳ
1: නැහැ මේ බල්ලෝනේ මේ ඇට කිච්ච වගේ වන් ඉන්නේ මේ මේ කලිසම් කමිස අඳලා තොප්පි දාලා සපත්තුත් දාලා ඉන්නේ මේ
0: අපිට වඩා හොඳට ඉන්නවනේ
1: ආ මේ මිනිස්සුන්ට වඩා සලකනවා බල්ලන්ට ඔව් අපි අපිට සෑහෙන තරක් හම්බ වෙනවා ඊින්දා
0: හරි
1: දැන් බුෂිදෝ කියන ආචාර ධර්ම අනුව කඩුවෙන් විතරක් සෙල්ලම් දාලා හරියන්නේ නැහැ කියලා උගන්ලා තියෙනවා සමුරායිලා
0: හා ඕකේ
1: ඒගොල්ලන්ට කඩුව වනන්න වගේම සතුරු මඩින්න වගේම ලස්සන කවි ලියන්න වෙලා වර්ගන චිත්‍ර අඳින්න චිත්ත වේග පාලනය කරගෙන භාවනා කරන්න
0: හා
1: ඒවත් සමුරායි කෙනෙක් ඉගෙන ගන්න ඕන දේවල්
0: හා ඕකේ
1: සමුරායි කියලා කියන්නේ සාමකාමී වෙලාවට විද්වතෙක් යුද්ධයක් වෙලාවට රාක්ෂයෙක් කියලා කියන්නේ ඉතින් මේ ජපනිස් කල්චර් එකේ තියෙන හරිම ලස්සන ඒව අහුවෙනවා මෙහෙට ඇවිල්ලා එකේ කායත් එක කතා කරද්දී
0: ආ ඒක ඇත්ත
1: තාමත් ඉතිං ඒව තියෙනවා මිනිස්සු ගාව, ඒව නැති මිනිස්සුත් ඉන්නවා. ආචාර ධර්ම සෑහෙන ප්‍රමාණයක් අදටත් බොහෝ පිරිසක් ගාව එකතු වෙලා තියෙනවා. කාලෙන් කාලෙට එන ආණ්ඩුත් එක්ක ආණ්ඩු මාරු වෙනකොට මිනිස්සුන්ගේ සංකල්ප ආකල්ප විකල්ප ඔක්කොම වෙනස් වෙනවනේ. ඒක ජපානටත් පොදු දෙයක්. අපි ඉස්සරම තිබිච්ච තත්ත්ව ගැන ඇහුවොත් එහෙම ජපානේ ඒ තරම් ආචාරශීලීද විදේශිකයන්ට කිව්වොත්
0: හරි
1: දැන් එක්ක බලද්දි නෑ. ඉස්සර කාලේ තිබිච්ච තත්ත්වෙම ජපානේ දැන් තියෙනවා කියලා කියන්න බෑ. හරිම රූඩ් මිනිස්සු
0: ඉන්නවා.
1: අලුත් ජෙනරේෂන් එකෙත් හරිම ඇරගන්ට් මිනිස්සු ඉන්නවා. වැඩි වෙලා කියලත් හිතෙනවා. එහෙම තමයි. කිසිම දෙයක් ඉතින් නිත්‍ය
0: නෑනේ.
1: ජපානට කියලා ඉතින් මොන වෙනසක්ද? ජපානෙත් කාලෙත් එක්ක වෙනස් වෙයි. හැබැයි තාමත් හොඳ දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා ජපානේ තියෙනනේ පොඩි පොඩි සමහර සමහර සුළු සුළු අඩුපාඩු අපිට අමතක කරලා දාන්න පුළුවන්.
0: මට හිතෙනවා අපිට නැති ජපානයේ තියෙන ලොකුම දේ තමයි ඩිසිප්ලින් කියලා. මට හිතෙනවා.
1: ඩිසිප්ලින් කියන එක තින් බිල්ඩිමක් වගේ එකක්, මොනියුමන්ට් එකක් වගේ එකක්, ෆැසිලිටි එකක් නෙමෙයිනේ. ඒක ඉතින් අපිට හදාගන්න පුළුවන් එකක්.
0: ඔව් ඒක හරි.
1: අපිට තේරෙන්නේ නැත්ේ ඒක හදාගන්න නැත්ේ ඇයි කියලා. ඒක හරි පර්සනල්. ඒක උගන්වන්න බෑ. ඩිසිප්ලින් කොහොමද ඩිසිප්ලින් උගන්වන්න බෑ මිනිස්සුන්ට? ඩිසිප්ලින් කියන්නේ ප්‍රැක්ටිස් එකක් නේ.
0: යා ඒක හරි.
1: ඉතින් ඒ ප්‍රැක්ටිස් එක ගොඩක් ජපානයේ මිනිස්සුන්ට දකින්න. ඉතින් අපිට හිතන ජපානේ මාල් ලස්සනයි කියලා. ඒ මිනිස්සුන්ගේ තියෙන ආචාර ධර්ම ටික අතහැරියොත් එහම මේවත් ඉතින් බිල්ඩින් විතරයි.
0: ඔව් ඒක නම් ඇත්ත.
1: බිල්ඩින් තියෙනවා, ගස් තියෙනවා, කාපාක් තියෙනවා. කුණු නෑ. පිළිවෙලක් තියෙනවා.
0: හරි ඔකේ.
1: කාටවත් කවුරුවත් පව කරගෙන යන්න උගක් තැන්වල උමනාවක් නෑ. නමුත් ටෝකියෝ වල නගෝය වල තත්ත්වයට වඩා පොඩ්ඩක් වෙනස්. හරි හදිස්සියෙන් මිනිස්සු ඉන්නේ. ටෝකියෝ වල අහගෙන බලා අහක බලාගෙන ගියොත් එම ඔය හැපිලා වැටෙනවා. හැපිලා
0: වැටෙනවා.
1: අර ක්‍රොසින්ග්ස් පහක් තියෙන තැනක් තියෙනවනේ ශිබුයා කියලා.
0: හරි.
1: චිත්‍රපටි හැම එකකටම ජපානේ ෂූට් කරොත් ගන්න. එතනටත් මම ගියා. තප්පර ගානක් අතර මිනිස්සු ලක්ෂ ගානක් මාරු වෙනවා.
0: සීරියස්ලි? හා හා.
1: ඒ වගේ තැනක වට මොහොතක් නතරලා ඉන්න බෑ. ඔයා පෑගෙන අදිසිය වැටුනොත් එහෙම එහෙම පෑගල වටනොත් බලන්නත් කෙනෙක් ඉඳී කියලා හිතන්න අමාරුයි. එහෙම තැනුත් තියෙනවා. ජපානේ කිව්වම මේ 100% අනියු ජපානි ජපානි වලි චෝක් කනියු දිමත මැලෙන්දත් තිතනවා. එහෙමයක් නැහැ. එහෙම නිකන් මැරෙන්න යන්න ඕනේ කවුරුවත්. මේ හොඳ නරක දෙකම තියෙනවා. හොඳ ටිකක් වැඩි හින්දා තමයි ජපානේ හොඳයි කියලා හිතෙන්නේ.
0: රයිට්. ඔක ඇනිතක ලස්සනයි අනේ. මට ඔය හැම දෙයක්ම මට හරි ලස්සනට නීට් එකට පේනවා ජපානේ. ඉතින් අපිත් සාමාන්‍යයෙන් අපේ රටෙත් මට හිතනවා දැන් අපි බිල්ඩින්ග්ස් ගත්තත් හැමදේම ගත්තත් අපි ලස්සනට හදනවා. හැබැයි අර නිකන් ගුඩෝක් ලස්සන නෑ කියලා මට හිතනවා. සමහර කරලා දැන් ඔය හොටෙල්ස් වගේ නම්
1: දන්න අය හදලා තියෙනවා.
0: ඔව් ලස්සනට හදලා
1: දන්න අය හුඟක් ලස්සනට හදලා තියෙනවා. මං කියන්නේ ඒකයි. දැන් ලස්සනට කරන්න ඕන නම් නොලෙජ් එක එකතු කරගන්න. ඇත්තටම ලෝකෙන් අයිසොලේට් වෙච්ච රටක් නෙමෙයිනේ, තනි වෙච්ච රටක් නෙමෙයි ලංකාව.
0: ඕ ඒක
1: ලංකාවට මාර කනෙක්ෂන් තියෙනවා. ලංකාවෙන් විවිධ රටවලට උදේ හවහ කොච්චර මිනිස්සු යනවා එනවද මේ ලෝකේ තියෙන අලුත් ඔක්කෝම දේවල් වගේ ලංකාවේ අඩු වැඩියට තියෙනවා.
0: යස්.
1: සමහර වෙලාවට අපි දන්නේ නැහැ. සමහර වෙලාවට ඒව තිබුණට හොඳ එක තෝරගන්න අපි දන්නේත්
0: නැහැ. ආ ආ ආ
1: ඉතින් ඔයා කියාගෙන යන්න ආවේ
0: මං කියන්නේ සුපර් මෙට් ගැන තමයි කතා කරන්න ආවේ. මොකද අපි
1: සාමාන්‍ය සුපර් මෙට් කියන්නේ සින්ක් ඇලුමිනියම් ප්‍රොඩක්ට් එකක්.
0: යස්.
1: සුපර් මෙට් වගේ කියන්නේ හැමෝම කියන්නේ තමන්ගේ ප්‍රොඩක්ට් එක ඒ જાතේක අර ක්ලැඩින් වලට ගන්න ඒවා. ගේට් වලට, බිත්ති වලට, වහලට ඔය ඔක්කොටම ඔය සුපර් මෙට් ක්ලැඩින් එක ගන්න පුළුවන්.
0: යස්.
1: සුපර් මෙට් ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්.
0: හරි.
1: ක්ලැඩින් කියන්නේ වෙන එකක්, රූෆින් කියන්නේ වෙන කෑල්ලක්. එහෙමම තියෙනවා. දැන් මෙහෙ හැම ගොක් වෙලාවට ගෙවල් හදලා තියෙන මේ වගේ ක්ලැඩින් ෂීට් එකක් පාවිච්චි කළා තමයි.
0: ආ රයිට්. ඉතින් ලස්සනයි නේද?
1: ඉතින් හරි පිළිවෙලයි. හරි නීට් ඒවා. ඒ විතරක් නෙමෙයි හරි ඉක්මනට හදන්න පුළුවන්. දැන් මේ ජපාන මිනිස්සුන් හැම වෙලාවෙම ත්‍රෙඩ් එකක් තියෙනවනේ ටිකක් තද භූමි කම්පාවක් ආවොත් මේවා කඩාගෙන වැටේ
0: කියලා.
1: කඩන් වැටුනට අවුලක් නැහැ. ආයි පොඩි කාලේ යනකොට ආයි හදනවා.
0: හදනවා. යස්.
1: ඒගොල්ලෝ පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක ඉක්මනට හදන්න පුළුවන්. කෙනෙකුට එතන උනා අනේ ඉතින් බිත්ති ගඩොල් බැඳින්නේ නැතුව ඉතින් ඔන්න ඕවා තමයි ඔන්න ඔය ගති තමයි අපේ යවන්න බැරි අදට.
0: ආ අනේ ඒකනේ.
1: ඉතින් ඒවා යවන්න බැරි තාක්කල් අපි ගඩොල් හොයනවා, සිමෙන්ති හොයනවා, වැලි හොයනවා තියෙනවා. ගඩොල් සිමෙන්ති වැලි වලින් බිල්ඩින් එකක් කරන්න තියෙන කෑලි වර්ගයක් තියෙනවා.
0: හරි.
1: අත්තිවාරම දාගන්නේ. අත්තිවාරම දා ඒක ලීවලින් දාන්නේ නැහැ නේද කවුරුවත්?
0: ඒකනේ ඒක උඩට.
1: ඊට පස්සේ පයිලින්. පොළොව යටට ගහනවා.
0: යස්.
1: කණු, බීම්ස්. ඒවට ගඩොල් වැලි සිමෙන්ති ඕනේ. නමුත් අපිට අනිත්‍යවට මේ අලුත් ප්‍රඩක්ස් පාවිච්චි කළ බලන්න පුළුවන්. සුපර් මෙට් එකේ මාර ලස්සන ප්‍රඩක් සෙට් එකක් තියෙනවා. ඔය රට රටවල දකින්න විදිය මොඩර්න් ගයක් බරක් මොඩර්න් බිල්ඩින් එකක් හදාගන්න. ඔෆිස් බිල්ඩින් එකක් වෙන්න පුළුවන්, එක ගයක් වෙන්න පුළුවන්. පොඩ්ඩක් අර පින්ට්‍රස්ට් එකට එහෙම ගිහිල්ලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඒ තියෙන හැමදේම මන්නම් හිතන්නේ අද වෙනකොට ලංකාවේ කරන්න පුළුවන්. ඒවට අවශ්‍ය කරන සියලුම ප්‍රඩක්ස් ඔය සුපර් මෙට් වගේ තවත් ගොඩක් එහෙම අනිත් අනිත් අඩුම කුඩුම ටික ගන්න තැනුත් තියෙනවා.
0: මේ සුපර් මෙට්
1: මේ සිංක ඇලුමිනියම් ප්‍රොඩක්ට් එක සෑහෙන කාලයක් පවතින ඇක්චුවල් සිංක ඇලුමිනියම් ප්‍රොඩක්ට් එකක් කියලා කියනවා. සුපර් මෙට් ඕකේ නම.
0: සුපර් මෙට්. ඒ වගේම කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් ඔයගලන්ට මේ දවස්වල කිස් ස්මාර්ට් විනර්ස් ලා වෙන්න පුළුවන්. ඉතින් ලැබෙන තෑගි ටික ඇහුවම තමයි නිකන් එකපාර ඈ ඈ ඈ ගාල කියවෙන්නේ. සතිය ගානේ තෑගි දෙනවා, ලැප්ටොප්ස් දෙනවා, ටැබ්ස් දෙනවා, ස්මාර්ට් ෆෝන්ස් දෙනවා. පොඩිම පොඩි වැඩයි කරන්න තියෙන්නේ. ලොකු වැඩ දෙන්නේ නැහැ නේ කාගීල්ස් එක. ඔබට තියෙන්නේ යන්න වෙනද වගේ ෂොප් කරන්න. ඔගොල්ලෝ දන්නව නේද කිස්ට් නිෂ්පාදන. ඉතින් බිස්කට් වර්ග තියෙනවා. තව ඔගොල්ලෝ ගාව නිෂ්පාදන රේන්ජ් එකක්ම තියෙනවා. මතක ඇතුව කිස්ට් බිස්කට් ගන්න. ඒත් එක්කම තව නිෂ්පාදන කිහිපයක් ගන්න. රුපියල් 1750ක් නම් ඔබේ සම්පූර්ණ බිල් එක. ඔබට පුළුවන් ඒ බිල් එකේ තියෙන කෝඩ් එක SMS කරලා මේ තරඟයට ඇතුළත් වෙන්න. මෙන්න මේ නම්බරයකට තමයි SMS එක දාන්න ඕනේ. 0713181181. මේ ලිස්ට් එකම මතක තියාගන්න ඕනේ නැහැ. ඔබ කාගෙල්ස් එකට ගිහිල්ලා පොඩ්ඩක් අහන්නකෝ මේ කොහොමද අර කිස්ට් එකෙන් මෙහෙම මෙහෙම තෑගි ගන්නෙ කොහොමද කියලා අහන්නකෝ. එතකොට එතන ඉන්න කට්ටිය උදව් කරයි වැඩේ කරගෙන යන්න. හරිද?
1: මතක ඇතුව කිස්ට් බිස්කට් ඒ කලෙක්ෂන් එකට දාගන්න ඕනේ නේ.
0: Yes, definitely තියෙනවා.
1: අනිවාර්යෙන් ඒක තියෙන්න ඕනේ. එතකොට තමයි ඒක තරංග කොන්දේසියක් ඇක්ටිව් වෙන්නේ. නැත්තම් සේරම කිස්ට් නිෂ්පාදන අරගෙන කිස්ට් බිස්කට් අරගත්තේ නැත්තම් ඔබ සුදුසුකම් ලබන්නේ නැහැ තරඟයට ඇතුල් වෙන්න. ඒක මතක තියාගන්න. එතකොට මේ ජපානයේ දුවනට මං හිතන්නේ මේ ලර ලංකා ටයිල් හදපු ප්‍රොඩක්ට් එක මෙහෙ තියෙනවා
0: කියලා.
1: මම දන්නේ නැහැ සමහරට ඒකට ලංකා යන වෙන ප්‍රොඩක්ට් එකක් ඇති.
0: කොහොමත්
1: ලංකා ටයිල්ස් මෙහෙ නැහැ. නමුත් මේ රටවලට විතරක් නෙමෙයි රටවල් සෑහෙන ගානකට අපි දන්නවා ලංකා ටයිල් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් යවලා තියෙනවා.
0: Yes.
1: නම ගිය තැන්වල එයාපෝට්ස් වල. එතකොට සමහර රටවල් වල අති විශාල ප්‍රොජෙක්ට්ස් වලට පාවිච්චි කරලා තියෙන්නේ ලංකා ටයිල්ස්.
0: Yeah.
1: ලෝකෙට මේ මොකද මේ ලෝකෙ ටයිල් නැතුව ටයිල් හොයාගන්න විදිහක් නැතුව නේද? එහෙම වෙලා නෙමෙයි. ප්‍රොඩක්ට් එකේ ක්වොලිටිය නිසා. ඉතින් මම ලංකා ටයිල් කර්මාන්ත ශාලාවට ගිය වෙලා බැලුවා. ඒගොල්ලන්ට තියෙනවා නිෂ්පාදන ප්‍රමිතිය සහතිකකරණය. තව සහතිකයක් මම දැක්කා කියන දේ කරනවද කියලා. ඒකත් බලනවා වෙනම. දැන් කෙනෙකුට පුළුවන් අපි අරවා කරනවා මේවා කරනවා කියලා ඔයා වගේ නිකන් මුකුත් නොකර ඉන්න. ඔයත් ඇහුවාම අම්මෝ ඉතින් අරවා කරනවා දන් දෙනවා පින් කරනවානේ. කවුරු බලන්න යන්නේ නැහැ නේ දන් දෙනවද පින් කරනවද
0: කියලා
1: දැනගන්නේ. පොර කවුද කියලා.
0: ෆොටෝස් පෙන්නන්නද? ෆොටෝස් පෙන්නන්නද?
1: ෆොටෝ නම් AI වලින් හදාගන්න බැරිය. AI පින් කන්නේ කරන්නේ.
0: AI වලින් හදලා හරි.
1: AI පින් කම් කරන්නේ. ඉතින් මේ වෙනමම සර්ටිෆිකේට් එකක් තියෙනවා. හිටපු ගමන් පොලිසිය පරිනව වගේ පැනලා. ඒගොල්ලෝ බලනවා මේ කියපු දේවල් කියපු විදියට කරනවද කියලා. ඒ ටෙස්ට් එකත් පාස් වෙලා තියෙනවා. කියලා නෙමෙයි එන්නේ සමහර වෙලාවට.
0: හා රයිට්.
1: ඊට පස්සේ සේවකයන්ට හොඳට සලකනවා. සේවකව සන්තෝෂෙන් වැඩ කරනවා. හිතන්නකෝ දාස් ගානක් සේවකයෝ ඉන්නවා. විතන්න ඕනගෙන උඩ කියලා මලන්නේ මට නම් එපා වෙලා තියෙන මේ අක්කුන්ගේ මේ ටයිල් හැදිලා කියලා එහෙම කිව්වොත් නේ මේක ලෙඩන්නේ.
0: ඒක හරි.
1: ඒ ටෙස්ට් එකත් ඒගොල්ලෝ පාස්
0: වෙනවා. Yes, okay.
1: ඊළඟ පරිසර හිතකාමී විදියට අපද්‍රව්‍ය මුදා හරිනවා පරිසරයට ඩැමේජ් එකක් නැහැ කියලා පරිසරෙනු වැඩ කරනවා කියලා. ඒ සර්ටිෆිකට්ස් එකක් තියෙනවා. ඊගොල්ලන් අලුත්ම ප්‍රොඩක්ට් එක තමයි cool roof tile එක. එහෙම නේ කියන්නේ? කොහොමද කියන්නේ?
0: Cool roof top tile.
1: Cool roof top tile. ගත්ත නැත්තම් ගන්න. රූෆ් ටොප් එක ආයින රත් වෙන්නේ නැහැ පුතා. රත් වෙන්නේ නැහැ කියලා හිතා ගන්න. ආයි රත් වෙන්නේ නැහැ ඉතින්. එච්චරයි.

0: දැන් බලන්න දිට්වා ආවා. දිට්වාවනේ දිට්වාවිලා දැන් එකෙන් පොඩ්ඩක්
1: ගියා.
0: ගියා. ඒක පොඩ්ඩක් බැලන්ස් කරගෙන.
1: දැන් මේ දිට්වාගේ මල්ලිද දැන් ඔය ඇවිල්ලා තියෙන්නේ?
0: දැන් මේ නම් කියන්නේ.
1: දැන් ඇවිල්ලා තියෙන දිස්ටිද?
0: නිරිත දිග මෝසම සක්‍රිය වෙලා කියලා වගේ තමයි දැන් නම් කියන්නේ.
1: දිස්ටි නෙමෙයි හරියට මේක මොකක් හරි කන්ටෙන්ට් කරගත්තා නම් දිස්ටි ඩිඩින් වෙනවා ඊළඟට.
0: ඕ සීරියස්ලි ලොකු ප්‍රශ්නයක්. ඉතින්
1: තාම ඒ වාන්දුරුට විවෘත කළා මේ ගං මේ තිබිච්ච පොඩි ඇලපා මේ ඇලවල් ගඟවල් වල ගඟවල් මුහුදවල් වල තියෙන. ඒ තරම් මහා විශාල වතුර වානක් මේව ගැන කල්පනාගෙන ඉන්න. මම හදාගත්ත ගෙවල් දොරවල් දාලා යන එක එච්චර ලීසි වැඩක් නෙමෙයි. මුළු ජීවිත කාලෙම වැඩ කරපු සල්ලිනේ. ඉතින් එකතු කරපු සල්ලි ටික නෙමෙයි ගෙදර තුළ තියෙන එකන වෙලා තියෙන්නේ.
0: දැන් අපි ගත්තොත් ව්‍යාපාර කරන මිනිස්සු ගත්තොත් නේ. ඉතින් සමහරක් වෙලාවට ඉතින් ගම් වතුරක් නායෑමක් කියලා කියන්නේ ඉතින් සම්පූර්ණයෙන්ම ඒ සියලුම දේ නැති වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී
1: සමහරක් තැන පදිංචි වුණාද කියලා.
0: ඔව් හරි දැන් පදිංචි වුණා. නැත්නම් ව්‍යාපාරයක් කරගෙන යනවා නම් හිතන්න කාරින්ද සමහරක් වෙලාවට බිස්නස් එකට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා ගම් වතුරකින් නායෑමකින්. ඉතින් මුලින් ඉඳන් පටන් ගන්න එපයි. ආයි බින්දුවේ ඉඳන් පටන් ගන්න එපයි. හදිසි හරි ඔබ ඉන්ෂුරන්ස් එකක් දාලා තිබ්බොත් ඔබට බින්දුවේ ඉඳන් පටන් ගන්න ඕනේ නේ. ඔබව ආයි ඔසවා තබනවා අර බිස්නස් එක තිබ්බ තැනට. ඔබ පවත්වගෙන ගිය තැනට. එතන ඉඳන් ඔබට ගමන අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒකටත් හරි කෙනාව තෝරගන්න ඕනි. අපි හරි කෙනාව හැමදාම මතක් කරනවා. ඒ තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් කියලා කියන්නේ.
1: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. ගොඩක් අය රක්ෂණය කරන තාම බයයි. රක්ෂණ නියෝජිතයනට හැංගෙනවා. ඇඳන් යට ඉන්නේ නෑ කියනවා. විතර කවුද හම අපි කවුරුවත් නෑ කියලා කියනවා. රක්ෂණ නියෝජිත ඇවිල්ලා නම් අපි කවුරුවත් නෑ. අපි ඔක්කොම හැංගිලා ඉන්නේ. අපි දැන් කවුරුවත් නෑ. කවදාවත් මේ ගෙදරට අපි ආපහු වෙන්නේ නෑ කියලා.
0: අවුරුදු 40-50 මිනිස්සු ඇවිල්ලා කියනවා අම්ම නෑ තාත්තා නෑ අනේ අම්මා ගමනක් ගිහිල්ලා මේ අවුරුදු 60යි වගේ
1: ඉන්ෂුරන්ස් එකෙන් ආපම් දැන් මේ රටවල ඉන්ෂුරන්ස් පස්සේ එළවනෝ ඒ මල්ලි අපිට ඉන්ෂුරන්ස් එකක් දීලා නිකන් යන්න එපා මල්ලි කියලා ඉන්ෂුරන්ස් එක මේ රටවල ජීවත් වෙන මිනිස්සුන්ට ඒසා වැදගත්
0: හරි
1: ඉතින් මෙන්න මේ සයිකොලොජි එක වෙනස් වෙන්න ඕනේ. මිනිස්සු හිතනවා තමන්ට ඔක්කොම කරගන්න පුළුවන් අයියෝ මේ ඉන්ෂුරන්ස් වලට සල්ලි කියලා නේ මහලුකු දත්තානේ. මොකද සමහර අයට ඇත්තටම නරක අත්දැකීම තියෙනවා වැරදි මිනිහගෙන් ඉන්ෂුරන්ස් එක ගන්න.
0: හා රයිට්.
1: නේද? ඔය රවි ඉන්ෂුරන්ස් එක ගන්නකොට තියෙන සාන්තිය නැහැ ඉන්ෂුරන්ස් එකේ ක්ලේම් එක ගන්න ගියාම. ඒක මිනිස්සුන්ට ඉන්ෂුරන්ස් එපා වෙන්නේ. ඉතින් එහෙම නොවෙන්නේ නම් රක්ෂණයේ ප්‍රමුඛයා මිනිස්සු ආදරේ අතින් මිනිස්සුන්ගේ අතර නම්බර් 1 වෙච්ච කෙනා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වලට තියෙනනේ මාර ඒ වගේ
0: නම්බර් 1 ටිකක් නේද?
1: සම්මාන, ඒ කියන්නේ සම්මාන හැටියට හම්බෙච්ච ඒවායි ජනතා සම්මානයි කියන ඔක්කොම හම්බෙලා තියෙනවා.
0: ඒ කියන්නේ වෙළඳපළ ප්‍රමුඛයා. මම ඒ ටික
1: ඔන්න කිව්වා. ඉන්ෂුරන්ස් ජෙනරල් එකෙන් දාගන්න. කියන්නේ කුඩ එක එක ඒවා කියනවනේ. ඉතින් මේ
0: පොඩක් මේව වෙලානේ යන්නේ. පොඩක් ලේට් වෙලානේ මේ වෙලානේ යන්නේ. එතකොට මට එහෙම එනවා.
1: හැඳි වෙලා ගෑවිලා.
0: තව ටිකකින්. නෑ හරි. ඔකේ නෑ. සෝරි.
1: ඉතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ඒ තමයි ඔබේ ජෙනරල් ඉන්ෂුරන්ස්. අපි මේ ලයිෆ් ගැන මේ කතා කරන්නේ. දේපල ව්‍යාපාර ඔබේ බිස්නස් එකේ සියලුම රිස්ක් එක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකෙන් පොඩි ගානක් දීලා රිස්ක් එක මිලියන ගානක කෝටි ගානක රිස්ක් එක තාම පොඩි ගානකින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකට බාර දුන්න හැකි. ඒ මිනිස්සු ගෙවනවා. ඒක මතක තියාගන්නකෝ. ඒක ලොකුම කෑල්ල.
0: අන්න ඒකනේ. ඒක ඇත්ත. රයිට්. මේවා දන්නවද? බජාජ් වීගෝ අලුත් ආරංචියක් තියෙනවානේ කියන්නේ. අපි පහුගිය දවස්වල කිව්වානේ බජාජ් වීගෝ 3 wheel එකක් ගන්නකොට ඕගොල්ලන්ට හොඳ ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා කියලා. ඉතින් අපි අද බය නැතුව කට ඇරලා කියනවා ඒ ඩිස්කවුන්ට් එක මොකක්ද කියලා. රුපියල් 100,000 සුපිරි වාසි ඔබට තියෙනවා කියලා දැනගන්න. මේක ස්පෙෂල් ඩිස්කවුන්ට්. ඉතින් හැබැයි මෙහෙම නිකන් ගෙදරට වෙලා හිටියා කියලා හම්බ වෙන්නේ නැහැ. ඔබ ගිහිල්ලා බජාජ් වීගෝ 3 wheel එකක් ගන්න ඕනේ. එතකොට තමයි මේ වගේ ලොකු ඩිස්කවුන්ට් වලට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි මතකද ජූලි මාසේ විතරයි මේ වාසිය තියනවා කියලා කිව්වේ. හැබැයි මේ වාසිය අගෝස්තු මාසය පුරාවටත් අපේ බජාජ් වීගෝ අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ තමයි හොඳම කාලේ බජාජ් වීගෝ එකක් ගන්න. මේවා දන්නවද අරවින්ද? මාසෙකට රුපියල් 6000ක් විතර ගෙවන්න පුළුවන් නම් බජාජ් වීගෝ එකක් ගන්න පුළුවන්.
1: ඔයා හිතන්නේ සාමාන්‍යයෙන් 3 wheel එකක් දුවන කෙනෙක් මාසෙකට කීයක් හොයනවා කියලාද ඔයා හිතන්නේ?
0: අපිට වඩා නම් හොයනවා.
1: අනිවාර්යෙන්. හරිද? ඉතින් ඔයා හිතන්නේ ඉලෙක්ට්‍රික් 3 wheel එකක් අරගෙන දිව්වොත් එමේ ඉලෙක්ට්‍රික් 3 wheel එකක කිලෝමීටරකට වියදම රුපියල් 3යි කියලා මතක තියාගන්න. මෙච්චර පෙට්‍රල් ගණන් ගිය වෙලාවකත් රුපියල් 3යි.
0: Yes, okay.
1: ආයි වටේකට ගණන් ගියත් ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඕකේ. හරිද?
0: හරි. ඔකේ.
1: ඉතින් ඔයා හිතන්න බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 wheel එකක් තියෙන මිනිහෙකුට මොන සල්ලියක් හොයාගත්ත හැකිද? වෙන අය හොයන සල්ලියම හෙව්වත් ඒකෙන් එයාට අනිත් අයට වඩා කීයක් ඉතුරු කරගන්න පුළුවන් වේද කියලා නිකන් ගාන හදලා බලන්න. මේ වයි සර්විස් කරන තියෙන පාර්ට්ස් ගන්න ඉතාම අඩුයි.
0: හරි, ඔකේ.
1: මෝටරයක් සහ බැටරියක් සහ ත්‍රී වීලර් එක තමයි තියෙන්නේ. තේරෙනවද? ඉන්ජිමක් නැහෙනේ.
0: ඕ අනේ. ඉන්ජිමක්
1: නැති තැන ඒ වගේ ටිකක් වාසි තියෙනවා. ඩීසල් පෙට්‍රල් ගහන්න ඕනේ නැති තැන ඒකේ වාසි තියෙනවා. ඉලෙක්ට්‍රික් වල වාසි තියෙනවා.
0: විතර
1: චාර්ජ් කරගන්න පුළුවන් කේ වාසි තියෙනවා. කවුරු ඩීසල් පෙට්‍රල් පෝලිං වලට ගියත් වීගෝ එකක් තියෙන මිනිහා ආයිත් පාරක් පෝලිමට යන්නේ
0: නැහැ.
1: මට තියෙන ලොකුම සහනේ ඒකයි. මම ත්‍රී වීල් වලින් සල්ලි හම්බ කරන කෙනෙක් නම් මමත් ගන්නවා එක. අරගෙන දුවනවා. මට ওই වාසි ටික පේනවා.
0: අනිත් එක ස්පෙයාර් පාර්ට්ස් ගැන ඒවා ගැන වරි වෙන්න දෙයක්වත් නැහැ. ඒකත් විශේෂයෙන් මතක් කරන්න.
1: මම දැන් ඒක ගැන කියනවා තවත් එකකින්.
0: දැන් අපි
1: ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමයි කතා කරන්නේ. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ගැන කතා කරනවා. ඔටෝමොබයිල් ගැන කතා
0: කරනවා. හරිද?
1: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්. ඇයි බය නැතුව ඒගොල්ලන්ගේ බේයික් X55 SUV එක ගන්න කියලා කියන්නේ? හැමෝම ආස SUV එකක් ගන්න. ඉස්සර නම් මිනිසුන්ට මේ කාර් එකක් ගන්න තමයි මාර ආසාව
0: තිබුණේ.
1: නමුත් දැන් ගොඩක් කලකට මිනිස්සු SUV එකක් තමයි වන්නේ. කාර් එක නෙවෙයි, කාර් හොඳයි. ඒ SUV එකක් තිබ්බම හොඳයි වගේ.
0: අනිවාර්ය.
1: යටවදින්නේ
0: නැහනේ. ඒක තමයි.
1: ලොකුමඩත යටවදින්නේ නැහැ. ඒ SUV එක මහත්යයි SUV එක මේ යටවදින්නේ නැහනේ. යටවදින්නේ නැති SUV. යටවදින්නේ නැති එකට වඩා කියන්නේ ස්පේස් ගත්තත්, ස්ටෝරේජ් ගත්තත්, කොම්ෆෝර්ට් එක ගත්තත්, පෙනුම ගත්තත්, පුලිං පව ගත්තත් SUV එක තියෙනවා වෙන්නම්මම කැලි ටිකක්. හරිද? ඉතින් ඒකත් අපි කියනවා ලංකාවට බේයි ගෙන්නන්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ඒක නිසාම ගත්ත එක. අනිත් ඔක්කොම පැත්තක තියලා. මොකද එකක් නිෂ්පාදකයා. මේ නිෂ්පාදකයාත් ලංකාවට වාහන නිෂ්පාදකත් ලෝකේ පුරා රටවල් 80කට විතර වාහන යවන කෙනා. ඊළඟට මේ ගෙන්නන කෙනා ඩේවිඩ් පීරිස්. දිවයින පුරා සේවා සහය දී ගන්න පුළුවන් කෙනෙක්. අමතර කොටස් දෙන්න පුළුවන් කෙනෙක්. කර්මාන්ත ශාලාවල වුණු කාර්මිකයෝ ඉන්න ආයතන. වෘත්තීය නඩත්තු පහසුකම් දෙන්න පුළුවන් ආයතන. තාක්ෂණික සහාය පාරිභෝගික සේවාව අඩුවක් නැතෝ දෙන්න පුළුවන් ආයතන. වාහනයක් ගද්දි වාහනේ දිග පළල උස එන්ජින් කැපැසිටි විතරක් නෙමෙයි, ඒක ටර්බෝද නැද්ද කියලා බලන එක විතරක් නෙමෙයි, වාහනේ විකුණන්නේ කවුද කියලා බලන්න. ඉතින් ඒ ඔක්කොම වාසි ටික බේයික් X55 SUV එකට තියෙනවා. ඒක තව කෑල්ලක් ඔබට අද හිටම බේයික් එකක් ගන්න.
0: Yes, definitely. ඔය දන්නවද අරවින්ද, ඔයා එන්න කලින් නම් මම මේ ආයෝජනයට අත ගහලා තියෙයි. ඔයා ආවට පස්සේ මම ඔයාලට කියන්නම් විස්තර. මම ප්‍රයිම් ගෲප් එකත් එක්ක මේ දවස්වල පොඩ්ඩක් කතා කරගෙන යනවා. මම ආසයි මේ කොළඹට පොඩ්ඩක් එන්න. මොකද මම ඉන්න තැන දැන් පොඩ්ඩක් චේන්ජ් කරන්න ඕනි කියලා මට හිතෙනවා. දැන් මම ප්‍රයිම් එකේ the prime colombo වලට එන්න નિયમિત වෙලා ඉන්නවා කියන සතුටුදායක ආරංචිය මම
1: කැලෙන් එනවා යන්නේ ඔන්න කැලේ මාරු වෙනාට කොටියගේ පුල්ලි මොකද
0: මේ ආටි කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකට ඔක් කම නැ වාට පුළුවන් කමක් තියෙනවා නම් මොකද අරවින්ද මේක කෙලින්ම මිලියන 45 ඉඳලා ගන්න පුළුවන් කම තියෙනවා ඊට අමතරව කියන්න ඕනේ මෙතන තට්ටු 39 එක ලොකුම ලොකු අපාර්ට්මන්ට් එකක් ඒ අපාර්ට්මන්ට් එකේ උඩ තියෙනවා සුපිරිම සුපිරි ජිම් එකක් ඒ කියන්නේ ලංකාවේ උසම තැන ඉඳන් තමයි ඔයා වර්ක් අවුට් එක කරන්නේ ඒක කොහමද
1: ජිම් එක උසම තැන තියෙයි ඉතින් කරන වර්ක් අවුට් එක නම් ඉතින් මම දන්නවනේ ඕනගේ
0: මගේ ආඩ
1: ජිම් එක උසම තැන තියෙන ඕනගේ වර්ක් අවුට් එක තමයි බලන්න
0: අම්මේ අයියා ගගා ඉඳී මම
1: වර්ක් අවුට් නෙමෙයි shape of out shape of out ඔක shape උත් නෙමෙයි
0: ඉතින් ආඩ මොනවාදනේ මේ අපාර්ට්මන්ට් එක ගැන දැනගන්න තියෙන්නේ ඉතින් අපිට මේ
1: ගැන ඔක්කොම තරම් මෙනුන් එහෙම මොනවා විස්තරයක් තියෙනවද කොහොමද මැච් එක ගහගන්නේ
0: මිලියන 45 ඉඳලා ගන්න පුළුවන්කම
1: තියෙනවා මිලියන 45 ඉඳලා ඉහළට කොහොමද 2 bedroom 3 bedroom 4 bedroom 8 bedroom 10 bedroom තියෙනවද
0: නෑ නෑ එහෙම නෑ 1 ඒකේ තියෙනවා
1: 1 2 3 4
0: පොඩක් ඉන්නානේ මාව කන්ෆියුස් කරන්න නැතුව මං ඒක නිදර කාමර 2 3 2 bedrooms 3 bedrooms එනකන් තියෙනවා ඊට පස්සේ මේකේ තව හොඳ ආරංචියක් තිබ්බා මට මේ හදිසියට හොයාගන්න බෑනේ මේක ඩිසයින් එක හරිම ලස්සන හරිම මොඩර්න් ඩිසයින් එකට කොළඹනේ ඉන්නේ කොළඹට දෙන්න බෑනේ නිකන් පොඩක් නිකන් අවට ෆෂන් දෙන්න බෑන ඒද හරිම මොඩන් ඩිසයින් එකට තමයි මේ පාට්මන්ස් හැදෙන්නේ. ඉතින් කල්තියාම ඕගලන්ට පුළුවන්නම් වැඩේට අතගහන්න හොඳ ගානකට ඔගලට මේ පාට්මෙන්ට් එක ගන්න පුළන් මතක තියාගන්න කොළඹට තමයි එන්නේ. අර ළමයි මෙහම ස්කෝල දානකට ලොකු ප්‍රශ්නයක් තියෙනවානි කොළඹ එඩ්‍රසේම හොයනවානි කෙලිම කාගෙන්වත් නිකන් ගන්න ඕනේ නැහැ ඇඩ්‍රස් එක තමන්ටම කියලා.
1: නැත්තම් නැත්තම් ඉතින් රෝයල් එක වටේ කිලෝමීටර් 5ක රේඩියස් එක තමයි මුළු ලංකාවම පදිංචි වෙලා
0: ඉන්නේ. හරියට හරි.
1: මේක හදලා තියෙනවා. නේද? ඉච්ච දඟලන්න ඕනේ නැහැ කලම් බෙඩ්රස් එක ගත්තාම. අනිත් එක මේ එහෙම අපි අපාර්ට්මන්ට් එකක් අරගෙන යනකොට මතක තියාගන්න මේ මොනවා කරත්.
0: හරි.
1: මේ මොනවා කරත් හොඳ නිින්දක් කියන එක ඔබට නැත්තම් රජෙක් උනත් වැඩක් නැහැ දවසක අසනීප වෙනවා අසනීප වුණාම තේරෙනවා රජා වුණාට වැඩක් නැහැ අසනීපෙන් ඉන්නේ හොඳ නිින්දක් නැත්තම් අනිවාර්යයෙන්ම ඔබ දැන් හෝ හෙට හෝ පහු වෙලා හෝ
0: හරි
1: ඔබ ඒකේ ගාස්තුව ගෙවනවා හොඳ නිින්දක් නැති මිනිස්සු ඒකේ ගාස්තුව ගෙවනවා ඇත්තම කියනවනම් ඊයේ මට පැය දෙකම ආරක් විතර තමයි නිදා ගන්න පුළුවන් උනේ
0: හරි
1: දැන් මං ඒකේ ගාස්තුව ගෙවමින් ඉන්නේ මේ එක දවසකට
0: නේ ඕ අත්ත අත්ත
1: ඕම නෙමේ විවිධ හේතු උඩ නින්ද යන්නේ නැති මිනිස්සු ඉන්නවා විවිධ හේතු නිසා එක්ක මෙලටොනින් ප්‍රශ්නයක් හින්ද නින්ද යන්නේ ඒ කියන්නේ ඇඟේ ඕන කරන හෝමෝන් එක මදි අනේ පව් නින්ද යන්නේ සමහර මිනිස්සුන්ට සර්ෆස් බොඩි ටෙම්පරචර් එක වැඩි අනේ නින්ද යන්නේ සමහර මිනිස්සුන්ට කොන්දේ අමාරුව මොන අතටවත් නිදා ගන්න බැහැ කොන්දේ අමාරු තියෙන ඔය සර්ෆස් ටෙම්පරචර් වැඩි එහෙම නැත්නම් ආතතිය වැඩි ආයට එහෙමත් නැත්නම් තමන්ගේ බයෝ රිදමික් බයෝරිදම් එක වෙනස් වෙච්ච මිනිස්සු ඉන්නවා. අපේ තියෙන බයොලොජිකල් ක්ලොක් එක මේක ලොකු උරලෝසුවක් අපේ ඇඟ කියලා කියන්නේ. ස්වභාව ධර්මයත් එක්ක කනෙක් වෙලා තියෙන. ඒව අවුල් වෙච්ච මිනිස්සුන්ට නිින්ද යන්නේ. හැබැයි මේ හැම මිනිහෙකුටම නිදා ගන්න එක අපිට අහපෝ හදලා දෙන්න පුළුවන් ක්‍රමයක් ගැන අපි කතා කරන හැමදාම. මේ තමයි
0: yes.
1: Valentino Italy mattress. mattress જાති එකක් නෙමෙයි. එකක් හැමෝටම හරියන විදිහක් නැහැ. විවිධ ප්‍රශ්න වලින් නිින්ද අහිමි වෙච්ච මිනිස්සුන්ට විවිධ වර්ගයේ mattress තියෙනවා. මේක මට කියන්න බෑ ඔයාට හරින්න මෙට්‍රස් එක මොකද්ද කියලා අස්ත.
0: ඔයා කියන්න එන්නත් එපා.
1: ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. පඬිතකම් කියන්න එපා කියන එක අහගෙන. එතෙන්ට ගිහිල්ලා අර මෙට් එක පෙරලලා බලන්න. එහෙම තේරෙන්නේ නැති වෙයි. ඒගොල්ලන්ගේ තියෙනවා කන්සල්ටේෂන් රූම් එක. එතෙන්ට ගියාම විනාඩි දෙකෙන් පොඩි පරීක්ෂාවක් කරලා කියනවා මොන මෙට්ටේද ඔයාට හරියන්නේ
0: කියලා.
1: ඊට පස්සේ ඒක කොම්ෆෝර්ට් ලෙවල්ස් එක එක විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ගාවන්නේ අර ආය මුකුත් නැහැ නිකන් පේටන්ට් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් තියෙනවනේ. අලුතෙන් හදපු මෙමරි ෆෝම් එක ඉන්ටෙලිජන්ට් මෙමරි ෆෝම් එක.
0: හා රයිට් ඔකේ.
1: ලෝකේ තියෙන දන්න මෙමරි ෆෝම්ස් හැම එකක්ම එක තත්වයකට වෙනස් වුනහම අපේ ඇඟේ හැඩයට අපි වෙන ඇලයකට හැරුණොත් එමේ ඒ හැඩයට වෙනස් වෙන තව සෑහෙන වෙලාවක් ගන්නවා. ලෝකේ දැනට තියෙනවා. මේ ඉන්ටෙලිජන්ට් මෙමරි ෆෝම් එක අපි හැරෙන්න දඟලන වේගෙම වෙනස් වෙවි ඇඟට සපෝට් එක දෙනවා. එකක් කොලා යනකොට නිදාගෙන ඉන්න මිනිහට ෆීල් වෙනවා. එයා පොළව සහ යාගේ ඇඟ අතර මුකුත් නැහැයි කියලා.
0: ඔකේ.
1: ඒක තමයි අර ඒගොල්ලෝ වර්ධයෙන් හදන ওই සිස්ටම් එකට කියන්නේ බයෝ ග්‍රැවිටි කියලා කියන්නේ. ග්‍රැවිටි එක නැති වෙලා ගියා වගේ. අහසේ පා වෙනවා වගේ හැඟීමක් නිදාගෙන ඉන්න කෙනාට දැනෙනවා.
0: ඒක නීල් ආම්ස්ට්‍රෝන්
1: වගේ. ඇඟේම බර.
0: ඕ.
1: මුළු ඇඟේම බර ඇඟේ හැම කොටසකම විහිදිලා යනවා.
0: හා රයිට්.
1: ඒතකොට එක තැනකට 아무තු බරක් වැටෙන්නේ නැහැ. ඒ නිසා ඔබට දැනෙනවා පොඩි පිහාටක් උඩ පාවෙන ගතිය බයෝ ග්‍රැවිටි. එහෙම මෙට්‍රස් එකකුත් තියෙනවා දැන් අලුත් මේකයි. මේවා කියලා වැඩක් නැහැ ගිහින් බලන්න. කියන්න නම් බැරි වෙලෙ එලි වෙනකන්.
0: ඒකනේ.
2: හද ගැස්මට සියත. ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීත හදවත් දිනු හිතවත් කම
5: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: තව 2500cc turbo engine එකකින් බලගෑන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. කොළඹ මැද baseline පාරට ඉතාලගින් apartment එකක් දැන් ඔබටත් prime residences within. ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේහි ඉදිවන prime colombo පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 011 4700 777 333.
7: දැන් pan asia bankuen ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති pan asia banku ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
6: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 011 4 7 8 88 666.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
10: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිව.

0: ඒ කවුරුත් හිටගෙන ඉන්නේ නෑනේ ළඟ. දැන් අපේ ලංකාවේ ඔහොම එකක් කරෝතින් කවුරුරි දන අපි මෙතන හිටගෙන
1: බලන්න. අනේ මේ මිනිසුන්ට වැඩ තියනා නෙමෙයි. මේ ලපයිසිපයි වැඩ වෙන්න වෙලාවක් නෑ මේ මිනිසුන්ට. මේ මිනිස්සු හැම වෙලාවෙම මොනවා මොනවා හරි වැඩ.
0: ඔව්
1: ඒක. වයසක මිනිස්සු පවා මොනවා හරි වැඩක් කරනවා.
0: යා
1: යා යා යා. ඇත්තටම මට මෙතනින් අඩි 10ක් විතර ඉස්සරහන් තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ ලින්ට් චොක්ලට් වල අවුට්ලට් එකක්.
0: නා ඕකේ.
1: එතන පොඩි ලස්සන ගෑල්ලමක් ඉදන් බාස්කට් එකක චොක්ලට් දාගෙන තමන්ගේ ව්‍යාපාරයට ආවත් නාවත් එතනින් යන අයට චොක්ලට් එක ගන්න දෙනවා. අර ටොපිය වගේ ඔතන චොක්ලට් එක
0: තියෙන. හරි.
1: අද දෙන්නේ මිල්කි. අද දෙන්නේ මිල්ක් චොක්ලට් එකයි කැරමල් ෆ්ලේවර් එකයි දෙන්නේ.
0: හයක්
1: විතර ගෑවා ඉතින් මේ මං හිතන්නේ බිස්නස් එක වහන්න වෙන්නේ. මම මෙතන තව හිටියොත්.
0: ඒක ඇත්ත. ඒ මිනිස්සු දන්නවා එකක් දෙකක් අරගෙන ඒ වැඩේ මේව කරන. අපි හිටියානම් 10 20 අරගෙන නේ අම්මටත් එකක් තාත්තටත් එකක්. එහෙමනේ අපි.
1: ඉතින් මට පොඩි කැස්සක් එන්නනවා.
0: රයිට්. හොයා එහෙනම් පොඩක් ෆ්‍රී එක අරගෙන කහින්න. කහින්න පුළුවන් ආඩද? කැස්සද? ඇහුනේත් නැහැ නේ. ආ ඉතින් වයික්ස් ඔෆ් කරා විතරයි. හරි. ඉවරද?
1: මයික් දානකොට දුමක් ඇස්සේ.
0: ඔව්. මොකක් කරේ?
1: පොඩි මෙතන දුමක් ආවා මට. හා
0: හා.
1: විස දුමක්.
0: මේ මොනවද?
1: විස දුමක් ආවා මෙතන පොඩි විස දුමක් ගියා. මෙතන මම මෙහෙන ඕපන් ස්පේස් එකකට ඉන්නේ. පොඩි හිතපගම පොඩි පොඩි විස දුම් එහෙම එනවා. මේක වෙනත් මට මේකත් පොඩි වෙන එක්ස්පීරියන්ස් එකක්.
0: අපි හිතන්නේ ෆස්ට්
1: ටයිම් හිතපගම මෙතන යන මිනිස්සු මාතේ වඩා හිනානක් දාලා මේ අකාමේ මොකද මෙතන කරන්නේ කියලා මූඩ් එකකින් යනවා මෙතන. මම ගන්නෑ මං ඉතින් අර මං ඇහුවට ඉතින් මට කියා ගන්න තේරෙමුකුත් නැහැ.
0: මම ඉතින් ෆස්ට් ටයිම් නේද මේ වගේ අපි එලි මහනේ ඉඳලා ෂෝ එකක් මේ වගේ කරන.
1: අනිවාර්යෙන්.
0: මේ අවුරුදු 60ටම පළවෙනි වතාව.
1: ඉතින් මම මොන හරි කියනකන් දෝ ඉන්නේ මේ දඟල දඟල.
0: ඔයා නවත්තනවා මම මේ හරි ඔයා දිහා බලාගෙන මේ කතාව කරගෙන යන්නේ අරවින්ද රයිට්. මම කතාව මුල පුරන්නම් මට මේ විශේෂ ස්තුතියක් කරන්න තියෙනවා අරවින්ද මේ කොකෝ ෆ්‍රයි වලට. මොකද මේ අපේ ගෙදරත් බූලි වලින් තෙල් ලනාපු උදවිය ඉන්න ගෑ තමයි අපේ ගෙදර.
1: නෑ නෑ අපි ජීවිතේ කවදා හරි දවසක අපි එහෙම බූලියෙන් තෙල් අරන් ආවලා තියෙන පොඩි ෂොපින් එකකට දාගෙන ගෙදර තිච්ච පරණ
0: බෝතලයකට දාගෙන
1: බෝතලේ මණ්ඩි පිටින්ම තව තෙල් ටිකක් දාගෙන ඒ පොල් තෙල් වල මණ්ඩි හැදෙන එක ඒවා මිදෙන එක අමුතු පාට අමුතු නිකන් පොල් තෙල් වල නිකන් තියෙන අර කහම කහපාට එල්ලෙන්ගේ තෙල් පාට වුණාට එන්ජින් ඔයිල් වගේ පාට වුණාට එයා අපිට ඒව ගන්න අපි බාදිනා බාදිලා ගෙදර අරන් ගිහලා නිකන් බාදිනා
0: නෑ අපි හිතන් හිටියේ එහෙම තමයි වෙන්න ඕනි කියලා. ඔය දැන් පොල් තෙල් මුඩු වෙලා යටට ඔහොම එකතු වෙනකොට අම්මලගෙන ඔය හොඳ පොල් තෙල් ඒ හින්දා තමයි ඔක ඔහොම වෙන්නේ. නැතහොම ඒ වගේ මාල විකාර අදහස්.
1: එහෙම තියන දැන් ඔය මෙහෙමයි. දැන් පළතුරු ස්වභාවික නම් නරක් වෙන්න ඕනේ. කිරි මුදෝපු කිරි ස්වභාවික නම් නරක් වෙන්න ඕනේ. යම් යම් දේවල් වලට ඒක ඇත්ත වෙන්න පුළුවන්.
0: හරි.
1: නමුත් පොල් තෙල් කියන එක හොඳ වෙන්න නම් ඒව ඇතින අර ඇෆල ටොක්සින් වගේවා මේද අම්ල සංයෝග එතකොට ඒවයි තියෙන තෙතමනය. ඊට පස්සේ පලිබෝධනාශක ඉතින් පොල් වලින් නෙමෙයා කරන්නේ නේද? එක එක ඇට වර්ග වලින් උත් කරනකොට දැන් තලහැට වලින් උත් තෙල් හදනවානේ.
0: හා
1: තලහැට වලින් තෙල් හදනවා මෙලුව අපිට පාවිච්චි කරන්න බෑ ඒසා ගණන්. ඉතින් ඒවා ඔක්කොම පිරිපහදු කරන්න ඕනේ. මේවට ලෝක නැති එක එක අපද්‍රව්‍ය මිශ්‍ර වෙලා තමයි තියෙන්නේ. ඒවා මේ බෝතලේ දිහා මෙහෙම බලලා මොහෙම අංජලංකාරයොත් ඉන්නවනේ මේ බෝතලේ හොල්ලලා ආ මේක හොඳයි කියන්නේ කොහොමද නැහැ කියන්නේ වඩා ගන්න එතන වගේ මිනිස්සු
0: ඔව්
1: ඔව් මොනෝද මෙහෙන් පීවී ඇසින් බල්ල කියන පුළුවන් පොරවල්ලා ඉන්නවනේ ඇෆල ටොක්සින් තියනද කියලා එහෙන් බලලා කියන්නේ ඒවා පරිේෂණ කරන මිනිස්සු ලැබ් වලට අරන් ගිහලා කියනවා අපේ මිනිස්සු බෝතලේ හොලවලා කියනවා කියන්නකෝ ඉතින් ලංකාවට මේ RDB කියන concept එකම අඳුන්වලා දුන්නේ හරි ක්‍රමයට RDB කරන්ඩ RBD කරන්ඩ සේන මිල්ස් ඒගොල්ලෝ අදරත් ඒක කරනවා. මෙච්චර කාලයකට ඒගොල්ලෝ එච්චර ලෝකෙ පුරාම පිළිගත්ත ඒගොල්ලන්ගේ පොල් තෙල් ලංකාවට දුන්නේ නැහැ. ඔක්කොම යවුවා. දැන් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකෙන් පොඩි ප්‍රමාණයක් ලංකාවේ අපිට පාවිච්චි කරන්ඩ් මාකට් එකට දාලා තියෙනවා. ඒක තමයි කොකෝ ෆ්‍රයි.
0: ඕකේ.
1: ඉතින් හොඳ පොල් තෙල් එකක් කවදාකවත් පාවිච්චි කරලා තිබුණේ නැත්නම් එහෙම එකක් අහලා තිබුණෙත් නැත්නම් මේ ඔක්කොම දැනුම වැඩක් නැහැ. දැන් ප්‍රායෝගික වෙන්න. කොකෝ ෆ්‍රයි පාවිච්චි කරලා බලන්න එක පාරක්
0: ඒකනේ
1: එක පාරක් පාවිච්චි කරා දැන් නම් ඕගොල්ලන්ට වෙන එකක් පාවිච්චි කරන්නේ ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ බාර වැඩක් ඕගොල්ලන්ට උනේ ඉවරයි තින් දැන් කියලා ගන්න නෑනේ
0: ඒකනේ ඔව්
1: අරන් බලන්න කොකෝ ෆ්‍රයි ගත්ත මිනිහ ආපහු තෙල් එක මාරු කරේ නෑ
0: හරි දැන් අරවින්ද මම සාමාන්‍යයෙන් කම්පයා කරනවානේ. දැන් බලනවා මෙයා මෙහෙම මෙහෙම එහෙමම කරලා බලනවා. ගන්න දේවලුත් මම කම්පයා කරලා බලනවා. මම සාමාන්‍යයෙන් පොඩ්ඩක් මේ දවස්වල බැලුවා බජාජ් පල්සර් N160 බයික් එකත් එක්ක ඒ රේන්ජ් එකේ තියෙන තව බයික්ස් නිකන් මම කම්පයා කරලා බලනවා. මට තේරෙනවා මේකේ මාර හොඳ පවර් එකක් තියෙන බයික් එකක් සහ හොඳ පර්ෆෝමන්ස් තියෙනවා සහ මේකේ ලුක් එක.
1: ඔයාලට තේරෙනවා?
0: ඒ එක තියෙන ඩීටේල්ස් බලවම ෆීචර්ස් බලවම ඩීටේල්ස්
1: ඔයාලට තේරෙනවා. යා. ඔයාලට තේරෙනවා N160 කියන බයික් කියනවා.
0: යපා. යා. යා.
1: ඒ මොකද? බයිසිකල් පදින මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද අර මිනිස්සුන්ට මේ තියෙන්නේ?
0: මම බලවා මොකද්ද මේකේ එන්ජින් කැපැසිටි එක? 160cc. ඕකේ, ගුඩ්.
1: දැන් ඔයා කියන්නේ මේ බයික් එක N160 දෙනවා.
0: හරි.
1: ස්ලිපර් ක්ලච් කියලා එකක්. ස්ලිපර් ක්ලච්. මට කියන්න ඔකේ මොකද්ද කරන්න කියලා?
0: ස්ලිපර් ක්ලච් එකෙන්ද?
1: ඔයාට තේරෙනවද? මට දැන් වෙන එක අපේ. ඔයාට දැන් එන්නට තේරෙනවලුනේ මේ බයික් එකෙන්. මොකද්ද ස්ලිපර් ක්ලච් එකෙන් කරන්නේ?
0: ස්ලිපර් ක්ලච් එකෙන් ක්ලච් එක දෙනකොට
1: ඒක ක්ලච් එක ගන්නවා කවුරුරේ ඇවිල්ලා. කම්පැනි වල ක්ලච් එක අරන් යනවා.
0: ස්ලිපර් වෙන ක්ලච් එකක්.
1: ක්ලච් එක එන්නකො කියනකොට තව කවුරු ඇවිල්ලා කියනවා.
0: අපි ගත්තේ නෑ අනේ කියලා කියනවා. අනේ දන්නෑ ඒක දන්නෑ.
1: ස්ලිපර් ක්ලච් කියන්නේ මොකක්ද කියලා මන් දන්නෙත්
0: නෑනේ.
1: මොන සාහනයක්ද නේ?
0: ඔව් ඔව්.
1: හැබැයි හැබැයි මේක මතක තියාගන්න ඩුවල් චැනල් ABS සිස්ටම් කියන එක මිනිස්සු දන්නවා. හරිද? මේක මේ රේන්ජ් එකේ බයික් එකකට කවදාවත් දීපු නැති සේෆ්ටි ෆීචර් එකක්. බයික් එකක තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි හදිස්සිය ගහන බ්‍රේක් පාරවල්. විශේෂයෙන්ම තෙතමනේ තියෙන පාරවල් වල ලිස්සන වැලි තියෙන පාරවල්, පොඩි පොඩි චිප් ගල් තියෙන පාරවල්, පාර අතර තියෙන සම්බන්ධය නැති වෙච්ච ගමන් බයික් එක නිකන් අමුතු තැනක තියෙනවා.
0: යා යා ඒක හරියට.
1: හැබැයි ඔබ පාවිච්චි කරන්නේ පල්ස N160ක් නං ගහලා දාන බ්‍රේක් එක. මේකට ඩුවල් චැනල් ABS සිස්ටම් එක ඇවිල්ලා තියෙනවා.
0: නියම
1: 160 සීසී සීසී කඩ
0: සීසී. ඕකේ, මේ අරවින්ද ඔයාට මොන හරි දැනගන්න තියෙනවද LOLC ෆයිනෑන්ස් ෆැක්ටරින් සර්විස් එක ගැන? ඔයාගේ යාළුවන් ඔයාගේ යාළුවෝ කීප දෙනෙකුට මම කතා කරා ව්‍යාපාර කරන. ඒගොල්ලෝ මට කතා කරන සමහර කලාට ඇඩ්වයිස් ගන්නවා ව්‍යාපාරය දියුණු කරගන්න. මම
1: ඒකම නැතුණා මම කියලා තියෙනවා ඔයාගෙන් අහගන්න කියලා.
0: ඒක දෙයක් මට කතා කරේ.
1: කොහොමද මම කියලා තියෙන ගලන්න. මම නැතිලට ඔයාගෙන් අහගන්න මෝඩ දේවල් ටිකක් අහගත්ත හැකි කියලා මම කියලා තියෙනවා. ඊට පස්සේ මගෙන් අහගන්න.
0: නෑ හැබැයි දැන් මගෙන් එහෙම විස්තර අහනකොට දැම්මට හරි ලේසි. මම ටග් ගාලා LOLC ෆයිනෑන්ස් ගැන කියනවා ඒගොල්ලන්ට. මොකද ව්‍යාපාරයක් පටන් ගන්න තැන ඉඳලා ව්‍යාපාරයක් කරගෙන යනකොට එන එන එන එන හැම ප්‍රශ්නයකදීම හොඳ විසඳුම් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ මේ සල්ලි
1: එකනේ
0: ගනුදෙනු කරන්නේ.
1: බිස්නස් එකක් පටන් ගන්න කොච්චර මිනිස්සු හිතුවත් ඒ මිනිස්සුන්ට ෆයිනෑන්ෂලි අමාරු වෙනවා. හැම එක්කෙනාම ගියා මාන්නේ වාට මොනවද තියෙන එක්ස්පීරියන්ස්, වාට මොනවද තියෙන සල්ලි, වාට තියෙන ව්‍යාපාර මොනවද, වාට මේක ගෙවන්න පුළුවන්. බිස්නස් එකක ස්ටාර්ට්අප් එකක ඉන්න මිනිස්සුන්ගෙන් ඔයාලා වැඩක්
0: තියෙනවා. ඕ ඒකනේ නේද?
1: ඉතින් බය නැතුව මේ මිනිස්සුන්ට උදව් කරේ හැම වෙලාවකම LOLC ෆයිනෑන්ස්. දැන් ෆැක්ටරින් කියන එකත් මේ සෑහෙන කාලෙක මේ අධ්‍යය කරපු එකක් නෙමෙයි. බිස්නස් එක රෝල් එක ගහගෙන ඉස්සරහට යනකොට ගොඩක් වෙලාවට අපිට හදන නිෂ්පාදන බඩු භාණ්ඩය මේව ණයට දෙන්න සිද්ධ වෙනවා. එකපාරක් දෙපාරක් කරගෙන යනකොට අතේ තියෙන සල්ලි වියදම් කරලා ප්‍රොඩක්ෂන් එක කරලා මාකට් එකට දානවා. නමුත් ඒගොල්ලෝ තාම සල්ලි ගෙවලා නැහැ. ඒ සල්ලි වෙනකම් බිස්නස් එක නවත්ත ගන්නත් බෑ. බිස්නස් එක නැවතුනොත් එතනින් එහාට ප්‍රොඩක්ෂන් එකක් වෙන්නෙත් නැහැ. අන්න ඒ වගේ වෙලාවට තාම සල්ලි හම්බුනේ නැති වුණාට
0: හරි
1: ඒක ඔබේ බිස්නස් එක ඉස්සරහට කරගෙන යන්න තියෙන බාධාවක් හැටියට සලකන්න එපා. ඔබ ගාව ඉන්වොයිස් තියෙනවනේ. ඒ ඉන්වොයිස් ටික LOLC ෆැක්ටරින් සර්විස් එකට දුන්නම ඒ ඉන්වොයිස් වලින් 80%ක් සල්ලි LOLC ෆයිනෑන්ස් එකෙන් ඔබට දෙනවා. ආපහු වැඩේ දිගට කරගෙන යන්න.
0: හරියට හරි
1: LOLC ෆයිනෑන්ස් එකෙන් තමයි ඒ ඉන්වොයිස් එක දීපු කම්පැනියෙන් සල්ලි ඔබට එකතු කරලා දෙන්නේ. ඒගොල්ලන්ගේ සර්විස් චාර්ජ් එකක් තියන ඉතුරු ටික අර ඉතුරු 20%ෙන් කොටස ඔබේ පංගුව ඔබට ආපහු දෙනවා. මේක පුදුමාකාර සහනයක් මිනිස්සුන්ට.
0: ඩෙෆිනිට්ලි.
1: නැත්තම් මුළු පර්සනල් බැංකින් වල ඉතුරු කරගත්ත සල්ලි ගෙදර තියෙන බඩමුට්ටු විකුණන තමයි නැත්තම් ප්‍රොඩක්ෂන් එක කරගෙන යන්න වෙන්නේ ඉස්සරහට. තමන්ගේ නායකාරයෝ සල්ලි තමන්ට ආපහු දෙනකල්. ඒව කරන්න අවශ්‍යතාවයක් නැහැ. LOLC ෆයිනෑන්ස් ඉන්නවා. බිස්නස් එකේ රෝල ගහගෙන ඉස්සරහට යන්න ඔබට උදව් කරන්න.
0: රයිට්. ඔබ පාවිච්චි කරන රේසර් එකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා අමුතෙන් අහන්න දෙයක් නැහැනි. අපි කවුරුත් දන්න සුපිරි බ්‍රෑන්ඩ් එක තමයි BIC කියලා කියන්නේ. අපි BIC ගැන තව පොඩි වෙලාවකින් මම කතා කරන්නම්.
1: අපි කතා කරමු කොමර්ෂල් බැංකුවේ තියෙන පරිවිඩය ගැන
0: කතා කරමු. කතා කරලා යමු. යස්. කමර්ශල් බැංකේ අපි ඒගොල්ලෝ ලැබපු සම්මාන සහතික ගැන පොඩ්ඩක් කතා කරනවානේ. ඒගොල්ලෝ තමයි මෝස්ට් ලව්ඩ් බැංකික විදිහට පිටපිටම තුන්වෙනි වතාවටත් ජයග්‍රහණය කරේ ප්‍රියතම බැංකුව.
1: මේ මම මේ මම මම නැති අල්ලපනල්ලේ
0: නෑ. ඒගොල්ලෝ ඒ කියන්නේ ඉස්සරින්නම් මේක ගන්න අවුරුදු 3ක් ගත්තනේ. ඔයා මේ අද ඊයේ ජපානේ ගියේ. ඔයා මේ අද ඊයේ රටකට තොටකට ගියේ. ඊට අමතරව තව ඒගොල්ලන්ගේ සම්මාන තියෙනවා. පිට පිටම 15 වෙනි වතාවටත් ලංකාවේ හොඳම දේශීය බැංකුව ලෙස සම්මානයට පාත්‍ර වුණා. එතනින් අතුරුනෙත් නෑ පුද්ගල බැංකුකරණය, ඊට පස්සේ පුද්ගලික බැංකුකරණය. මේ දෙකෙන්ම හොඳම බැංකුව විදිහට කමර්ෂල් බැංකුව තමයි තේරීපත් වෙන්නේ. තව නවීන තාක්ෂණයේ භාවිතය අතින් ලංකාවේ විශිෂ්ටතම බැංකුවත් පිළිගන්න කමර්ෂල් බැංකුව. ඊට පස්සේ ලෝක සම්මානත් හම්බෙලා තියෙනවානේ. ලෝකෙම තෝරනවානේ හොඳම බැංකු 1000. ඒ අතරටත් තේරුණු පළවෙනි ශ්‍රී
1: ලංකාවේ ඒ 1000ට මුලින්ම තේරුණු ලංකාවේ බැංකුව තමයි
0: කමර්ෂල් බැංක්.
1: ලංකාවෙන් ඒක තමයි මුලින්ම තේරුණේ.
0: යස්.
1: ලංකාවේ බැංකු තේරිච්ච ඒ වතරනොත් ඉස්සර හැම ඉන්නේ. රෑන්කින් සිස්ටම් එකක් තියෙනවනේ කමර්ෂල් බැංකුව.
0: යා. ඉතින්
1: අනිත් ඔක්කොම අතාරින්නකෝ. ලෝකෙම හොඳම බැංකු 14 ලංකාවේ තියෙන නම් වලින් ඉස්සර හැම ඉන්න කමර්ෂල් බැංකුවට පුළුවන් වෙලා තියෙනවා. ඒ කොහමද? ඒ කොහමද?
0: කොහමද?
1: අම් අම්

0: YouTubeෙන් බලාගත්තන තමයි. ඊට කලින් මම කැමති මතක් කරන්න මේ. මේ ඔන්න තිබනම් මම මේ මුළු ෂොපින් කම්ප්ලෙක්ස් එකේම තියෙනවට අරගෙන පික් මී ෆ්ලෑෂ් එකක් දාලා ඔයාලට එවනවා.
1: අනේ thank you so much. ඒ වචනේත් ඇති ආයෙත්.
0: නෑ නෑ තේින්න නෑ වචනේ විතරයි. වැඩේ කරන්නේ නෑ කොහොමද? වචනේ තමයි ඉතින් මගේ වචනේ තමයි යන්නේ. මම දාලා මෙතන පික් මී ෆ්ලෑෂ් නෑ කියලා ඔබ දාලා එවන්න.
1: හරි හරි කමක්
0: නෑ. කරනේ නෑ කරනේ නෑ කතා කරන්න හැබැයි පොඩි පාර්සලයක් යවා ගන්න පොඩි පාර්සලයක් ගෙන්න ගන්න. සාමාන්‍යයෙන් තියන ලිමිට් එකක් කිලෝ 10ට 15ට වඩා අඩු නම් ඒක ඔබට පික්මි ෆ්ලෑෂ් කරන්න පුළුවන්. පික්මි ෆ්ලෑෂ් එකක් දාලා ගෙන්න ගන්න පුළුවන්.
1: හරි.
0: චූටි චූටි ව්‍යාපාර කොච්චර තියෙනවද? සමහර අය ඇඳුම් මහල යවනවා, සමහර අය කේක් කඩලා යවනවා, සමහර අය කප් කේක් ව්‍යාපාර කරනවා. ඒ වගේ සුළු සුළු ව්‍යාපාර කරනවා.
1: හියා.
0: චූටියට පටන් ගන්න ඔලුව උස්සන මිනිහෙකුට ඩිලිවරි සර්විස් එකක් හෑන්ඩල් කරගන්න සල්ලියක් තාම නැහනේ. ඕනෙත් නැහැ. ඔක්කොම බලට එකතු කරගත්තා. අවශ්‍ය වෙලාවට පික්මි ෆ්ලෑෂ් එකක් දැම්මා. යවුවා. මෝටර් සයිකලයක්ද ඔබට ඕනේ, ත්‍රිවිල් එකක්ද, චූටි කාර් එකක්ද, වෑන් එකක්ද? ඒක වැඩේ හැටියට, තැනේ හැටියට ඔබට තීරණය කරන්න
1: පුළුවන්.
0: පුළුවන්.
1: Yes.
0: වර දැන් අහනනේ පොඩි ඇලාම් එකක් වගේ එකක්
1: ගියා. ඔව්. වැදුනා මොකද්ද?
0: ඒ කියන්නේ දැන් මට මෙතනින් නැගිටලා යන්න වෙලාව හරි කියලා කියන්නේ.
1: කවුද ඇලාම් එක ගහන්නේ?
0: ඇලාම් එක කට්ටියක් ඉන්නවා ගහනවා මම බල බල. උතුම් ඉරිසියාවක් තියෙන මම මෙතන චෝක් කරන්නේ.
1: අනියමිත කාලයක් තියෙනවනේ නේ හතන ඉන්න නේද? හරි.
0: ඉතින් තාමත් පික්මී එකේ ටැක්සි දාගත්තට පික්මී ෆ්ලෑෂ් පාවිච්චි කරන්නේ කරන්න දන්නේ නැති මිනිස්සු ඉන්න පුළුවන්.
1: අනිවාර්යෙන්.
0: ආ එහෙම එකක් තියෙනවද?
1: ඔව්.
0: පාර්සල් යවන්න. පාර්සලෙත් එක එක නැගලා යන්න එපා. මාවත් එතනින්ම ගිහින් දාගෙන නැගලා පාර්සල් විතර යවන්න.
1: Yes okay.
0: ඕන මාර්ගයක පාර්සලයක්. ලොකු ඒවා යවන්න වෙන ක්‍රම තියෙනවා. මම මේ කියන්නේ කිලෝ 15ට විතර අඩු පාර්සලයක්. අනිත් එක කීයක් යනවද වියදම කොච්චරද ඒව ඔක්කොම දැනන්න යවන්නේ.
1: ඔවනේ
0: සමහර වෙලාවට ක්ලයන්ට් කැමති ආ මට පික්මි එක දාලා එවන්න මම මෙහෙන් සල්ලි ගෙවලා ගන්නම්. ආ ඒකත් ඇරෙන්ජ් කරන්න පුළුවන්.
1: හා හා
0: හැම එකටම අපිම ගෙවන්න යන්න එපා.
1: ඕ ඒකනේ ඒකනේ
0: කේක් එකට වඩා නිකන් කේක් එකේ ගාන වැඩි වෙනවනේ ඊට පස්සේ.
1: ඕ ඕ හත්ත හත්ත
0: නේද
1: ඒක ගානට බැලන්ස්
0: කරනකොට පික්මි එකේ ගානක් දාලා කේක් එකේ ගාන හදලා කියන්නේ එහෙමනේ බිස්නස් කරන්නේ අපි කරන්නේ ඔය
1: ඒකනේ ඒකනේ
0: ඉතින් මේකයි. දැන් මගේ මෙතන කාලේ ඉවරයි.
1: ආයෙත්
0: අපි හෙට තවත් ජපානයේ ලස්සන තැනක ඉඳලා හම්බෙමු. පොඩි බල්ලෙක් එනවා මං හිතන්නේ ඌ මාව කන්නෙන්නේ. ඌ මාව කන්නෙන්නේ.
1: බලාගෙන බලාගෙන දෙයියෝ. බලාගෙන දෙයියෝ. ෆයින් මේකක් දෙන්න.
0: ගල්කට. මං හිතන බල්ලෙක්.
1: සීරියස්ලි
0: නාමි. එහෙනම් ජපානයේ ඉඳලා මම සමු ගන්නවා. අරිගතෝ ගොසයිමස්තා.
1: ගොසයිමස්. හා හා.
0: ජානේ.
1: ජානේ. ජානේ.
0: ජානේ ජා කියන්නේ ජානේ බයි බයි ජානේ
1: ජානේ
0: මම ආරවි
1: මම ආශාරි ආ මං

0: අද ගැස්මට සියත
1: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ලෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන
3: එල්ලෝල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115

0: 715555 අමතන.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. තේකබඩුවල ලස්සන.
2: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
3: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
4: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
3: ගංගාතරට සුරසිරුංගට දැන් මම බය නෑ.
4: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
3: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Word Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: සැමට අතදුන් ගමනට ජවයතුන් රටට පනතුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
8: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝද රථය දැන් මාසික වාර්ක රුපියල් 26,000 සිට David Pierce e-mobility වෙතින්
9: ආරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
12: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115880400 LOLC රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන
13: 98.2 98.4

0: අද ගැස්මට සියත
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Fee Help.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: කොහොමද තරහින්?
2: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නැහැ.
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01144667222 අමතන්න
4: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත පට.
1: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
6: 98.2 98.4

0: థియేటర్ టాప్ స్టోరీ.
1: ಜಲಾಶ ರಸಕ ವಾಂದೊರಟು ವಿವೃತ ಕೆರೆ. ಕೊತ್ಮಲಿ ಗಾಮಿನಿ ದಿಸಾನಾಯಕ ಜಲಾಶಯ ವಾಂದೊರಟು ಸಹ ಮಡಸೊರುವ ವಿವೃತ ಕರತಿ ಬೆನಪ. ಅತಿರಿಕ್ತ ಜಲಯ ತಾಪರೇಟ ಗಡ ಮೀಟರ್ ಎಕಸಿತಿಹಕ ಪಮಣ ಸೀಕ್ರತಾವೇಕೇನ್ ಕೊತ್ಮಲಾವುಟ ನಿಧಾಸ್ಕರಿಯಂ ಆರಂಭ ಕರತಿ ಬಬಾಯ್ ಶ್ರೀಲಂಕಾ ಮಹಾವ್ಯಾಲಿ ಅಧಿಕಾರಿಯ ಕಾರ್ಯಭಾರ ಇಂಜಿನಿಯರ್ ವರ ಪವಸುವೆ. ವಾಂದೊರಟು ವಿವೃತ ಕಿರಿಮ ಸಮಗ ಗಂಪೊಲ ಬೆಲಿಗಲ್ಲ ಗೆಲಿಯೋಯ್ ಪೇರಾದೆನಿಯ ಕಟುಕಸ್ ತೊಟಹ ಪೊಲ್ಗೊಲ್ಲ ದಕ್ಕ ಪ್ರದೇಶವಲ ಪಹದ್ವೀಂ ಜಲೆ ನಟವೀಮೆ ಅವಧಾನಮಕ್ ಪವತಿನ ಬವದು ಶ್ರೀಲಂಕಾ ಮಹಾವ್ಯಾಲಿ ಅಧಿಕಾರಿ ನಿವೇದನೆ ಕಲ. ಮ್ಯಾತರ ವಾರಿ ಮಾರ್ಗ ಅಧ್ಯಕ್ಷ ಎಲ್ ಸೂರ್ಯ ಭಂಡಾರ ಪವಸುವೆ ಕೊತ್ಮಲೆ ಜಲಾಶಯ ವಾಂದೊರಟು ವಿವೃತ ಕಿರಿಮದು ಬೇವನ ಬಿಟ ಸಿದು ಕರೆತಿ ಬಬಾಯ್.
2: වැඩිම වර්ෂාපතනයන් වාර්තා වෙන්නේ මහවැලි ගඟ ඉහළ සෝනිය සහ ආර්තැණි ගඟ ඉහළ සෝනිය දේශන නෝතන වටවල වැඩි ප්‍රදේශවල මිලිමීටර් 100ත් 125ත් අතර වර්ෂාපතනයන් දක්න ලැබෙනවා. ඒ වගේම තුල්ගල සහ නෝවුටන් ප්‍රදේශවල මිලිමීටර් 50ත් 100ත් අතර වර්ෂාපතනයන් දක්න ලැබෙනවා. අනිකුත් ප්‍රදේශවල මිලිමීටර් 25ත් අඩු වර්ෂාපතනයන් තමයි බොහෝ ගඟ ගැටුණු වලට දක්න ලැබෙන්නේ. ඒ වගේම නිල සහ වින්දන ඒ වගේම යාසන්නේ පීටි පොළත මුද්‍ර වලින් සාමාන්‍ය ගඟ ගැටුණු වල මිලිමීටර් 50ට ආසන්න වර්ෂාපතනයක තම ස්ථානවල දක්න ලැබෙනවා. නමුත් අඩු වර්ෂාපතනයන් තමයි අනිකුත් ස්ථානවල දක්න ලැබෙන්නේ. මේ තත්ත්වයට ගඟ ගැටුණු වල ජල මට්ටම් සීඝ්‍ර වැඩි වීම
1: ಅಮೆರಿಕಾ ವಸ ಇರಾನ್ ಯಾತ್ರ ಅತಿವೇಹಕ್ಕೆ ಗಿವಿಸುಮಗ ಕೆಟುಂಪಾತ್ ಮೇವನ ವಿಟ ಸಂಸರಣೆವೆಮಿನ್ ಪವತಿನ ಬವ ಕಟಾರ್ ರಾಜ್ಯ ಪ್ರಕಾಶಕರ ತಿಬೆನಪ. ಕಟಾರ್ ವಿದೇಶ ಮಾಧ್ಯ ಪ್ರಕಾಶಕ ಮಜೀದ್ ಅನ್ಸಾರಿ ಸದಹಾನ್ ಕಲೆ ಅಮೆರಿಕಾ ವಸ ಇರಾನ್ ಯಾತ್ರ ಸಾಗಾಚಾ ಪವತ್ತಿನಾದ್ಯಾನ ಸಂಬಂಧೇನ್ ಪರಸ್ಪರ ಪ್ರಕಾಶ ನಿಗುತ್ತುವುದು ಸಿಯಲು ಪಾರ್ಶ್ವ ಸಮಗ ರಾಜತಾಂತ್ರಿಕ ಉತ್ಸಾಹ ತವತುರಟ ಕ್ರಿಯಾತ್ಮಕ ಬಬಾಯ್. ಅರ್ಬುದೇ ವಿಸದೀಮ ಸದಹಾ ಶ್ರೇಷ್ಠ ಮಟ್ಟಮೇ ಸಿದುಕರಣ ಮೆದಿಹತ್ತೆ ಮೇವನ ವಿಟ ಇತ ಸಾರ್ಥಕ ಅಧೀರಗಟ ಪಮಿನತಿ ಬವದು ಓ ಕಿಯಾ ಸಿಟಿಯಾ.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 868 666

හරි, මං ඔගලට කියන්නද පොඩි වැඩක්. ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස්සු මේ රැවුල කපන්න පාවිච්චි කරා තියුණු ගල්. ඊට පස්සේ මුහුදු කවච, මම හිතන්නේ සිප්පි කටුවලට වෙන්නද කියන්නේ. ඊට පස්සේ මෝර දත් වලින් රැවුල කපලා තියෙනවා. හිතන්නකෝ මෝර දත් වලින් දැනුත් රැවුල කපන්න තියෙනවා. අම්මා! හරි, ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 4000 වගේ වෙනකොට පැරණි ඊජිප්තුවේ මිනිස්සු තඹ, ලෝකඩ, රන් වගේ දේවල් වලින් රේසර් හදන්න පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒව පාවිච්චි කරන තිත රත්රන් වලින් හදපු රේසර් එකක් ඉතින් පාවිච්චි කරන්න හම්බෙන්නෙත් ඉතින් ඒ වගේම ප්‍රභූ පැලැන්තිය කෙනෙකුටනේ. ඉතින් ඒ වගේ රජ්ජුරුවෝ, ප්‍රභූන්, නායකයෝ වගේ කට්ටිය තමයි මේ මේ රැවුල කපන වැඩේ කළ තේ. අනික කට්ටිය ඉතින් රැවුල වවාගෙන නේ හැරිමිටි ගහගෙන ඉබිගමනින් එන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක. කොහමරි ඔහොම ඔහොම ඇවිල්ලා 1940 ගණන් වල විතර ප්‍රංශයේ නිෂ්පාදනය කරනවා අපි කාටත් ගන්න පුළුවන් සුපිරිම සුපිරි රේසර් එක. ඒ තමයි බික්. හරිද? ඉතින් දැන් රේසර් ගැන කතා කරද්දී නිකන් අමුතුවෙන් අනේ මේ මේ මොකද කරන්නේ, රවුල කපන්න මොකද කරන්නේ කියලා හිතන්නේ නැති වුණාට ඒ කාලේ රවුල කපන එකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ නේ. කාලයක් යන්නේ ලොකු වියදමක් දාන ප්‍රකෝටිපතියෝ තමයි රවුල කපලා තියෙන්නේ. හැබැයි දැන් අපි හැමෝටම හොඳට පාවිච්චි කරන්න පුළුවන් සුපිරි රේසර්ස් අපිට බික් වලින් හඳුන්වලා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපිට තව වාසියක් තියෙනවානේ බික් රේසර් ගන්න, එහෙම නැත්නම් බික් ලයිටර්ස් ගන්න. ඔබට දවස ගානේ ජංගම දුරකථන, සතිය ගානේ ස්කූටර්ස් උත් දෙනවා. මේ ගත්තේ රේසර් එකක්. මෙන්න බොලේ ජංගම දුරකථන, මෙන්න බොලේ ස්කූටරයක් හම්බ වෙනවා. ඒ නිසා වැඩේ අතාරින්න එපා. ඔබ කොහොමත් රේසර් ගන්නකොට ගන්නේ බික් රේසර්නි. අමුතුවෙන් ඒක කියන්න දෙයක් නැහැනි. බික් 3 එක ගන්නවා වෙන්න පුළුවන්, big easy 2 ගන්නවා වෙන්න පුළුවන්, big twin lady race එක ගන්නවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් big light එක ගන්නවා වෙන්න පුළුවන්. අපි දැන් ගොඩක් දවස් මේක පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් ගිනි කූරු පාවිච්චි කරනවට වඩා, ගිනි පෙට්ටියක් පාවිච්චි කරනවට වඩා ලයිට් එකක් පාවිච්චි කරන එක වියදමතින් ගත්තත්, සල්ලියතින් ගත්තත් ලොකු ලාභයක් කියන එක ටිකක් මතකේ තියාගන්න. නිකන් අපි හිතන් ඉන්නේ ලයිටරේ අරකට විතරයි අරකට විතරයි, එහෙමනේ අපේ ඔළුවේ දෙන්නේ නෑ ලයිට් එකක් කියන්නේ. ඉතින් ගෙදර උයනකොට ගෑස් එක පත්තු කරගන්න ඕන නම් ඒ ලිප පත්තු කරගන්න ලයිට් එක පාවිච්චි කරන්න ඕන දෙයකටනේ. මම දැකලා තිනවා සමහරක් වෙලාවට මේ මේ ඔය පොල් තෙල් පහන දල්වන ඒ වගේ වටත් ලයිටර්ස් පාවිච්චි කරනවා. ඉතින් ඒක අර අපි තමයි මෙහෙම නිකන් අරකට තමයි ලයිට් අරක. හරි, ඉතින් ඕගොල්ලෝ බිග් රේස් එකක් ගත්තත් ලයිටරයක් ගත්තත් ඕගලන්ට මේ විදිහට ජයග්‍රහණ කරන්න පුළුවන් ජංගම දුරකථන ස්කූටර්ස්. පොඩි වැඩක් කරන්න තියෙනවා, නිකම්ම අරගෙන නිකම්ම ඉන්න එපා. එහෙම ගත්තට පස්සේ බිග් රේසර්ස් වල බලන්න හෙඩ් එකේ ගහලා තියෙනවානි පොඩි පැකේජින් කෑල්ලක් තියෙනවානි හෙඩ් එකේ. අර එහා මෙහා පේන පොඩි නිකම් ප්ලාස්ටික් කෑල්ලක් එක තියෙනවා පොඩි හෙඩ් එකේ පැකේජින් එකක්. ඒකේ තියෙනවා එස්කෝඩ් එකක්. එහෙම නැත්නම් බිග් ලයිටර් එකක් ගත්තොත් ඒකේ ස්ටික් එකක් විදිහට අලවලා තියෙනවා එස්කෝඩ් එකක්. මේ එස්කෝඩ් එක හරිම වැදගත්. ඔබ සල්ලි දීලා ගන්න ඕනේ ලයිටර් එක හරි රේස් එක හරි. නිකන් මේ දැන් හිතන්නකෝ සුපර් මාකට් එකේ ඇවිදගෙන යනකොට දකින්නකොට ක්ලික් ක්ලික් ක්ලික් ක්ලික් ක්ලික් ක්ලික් ගාලා ෆොටෝස් ටිකක් අරගෙන ඒකේ වන්න බෑ. මොකද ඔබ ජයග්‍රහණය කරොත් ඔබට මේ අර එස්කෝඩ් එක තියෙන කොටස සාක්ෂි විදිහට තියාගෙන ඒක පෙන්වන්න වෙනවා. හරිද? ඒ නිසා අනිවාර්යෙන් මිලදී ගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ බිග් හිස් තැනක්, ඒ කෝඩ් එකේ නම්බර් එක හිස් තැනක් ඔබේ ID නම්බර් එක දාලා 2343ට SMS එකක් දාන එක. 2343ට SMS කරන්න. ජයග්‍රාහකයන්ට අර මම කලින් කිව්වා වගේ මොබයිල් ෆෝන්ස්, ස්කූටර්ස් දිනපතා සතිපතා ජයග්‍රහණය කරන්න පුළුවන්. හරිද? වැඩේ ලේසිනේ. එහෙනම් බිග් වෙතින් මතක් කරනවා කැපුවක් දෙනුම්, පත්තු කළක් දෙනුම්. මේ ඇවිල්ලා ඉතින් බිග් බොනෑන්සා හම්බ වෙන කාලේ දශක 5කටත් වඩා වැඩි කාලයක් ලංකාවේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් සන්නාමය තමයි බික් කියලා කියන්නේ. ඒ වගේම ඒගොල්ලෝ දැන් අපිට තැගිත් දෙනවා. හරිද? ජයග්‍රහකයෝ ගොඩාක් තෝරනවා කියලා මතකේ තියාගෙන, අනේ මට දිනුමක් හම්බ වෙන්න කියලා හිතාගෙන වැඩේට සෙට් වෙන්න. තව දෙයක් තියෙනවා, අනේ මට දිනුමක් හම්බ වෙන්න කියලා හිතාගෙන ඔබ කරන්න ඕනේ දෙයක්. ඒ තමයි ලොතරැයියක් ගන්න එක. ඔබ මේ මේ වාසනාව ගැන කොච්චරක් මට කියන්න, කොච්චරක් විතර විශ්වාස කරනවාද කියලා, 100ට කීයක් විශ්වාස කරනවාද? ඔය ගොඩාක් මහන්සි වෙලා දිනුනු වෙච්ච මිනිස්සු කියන කතාවක් තමයි, අනේ අපි නම් වාසනාව ගැන විශ්වාස කරන්නේ, අපි නම් මහන්සියම තමයි කියලා. ඔව්, ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මිනිස්සු මහන්සියලා හම්බ කරගත්ත. හැබැයි අපි හැමෝගෙම ලයිෆ් එකේ වාසනාවක මම විශ්වාස කරන කැලක් තියෙනවා. මේක ඕගොල්ලෝ විශ්වාස කරන්නම ඕනි කියලා එකක් නැහැ. මම විශ්වාස කරන කැලක් තියෙනවා අපි මහන්සි වුණොත් තමයි අපිට කන්න බොන්න ඒ ටික ඔක්කොම කරගන්න පුළුවන්. හැබැයි අපි ලයිෆ් එකේ තියෙනවා මොකක් හරි තැනක තියෙනවා වාසනාව කියලා කැලලකුත්.
ඒකට ඒ වාසනාව කියන කෑල්ලටත් අපිට එන්න, අපිට ලං වෙන්න අපිත් පොඩි සූදානමක් තියෙනවනේ. අපිත් මේ පැත්තේ මොකක් හරි දෙයක් කරලා තියෙන්න ඕනි කියන එකක් මම විශ්වාස කරනවා. ඒකට හොඳම උදාහරණය තමයි වාසනාව සමහරක් විට ඔබ ගාවට එන්න ලෑස්තිලා ඇති කෝටි ගානක සල්ලිත් අරගෙන ලොතරැයියක් විදිහට. හැබැයි ඔබ ලොතරැයියක් අරගෙන තිබ්බේ නැත්තම්, ඔබ ඒකට ලෑස්ති නැත්තම්, ඉතින් වාසනාව මොකද කරන්නේ කියන්නකෝ? වාසනාවට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ලොතරැයි ගන්න එකේ NLB ලොතරැයි ගන්න. මොකද NLB ලොතරැයි කියලා කියන්නේ දිනන්න අවස්ථා වැඩිම කරපු ලොතරැයියක්. ඒ නිසාම තමයි ඒගොල්ලන්ට පහුගිය දවස්වල ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී අනුශූරතා සම්මානය හම්බ වුණේ. ඒ විතරක් නෙමෙයි, ජයග්‍රහකයෝ බිහි කරනවා වගේම ඒගොල්ලෝ තව ලොකු වැඩක් කරනවානේ අපේ රට වෙනුවෙන්. ඒ කියන්නේ අපි දැන් රුපියල් 40ක් වියදම් කළානේ ලොතරැයියක් ගන්න. මේ වියදම් කරන රුපියල් 40 සමහරක් විට දිනුමක් තිබුණ නැත්නම් අපිට හිතනවානේ අයියෝ රුපියල් 40 මේව වුණා නැති වුණා, අයියෝ මට රුපියල් 40 නැතුණා, අයියෝ ගාලි හිතනවානේ. එහෙම ලොකුවට වේදනාවට පත්වෙන්න දෙයක් නැහැ. මොකද ඒකත් කැරකිලා කැරකිලා ආයි අපේ රටේ සංවර්ධනයට, වකුගඩු අරමුදලට, අපේ රණවිරුව වෙනුවෙන්, අපේ පාලමක් පාරක් හදන්න ඒ වැඩ කටයුතු සුබ සාධනය වෙනුවෙන් තමයි ඒ මුදල් වැය වෙන්නේ. ඉතින් ඒ නිසා දිනුමක් තිබ්බත් නැතත් NLB එකේ ලොතරැයි ගන්න එක මට හිතනවා කොහොමත් දිනුම් කියලා. ඉතින් ඔය අතර ලක්ෂ ගණන් කෝටි ගණන් තෑගි හම්බෙනවා කියලා කියන්නෙත් ඉතින් එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඉතින් NLB එකේ ලොතරැයි ගන්න ඔබ සුබ දවසක් ගත්තත්, ගොවිසෙත ගත්තත්, මහජන සම්පත ගත්තත්, ධන නිධානය ගත්තත්, මෙගා පවර් ලකි 7 හඳහන අද සම්පත ගත්තත්, ජය 7 සමෘද්ධි ගත්තත් ඔබට ඉතින් කොහෙන් හරි කැලකිලා ජයග්‍රහණයක් හම්බ වෙයි. මම ඔයගලට විශ් කරනවා අද ඔබ ගන්න ලොතරැයියෙන් ඔබව කෝටිපතියෙක්, ලක්ෂපතියෙක්, දාස්පතියෙක් වෙන්න ඕනි කියලා මම විශ් කරනවා. හරිද? ඒත් එක්කම අපි කතා කරන්න ඕනි අපේ හච් 15 පැකේජ් එක ගැන. අපි ඊයේ කිව්වනේ, දැක්කනේ අපේ හච් වල බලේ ශ්‍රී ලාංකිකයන් 95%කට වැඩිය ආවරණය කරන්න පුළුවන් කියන කියපු එකව හිතන්නකනේ. ඇත්තනේ, බලන්න කවරේජ් එක අපිට හොඳට තියෙනවනේ. ඒක හොඳටම බලා ගන්න පුළුවන්. මේ වගේ අපි මොකක් හරි වැඩසටහන වෙනකොහේ හරි ඉඳන් කරන ඒ සම්බන්ධතාවය හරහා තමයි අපිට බලා ගන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ වැඩසටහන ආගෙන හිටියා, කිසිම ප්‍රශ්නයක් නැතුව ආගෙන හිටියා නේද? ඒ හොඳ කනෙක්ෂන් එකක් නිසා. ඉතින් ඒ හොඳ කනෙක්ෂන් එක අපිට දුන්නේ හච්. හරිද? ඉතින් අපි හච් 15 ගැන කතා කරනවා මේ දවස්වල. මේ තමයි අපි දැකපු මෙච්චර ඇප්ස් ගොඩකට අන්ලිමිටඩ් ඩේටා දීලා අඩුම ගානට පැකේජ් එක හදපු කොහේ හරි තියෙනවනම් එහෙම වෙන කොහෙවත් තියෙන විදියක් නැහැ. ඒක තියෙන්නේ හච් ගාව. හච් 15 තමයි ඒ පැකේජ් එක. හැමෝම ට්‍රයි කරනවා මේ වගේ පැකේජ් එකක් එළියට දාන්න. හැබැයි ඉතින් මොනවද කරන්නේ? බෑනි ඉතින්. අයියෝ, ඕගලන්ට බෑනි. හැබැයි හච් වලට පුළුවන්. ඒගොල්ලෝ ඒ වැඩේ කරා. අදටත් ඕගොල්ලෝ ලොකු ගණන්, මන්නම් කියන්නේ රුපියල් 3000 ගණන්, 4000 ගණන්, 5000 ගණන් ඩේටා වලට වියදම් කරනවා නම් අපරාධේ. මේ වගේ සුපිරි පැකේජ් එකක් තියාගෙන ඔබ එච්චර ලොකු ගාණක් ඩේටා වලට වියදම් කරන්න එපා. මම දන්නවා ඔබට තියෙන ප්‍රශ්නේ. ඔබට නිකන් හිතනවා දැන් මේ හදිසියේ මේ ෆෝන් නම්බර් එකත් වෙනස් කරගෙන මෙහෙම කනෙක්ෂන් එක මාරු කරගෙන ඒක අමාරුයි කියලා. එහෙම වෙන්නේ නැහැනි බ්‍රෝ. ඔයා ගන්නෙ ඩේටා පැකේජ් එකක්නේ. ඔයා ඔයාගේ ওই කනෙක්ෂන් එක ওই තියෙනකෙම තියාගන්න. හරිද? හැබැයි ඔයාට පුළුවන් හච් ඩේටා පැකේජ් එකක් දාගන්න. එතකොට ඩේටා වැඩ ටික, ඉන්ටර්නෙට් යන වැඩ ටික හච් කනෙක්ෂන් එක හරහා කරගන්න. අනිත් වැඩ ඔය කෝල් කරන ඒව ටික ඔයාගේ නම්බර් එක තියාගෙන කරගන්න. රුපියල් 1199කට මේ කවර් මේ ඔක්කොම ටික කවර් කරන එක හින්දා තමයි අපි මෙච්චර මේ ගැන ඔබට මතක් කරන්නේ. අපි බලමු හච් 15 පැකේජ් එකෙන් ඔබට ලැබෙන ඇප්ස් මොනවද කියලා. අන්ලිමිටඩ් ඩේටා හම්බ වෙන වට්ස්ඇප්, වයිබර්, ඉමෝ, ටෙලිග්‍රම්, මැසෙන්ජර්, ඩිස්කෝඩ්. ඒ තමයි අපි චැට් කරන්න පාවිච්චි කරන ඇප්ස්. ඊට පස්සේ AI පාවිච්චි කරනවා නම් චැට් GPT, ජෙමිනයි තියෙනවා. ඊළඟට ප්‍රොෆෙෂනල් ලයිෆ් එක සාමාන්‍යයෙන් නිකන් පොඩ්ඩක් යානේ ඉන්නානේ කට්ටිය ප්‍රොෆෙෂනල් විදියට. ඒගොල්ලෝ X, LinkedIn තමයි ඒගොල්ලෝ වැඩිපුර පාවිච්චි කරන්නේ. AIට ඕනි ඇප්ස් තියෙනවා. සෝෂල් ලයිෆ් එකට TikTok, Snapchat, YouTube, Instagram, Facebook මේ ඇප්ස් ටිකක් තියෙනවා. ඊට අමතරව තව 35GB අමතරවත් දෙනවා. ඒ විදිහට පිස්සු හැදෙන පැකේජ් එකක් හදලා දීලා තියෙනවා අපේ හච්. ඔයගලන්ට පුළුවන් හච් 15 පාවිච්චි කරලා මේ සුවිශේෂී

0: අද ගැස්මට සියත ෆුල් චාර්ජකින් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
5: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768832444. සීතා හදවත් දිනු හිතවත් කම.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
8: 1500 cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල හයිපා කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
9: කොළඹ මැද baseline පාරට ඉතාලගින් apartment එකක් දැන් ඔබටත් prime residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන prime Colombo පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
10: දැන් Pan-Asia Bankuen ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති Pan-Asia Bank ශාඛාවට පිවිසෙන්න නැතිනම් 0114-667-222 අමතන්න
8: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place He GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna Bindua Eka Eka Hatai Atasi Asu Atai Hayasi Hata Haya
11: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
13: 100ට එහෙ මෙහෙ තියන්න පාරතරම්.
7: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම. අමතන්න 0115 880 400. LOLC රන් සවි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
0: අද ගැස්මට සියත
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
14: ඒක හරිම අපූරු ලෝකයක්.
15: හරියට Alice in the Wonderland වගේ.
16: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
15: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
17: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
15: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
18: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
19: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
20: ගන්නතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
19: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
20: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
18: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
21: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
22: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
23: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝද රථය දැන් මාසික වාර්ක රුපියල් 26,000 සිට David Pierce e-mobility වෙත.
24: ආරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න.
25: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
13: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්
7: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115 880 400 LOLC රන් සවි රන් අය සේවාව වරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.

0: ගැස්මට සියත.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.

0: తిలకవర్ధన టెక్స్టైల్స్.
1: කොහොමද තරහින්
2: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: දැන් පෑනීෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනීෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01144667222 අමතන්න.
4: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය.

0: වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතු වන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
5: 98.2 98.4

0: किया था टॉप स्टोरी
1: शशेंद्र के नडुवट दिन थे හිටපු රාජ්‍ය මාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා සැප්තැම්බර් 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. ඔවුන්ට චෝදනා එල්ල වී ඇති දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්. මෙම නඩුව කැඳවු අවස්ථාවේදී අපමත මුදාහැර සිටින ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. ඉන්පසුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව විභාගය සඳහා සැප්තැම්බර් මාස 28 වනදා කැඳවන ලෙස නියෝග කළා. දැන් විදෙස් පොතක්. යෙමන වෙරළට ඔබෙන් ගමන් කරමින් තිබූ ඉන්දිය ධජස් යටතේ යාත්‍රා කළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් කැළවීමෙන් පෙරළී ගොස් මුහුදේ ගිලී ගොස් තිබෙනවා. එම නෞකාවේ සිටි පුද්ගලයින් 14 දෙනාම ආරක්ෂිතව බේරාගෙන ඇති අතර ඔවුන් අතරින් 13 දෙනෙකු ඉන්දිය ජාතිකයින්. ඉන්දිය නාවික කටයුතු අමාත්‍යවරයා මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා. ඔහු ප්‍රකාශ කළේ කලාපයේ නාවිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි. මෙම ප්‍රහාරය එල්ල කළ පාර්ශ්වය මෙතෙක් නිල වශයෙන් අනාවරණ වී නොමැති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ඉන්දිය විදේශ

0: හද ගැස්මට සියත. සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍යය.
1: සියත බික්ටවීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: අයුබෝවන්, මම අනුදු ගුණසේකර, සියත බික්ටවීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයතුම් පත යොමු කරන්න.
1: සියත බික්ටවීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
3: ටයිටල් ස්පොන්සර්.
4: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බික්ටවීන් ලේඩි රේසර් එකට අදම මාරු. බික්ටවීන් ලේඩි.
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: తిలకవర్ధన టెక్స్టైల్స్. ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත් කම.
2: සීයට සීයක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ.
3: කුකුල් ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
3: කුකුල් ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ.
0: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රස නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 165යි. මැජික් වැනිලා ඇන් චොකලට් අයිස් ක්‍රීම් ඉතිරි රුපියල් 300යි. ක්ලෝස් අප් රෙඩ් හොට් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි. කගිල්ස් ෆුඩ්
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LP ස්ථාවර තැන්පතු. Which rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: 98.2 98.4

උදේ 10:26 දැන් වෙලාව සමහර වෙලාවට අපේ ජීවිතයේ ඉස්සරහා වෙනස් වෙන්නේ අපි ගන්න ලොකු තීරණයකින් නෙවෙයි. එක දවසක අපි ගන්න පුංචි තීරණයකින්. ඔබට මේ වචන ටික ඇහිලා තියෙනවද කොහේද හරි? එකපාරක් විතරයි. බය වෙන්න දෙයක් නැහැ. අනිත් අයත් කරනවනේ. ඔයගේ පොඩි පොඩි වචන ඔබට ඇහිලා තියෙනවද? හැබැයි ওই වචන වලින් පටන් ගන්න පොඩි දෙයක් නෙවෙයි. ඔබේ ජීවිතේ හැමදාටම ඔබට පසුතැවීමක් ඉතුරු කරන මොකක් හරි ස්ටාර්ට් එකක් වෙන්න පුළුවන් ඔබේ ගන්නේ. අපි දැන් මේ දවස් ටික ඔබත් එක්ක කතා කරනවා විෂමද්‍රව්‍ය හානිකර මද්‍රව්‍ය වලින් ඔබේ ජීවිතේ වෙන්න පුළුවන් හානිය වගේම තමයි මේ සමාජයට වෙන්න පුළුවන් හානිය ගැන. සමහරු කියනනේ මේ දේවල් අපි පටන් ගන්න මේ කුතුහලයේ හින්දා අපිට කවුරු හරි කිව්ව මේක මාරයි මේකේ මාර ලෝකයක් තියෙනවා කියලා. එහෙම කුතුහලයේ හින්දාවක්වත් ඔබ අත්දැක බලන්න ඕන දෙයක් නෙවෙයි මේ හානිකර මද්‍රව්‍ය කියලා කියන්නේ. මොකද ඒකෙන් ඔබේ ශරීරයට හානි වෙනවා, ඔබේ මොළයට හානි වෙනවා, ඔබේ මානසික සෞඛ්‍යයට හානි වෙනවා, විශේෂයෙන්ම ඔබේ පවුලේ සතුට නැති කරන්න මේ දේවල් හේතුවක් වෙනවා. ඒකෙන් හින්දා අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ දේවල් ගැන ඇහැගහගෙන ඉන්න සෝදිසියෙන් ඉන්න විශේෂම දෙමාපියන් තමන්ගේ දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් වෙලාවට අපි අහලා තිනවා පාසල් ආශ්‍රිතව මේ වගේ දේවල් තාමත් පුංචි ඉඩසකින් රිංගල ගිහිල්ලා මේ දේවල් ව්‍යාප්ත කරන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවනේ. ඉතින් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න විශේෂම ගුරුවරුන් මේ ගැන නිරන්තරයෙන් දරුවන්ව දැනුවත් කරනවා. දෙමාපියෝ දරුවන්ට ඇහුම්කන් දුන්නොත් සමහර වෙලාවට ලොකු විනාශයක් මග අරගන්න අපිට පුළුවන්කම තියෙන. ඒ වගේම තමයි මේ වගේ දෙයකට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් ඉන්නවනම් ඒ අයටත් අපි උදව් කරන්න ඕනේ. ඒව බේර ගන්න ඕනේ. ඒව හරි පාත්තකට ගන්න ඕන. ඒ ගැනත් ඔබට වගකීමක් තියෙනවා. හැබැයි අපි ඔබට කියන්නේ දෙයක් කරලා ඊට පස්සේ රිකව වෙනට වඩා ලේසි අපි ඒ දේ නොකරම ඒට අතවත් තියන්න දෝ පැත්තකට වෙලා ඉන්නවනම් ඒකෙන්ද අපි හැමෝම අපිට එක පොරොන්දුවක් දෙන්න ඕන. මම මගේ වගකීම ඉෂ්ට කරනවා. එතකොට අනිත් අයවත් ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට දවස ගානේ මේ පණිවිඩය මතක් කරන්නේ. අපේ හෙට දවස ලස්සන වෙන්න නම් අද දවසේ අපි ගන්න තීරණ අනිවාර්යෙන්ම නිවැරදි වෙන්න ඕන. මද්‍රව්‍ය වලින් තොර ජීවිතයක් කියන්නේ අනිවාර්යෙන්ම ඔබ ජීවිතේ ගන්න ලොකුම ජයග්‍රහණයක්.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමා තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
6: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගංගාතුරට සුලසුලඟට දැන් මම බය නැහැ.
6: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
7: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, Ward Place, Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: කොහොමද තරහ? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නැහැ.
10: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර් මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
11: සුපර් මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර් මෙට් රූෆින් ෂීට් දාන්න.
12: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
13: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව විනෝඩ. එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
14: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
12: එයාගේ නම සීතා. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතායින්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
13: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
15: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
16: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
17: මට උන වගේ සේන.
16: ලින් පස් පංගුව බමු.
17: සෑහෙන වෙලාවක් යයිනේ.
16: මොන? ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මාත්‍යයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
15: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
18: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
19: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
20: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
21: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
22: සියත පොකට් මනි
23: අනුග්‍රහය.
24: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
25: සමහරු එන්නේ සද්ද අහලා.
26: තව සමහරු එන්නේ සුවඳට.
25: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
26: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
0: Motor Show,
1: Lifestyle Expo,
0: Construction Expo,
1: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
0: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
1: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Golf International Expo 2026.
2: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: අද ගැස්මට සියත
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සයකෙන් නෙලෝන් එක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් දෙකක් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
5: බිස්නස් වලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
6: Turn 98.2 and 98.4.
7: ලන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ 아무තු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
8: සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
7: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
9: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
7: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
9: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
7: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
8: එකපාරයි.
10: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0.1 4 667 222 අමතන්න.

0: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: මට අද උදේ ආව ගමම ඕක මතක් වුණා මකලෝ. අද උදේම වැඩට ආවනේ.
3: උදේ කියලා කියන්නේ සාමාන්‍ය දවා හැරෙන්න ඕනම වෙලාවක උදේ හැටියට දවා ගන්න.
2: 11 ගියන උදේ.
3: අනේ 11 ගියන උදේ. ඕක කියලා දෙන්න ඕනේ අර අපේ අල්ලපු ගෙදර අධිකරණ කුකුලා. ඌ හිතන්නේ උදේ 5:00ට 6:00ට තමයි උදේ කියලා. ඌට කියලා දෙන්න ඕනේ 11 ගියන උදේ යකෝ පරක් වෙලා කෑ ගහනවා.
4: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අර මුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.

0: किया था। टॉप स्टोरी।
1: කෑගල්ලේ පවුල් 698ක් සුරක්ෂිතා මධ්‍යස්ථානවලට. කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 698ක පුද්ගලයන් 2160ක් මේ වන විට මධ්‍යස්ථාන දෙකක රඳව ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් KGS නිශාන්ත පවසනවා. තවත් නිවාස 300කට වැඩි ප්‍රමාණයක් සඳහා අර්ථහානි සිදු වී ඇති බවයි ඔහු පැවසුවේ.
2: ඒ පවුල් 98 තුල පුද්ගලයන් 2160ක් අයත් වෙනවා. මේ වන විට මේ දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 11ක් රඳවලා තියෙනවා. සම්පූර්ණ ඒ 11 තුල පුද්ගලයන් 30 දෙනෙක් තියෙනවා. නිවාස සම්බන්ධව නිවාසවලට ඇති බලපෑම් බැලුවාම පූර්ණ හානිය සිදු වෙලා නැහැ. දිස්ත්‍රික්කයේ නිවාසවලට අර්ධහානි 215ක් සිද්ධ වෙලා තියෙනවා. දිස්ත්‍රික්කයේ මාර්ගවලට යම් බලපෑම් සිද්ධ වෙලා තියෙනවා. ඒවා පිළිබඳ දැනට තොරතුරු ඒක රාශී කරලා අදාළ ආයතන වලින් යථාවත් කරමින් සිටිනවා. කඩු ගන්නාව මාර්ගයේ යම් අවදානම් තත්ත්වයක් පෙර දවසේ ඇති වුණා. PRI ආයතනය මේ ස්ථාන පරීක්ෂා කළා. ඊයේ දවසේ උදේ වෙනකොට කඩු ගන්නා මාර්ගය විවෘත කරගන්න අපිට පුළුවන් වුණා.
1: තවත් දේශීය පුවතක්. බියලවි මණ්ඩලයේ මිලදීගෙන ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 19592ක්. වැඩිම වී ප්‍රමාණයක් මිලදීගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයෙන්. ඒ මෙට්‍රික් ටොන් 10466ක් ලෙසයි. වී මිලදී ගැනීම සඳහා විවෘත කර ඇති ගබඩා සංඛ්‍යාව 175ක්. සියද ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0.117.868.666 98.2 98.4

0: How the guest matters theater. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
3: Kofrai RBD Poltel හැට වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානට
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
5: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
6: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
7: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර 98.2 98.4

0: 98.4 කළුතරට සියත FM
1: දෙකොළහයි විනාඩි 22යි දැන් වෙලාව. සීසන් උනත් ඕෆ් සීසන් උනත් ඇඳුමක් ගන්න යනවනම් ඔබ යන්න ඕන හොඳම තැනක් තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කියන්නේ. සාමාන්‍යයෙන් ගොඩාක් කට්ටිය ඒගොල්ලන්ගේ ෆැෂන් කලෙක්ෂන් අප්ඩේට් කරන්නේ ෆෙස්ටිවල් කාලේ විතරයි. ඒ කාලේ විතරයි අපි කස්ටමර්ස්ලට හොඳම ටික දෙන්න ඕන. අනිත් දවස්වල මොනවා තිබ්බත් කමක් නැහැ. හැබැයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එහෙම නැහැ. ඒගොල්ලෝ දවස ගානේ ඒගොල්ලන්ගේ ෆැෂන් කලෙක්ෂන් අප්ග්‍රේඩ් කරනවා. විශේෂයෙන්ම මේ වෙදේක වෙනස් වෙනකොටත් ඒගොල්ලෝ හිතනවා අපේ කස්ටමර්ස්ලට කම්ෆර්ටබල් විදිහට අඳින්න අපි මොනවද අපේ කලෙක්ෂන්ස් වලට දාන්න ඕනේ කියලා. ඒ ගැනත් සෑහෙන ඉතල මේ දවස්වලත් කාලගුණයට ගැලපෙන්නේ ඒගොල්ලන්ගේ ස්ටෝර්ස් වල අප්ඩේට් කරලා තිනවා කියලා ඔන්න අපිට විස්තරය ඇවිල්ලා තිනවා. අනිත් එක ඔබ ගියපු ගමන් ඇඳුමක් අරන් එන්න ඕනෙත් නැහනේ. අද ගියා බැලුවා සෙට්ුන් නැත්තම් ඊළඟ දවසේ ගිහින් බලනවා. හදිස්සිය හිතුනොත් නෑ අරක ගන්නවා කියලා ඔබට යන්න වෙලාවක් නැත්තම් වැඩේ බාර දෙන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එකට ලංකාවේ කොහේ හිටියත් ඔබට ඒ ඔන්ලයින් ප්ලට්ෆෝම් එකෙන් ඇඳුමක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒක සමහර විට ඔබ gift එකක් විදිහට යනවා නම් ඒත් වැඩේ කරලා දෙන්නේ ඒගොල්ලෝ ලෑස්ති. ලස්සන box එකක දාලා ඔබ යවනවා වගේම ඒ gift එක ගිහින් දෙන්න වැඩේ ready කරලා දෙනවා. ඔබ කොළඹ කිරිබත් ගොඩවඩ තනක ඉඳන් නම් ඕඩ එක දාන්න. එහෙම නැත්නම් ඔබ ඕඩ එක යවන්න ඕන. පැය 3ක් ඇතුළත ඔබට පුළුවන් ඒ වැඩේත් කරගන්න. තිලකවර්ධන ගැන කතන්දර එතනින් ඉවර වෙන්නේ නැහනේ. තිලකවර්ධන සෙලවල එකක් මතක් කරන්න ඕන ඔබට. ස්මාර්ට් ෆෝන් එකක් ගන්නව නම් iPhone වෙන්න පුළුවන්, Android වෙන්න පුළුවන්. හොඳම price එකකට market එකේ ඔබට ගන්න යන පුළුවන් හොඳම තැනක් තමයි තිලකවර්ධන සෙලවල කියලා කියන්නේ. තාමත් ඒගොල්ලන්ගේ ස්මාර්ට් ෆෝන්ස් ගෙවන්න දෙන වැඩෙත් කිරීගෙන යනවා. 130ක් මුලින් ගෙවලා ක්‍රෙඩිට් කාඩ් ඕනේ ඔබට. මාස 24ක් යනකම් ගෙවාගෙන යන ස්මාර්ට් ෆෝන්ස් ලොකු range එකක් දීලා තිනවා තිලකවර්ධන සෙලවලකින්. ඒ ගැන විස්තර බලා ගන්න පුළුවන් ඔබට තිලකවර්ධන සෙලවල Facebook page එකට ගියොත්. ඊට පස්සේ තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එක ගැනත් මතක් කරන්න එපැයි. ගෙදර ජීවිතය ස්මාර්ට් කරගන්න ඔබට මොනවද ඕන? රෙෆ්‍රිජරේටර් එකක් ගන්න ඕනද අලුතෙන්? කරන්ට් එක ඉතුරු කරගන්න ඕනද? ඒ වෙලෙත් කරගන්න පුළුවන්. ලොකු සයිස් TV එකක් ගන්න පුළුවන්. කොටින්ම ඔබ ගෙදර නිදාගන්න මැට්‍රස් එක අලුත්කින් ගන්න හිතන් ඉන්නවනම් ඒකත් ඔබට තිලකවර්ධන ලයිෆ් ස්ටෝර් එකෙන් කරගන්න පුළුවන්. කිරිබත්ගොඩ මහනුවර නිට්ටබෝ ඡායලකුරු නැගල මේ කියන තැන්වල තිලකවර්ධන ලයිෆ් ස්ටෝර්ස් තියෙනවා. තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් තියෙනවා. තිලකවර්ධන සෙලූල් එකකට යන නම් ඔබට පුළුවන් කිරිබත්ගොඩ, වත්තල, කඩවත, ගම්පහ, ඡායල, නිට්ටබෝ, කුරුණෑගල, මහනුවර කියන තැන්වලට ගිහිලා ඔබේ වැඩේ කරගෙන එන්න. තිලකවර්ධන එකත් එක්ක ඔබේ ජීවිතේ ඒ විදියට සෑහෙන ලේසි කරලා දීලා තිනවා.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස් පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතුපැහැ ලප විදුරු මසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකින්.
6: හිනාවෙන්න මෙන්න වෙලාව.
7: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
8: පයිලට්, කෝපයිලට්, කෝකෝ පයිලට්.
7: නෑ, පයිලට්, කෝ පයිලට්, කෝමේ පයිලට්.
9: ලියටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
10: පොළොවේ රන් අස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
11: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
12: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
13: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
14: සුබ දවසක්.
15: අලුත් වෙලා.
14: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
16: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
17: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
19: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
20: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
21: 1500cc turbo engine-කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
22: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට රිමපට් experience එකකට නැල්වත්ත බට.
23: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
24: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකිනා
23: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
25: මුළු පවුලටම මගේ ගානටම ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
26: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3-Road රථය David Pieris E-Mobility වෙත 0114700550.
27: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සී රන් සවි රන් අය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
28: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
29: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
30: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
31: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
32: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
33: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid year shopping festival.

උදේකොළහයි විනාඩි 44යි දැන් වෙලාව. දවස ගන්න ඔබ මහන්සි වෙන්නේ ඔබේ අනාගතේ ගොඩ නගා ගන්න, ඔබේ පවුලේ අනාගතේ ගොඩ නගන්න, ඔබේ දරුවන්ගේ අනාගතේ ගොඩ නගන්න. එයාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබ සෑහෙන මහන්සියක් වෙනවා. ඔබ එයා වෙනුවෙන් ලොකු හිණ දකින්න. පවුල ඇතුළෙදී ඒ හැමෝම ආරක්ෂිතයි. ඔබ එහෙම තමයි හිතන්නේ. ඔව් ඒක ඇත්ත. හැබැයි සමාජයට ගියාට පස්සේ අපිට එක එක ජාති මිනිස්සු හම්බ වෙනවා. එක එක සමාජ ස්තරවලට අපි යනවා. එතකොට කොහොමද ඒ ආරක්ෂාව ගැන ඔබ හිතන්නේ? දැන් අපි මේ දවස්වල කතා කරන මේ විෂමද්‍රව්‍යත් එක්ක සමාජයට වෙලා තියෙන හානිය ගැන, දරුවන්ගේ ගැන ඔබ දැනුවත් කරනවද? නැත්නම් දරුවන්ගේ මේ ගැන හංගනවද? උන්ට කිසිම අවබෝධයක් නැද්ද? එහෙම කරන්න එපා. දරුවන්ට ඒ ගැන හරිම අවබෝධය දෙන්න, ඒ ගැන විස්තර හංගන්න එපා. මොනව දේවයින් වෙන හානිය ගැන එතරම් එයාට කියන්න. අපිත් ඔන්නේ වැඩේ ඇතුළේ ඉන්න රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපි අපේ දවස ගානේ මතක් කරනවා. ඒ වගේ දෙයක් කොහොමද මග අරගන්නේ? ඒ වගේ දෙයකට ඔබ යොමු වෙලා ඉන්නව නම් කොහොමද ඒ දේවල් වලින් බේරෙන්නේ? ඒ හැමදේම ගැන අපිත් ඔන්න ඔබට විස්තර මතක් කරනවා. විශේෂම දේ තමයි ඒ වගේ දෙයක් පටන් අරගෙන, ඒ වගේ අබ්බැහියක් පටන් අරගෙන අපහොරික වෙනට වඩා ලේසි පළවෙනි පාරම ඒ දේවල් ප්‍රතික්ෂේප කරන එක. කවුරු හරි ඔබට කියනවා මොන හරි දෙයක් අමතක කරන්න, මොන හරි දෙයකට අබ්බැහි වෙන්න ඕන කියලා, අපි හොඳ දෙයකට අබ්බැහි වෙමු. ඔබ මියුසික් වලට කැමති කෙනෙක්ද, මොන හරි ආට් එකක් කරන කෙනෙක්ද, ඒ වගේ පෙළඹවීමක් ඔබට තියෙනවා නම් ඔබ ඒ දේවල් ප්‍රතික්ෂේප කරලා ඔබේ ආට් එකත් එක්ක ඉන්න, ඔබේ වැඩත් එක්ක ඉන්න. එතකොට නිකම්ම ඔබට ඒ දේවල් මග අරින්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව, ඒ අය හොඳ දැනුවත් වීමකින් ඉන්න ඕන මේ දේවල් කොහොමද අපි අපින් ඈත් කරගන්නේ කියලා. එතකොට තමයි රටක් විදියට, සමාජයක් විදියට අපිට ආරක්ෂිත හෙට දවසක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට අදත් මතක් කරනවා, හෙට දවසේත් මතක් කරනවා, ඔබ අද දවසේ ගන්න එක හොඳ තීරණයක් තමයි රටේ සමාජයේ හෙට දවස තීරණය කරන්නේ.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: හෙට සිට යළි වැසි වැඩිවේ. ජලාශ කිහිපයක වාන්දරටුත් විවෘත කෙරේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 698ක් ඉවත් කෙරේ. ඩෙංගු මරණ 63 දක්වා ඉහළට. රත්මලානේ අත්බෝම්බ පිපිරුමට හේතුව හෙළිවේ. ගාසා තීරය ගැන ඊශ්‍රායල් ස්ථාවරයක.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. සියත පත්තරේ විදහසා.
2: කල්ක්‍රියාව හොඳනම් 60 පැන්නත් පොලිසියේ ඉන්න ඉඩ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. පොලිසිය කොමත් ඉන්න සෙනග මදි ප්‍රශ්නයක් තිබුණා. පුරප්පාඩු පුරෝබින් ඉන්න බව කියනවා. ඊට අමතරව පොලිස් සේවයේ තුල වයස අවුරුදු 60 සම්පූර්ණ වෙලා යහපත් කල්ක්‍රියාවෙන් ඉන්න අයට තව අමතර වසරක් ලබා දීම වෙනුවෙන් සොයා බලමින් සිටිනවා කියලා කියනවා. ඉතින් මන් දන්නේ මේ හිටපු පොලිස්පති කෙනෙකුට මරණ දඬුවම් නියම වුණා. තව හිටපු පොලිස්පති කෙනෙක් වැඩ තහනම් වෙලා අඩුවලට මූණ දෙමින් ඉන්නෝ. 60 පැන්නත් දිගටම තියාගන්න මේ යහපත් කල්ක්‍රියාව තියෙන පොලිස් නිලධාරීන් හොයන එකත් ලේසි වැඩක් නෙවෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද?
0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වියකමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
7: එතකොට අර දුවට පොරොන්දු වුණේ උදේම එනවා කියලා?
6: අම්මට ඒකත් ඇහුණා.
7: පුතා ලෙන්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
0: නැගිට ගන්න නම් ලෙන්ක් පස් පංගුව විතරමයි. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Word Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
9: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0266
10: හරි විස්තර සඳහා 0111 515 555 අමතන්න.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: හෙට සිට යළි වැසි වැඩිබේ. ජලාශ කිහිපයක වාන්දොරටුත් විවෘත කෙරේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 698ක් ඉවත් කරයි. ඩෙංගු මරණ 63 දක්වා ඉහළට. ගාසා තීරය ගැන ඊශ්‍රායල් ස්ථාවරයක.
0: දේශීය සියත. Local news on Seether. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117866.
1: කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන්දොරටු සහ මඩසුරුව විවෘත කර තිබෙනවා. අතිරික්ත ජලය තප්පරයට ගණ මීටර 130ක පමණ සීග්‍රතාවයකින් කොත්මලාවට නිදහස් කිරීම ආරම්භ කර ඇති බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කාර්යභාර ඉංජිනේරුවරයා පැවසුවේ. වාන්දොරටු විවෘත කිරීමත් සමග ගම්පොළ වැලිගල්ල ගෙලියොය පේරාදෙනිය කටුකස්තොට හා පොල්කොල්ල දක්වා ප්‍රදේශවල පහත් බිම් ජලයේ නැටවීමේ අවධානමක් පවතින බවද ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ නිලන්ත ධනපාල ප්‍රකාශ කළා.
4: වික්ටෝරියාව පැත්තට ගලා ගිය වතුර ප්‍රමාණය ගත්තොත් 50% විතර වතුර ප්‍රමාණයක් තමයි ගලන්නේ. ඒ අනුව බැලුවොත් එහෙම අපේ සියලුම ජනතාවට දැනගන්න පුළුවන් දැනට මේ කොත්මලේ ජලාශයේ වාන්දොරටු විවෘත කරාට නමුත් 3 වෙනිදා නැත්නම් අගෝස්තු 3 වෙනිදා මහවැලි ගඟේ ගලාගෙන ගිය වතුර ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි යන්නේ. ඒකින් අප ගත්තොත් එහෙම 50% විතර වතුර ප්‍රමාණයක් යන්නේ. ඒ නිසා මම හිතන්නේ ප්‍රායෝගිකව ඒ සිටින ජනතාවට සහ රාජ්‍ය නිලධාරීන්ට එහෙම බියක් විය යුතු නැහැ.
1: මේ අතර වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්යපණ්ඩාර පැවසුවේ කොත්මලේ ජලාශයේ වාන්දුරටු විවෘත කිරීමද මේ වන විට සිදු කර ඇති බවයි.
5: වර්ෂාපතනයේ යම් අඩුවක් දක්නට තියෙනවා. වර්ෂාව ලැබෙන ප්‍රදේශ ටිකක් වැඩිපුර දක්නට තිබෙනවා වෙනදාට සාපේක්ෂව. විශේෂයෙන්ම තෙත් කලාපයට බාහිරව නැගෙනහිර පළාතේ මඩකලපුව ත්‍රිකුණාමලය වගේම මුණ්ඩාකොළ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට ඊයේ දින වර්ෂාපතනය ලැබිලා තියෙනවා. වේලි කලාපයට කෙසේ නමුත් වැඩිම වර්ෂාපතනය පහුගිය පැය 24 තුළ දක්නට ලැබෙන්නේ මහවැලි ගඟ සහ කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි වටවල. ඉහළ ද්‍රෝණියේ තල මට්ටම් වල යම් වැඩිවීමක් පෙන්නුම් කරත් ගම්මතුර දක්වා වර්ධනය වීමක් පෙන්වන්නේ නැහැ. කෙසේ නමුත් මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණියේ ලැබෙන වර්ෂාපතනයත් ඒ වගේම කොත්මලාවේ ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ප්‍රදේශයේ ලැබෙන ජලාශ වර්ෂාපතනයත් හේතුවෙන් අද උදෑසන 7ට කොත්මලේ ජලාශයේ වාන්දුරටු විවෘත කළ ජලය නිදහස් කිරීමක් ලැබුවා.
1: කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 698ක පුද්ගලයින් 2160ක් මේ වන විට මධ්‍යස්ථාන දෙකක රඳව ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් KGS නිශාන්ත පවසනවා. තවත් නිවාස 300කට වැඩි ප්‍රමාණයක් සඳහා අර්ධහානි සිදු වී ඇති බවයි ඔහු පැවසුවේ.
6: මේ පවුල් 98 තුළ පුද්ගලයන් 2160ක් අයත් වෙනවා. මේ වන විට මේ දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 11ක් රඳවලා තියෙනවා. සම්පූර්ණ ඒ 11 තුළ පුද්ගලයන් 30 දෙනෙක් ඉන්නවා. නිවාස සම්බන්ධව නිවාසවලට බලපෑම් බැලුවාම පූර්ණ හානිය සිදු වෙලා නැහැ. දිස්ත්‍රික්කයේ නිවාසවලට අර්ධහානි 315ක් සිද්ධ වෙලා තියෙනවා. දිස්ත්‍රික්කයේ මාර්ගවලට යම් බලපෑම් සිද්ධ වෙලා ඒවා පිළිබඳ දැනට තොරතුරු ඒක රාශී කරලා අදාළ ආයතන වලින් යථාවත් කරමින් සිටිනවා. කඩුගන්නාව මාර්ගයේ යම් අවධාරණ තත්ත්වයක් පෙරේද දවසේ ඇති වුණා. PRI ආයතනය මේ ස්ථාන පරීක්ෂා කළා. ඊයේ දවසේ උදේ වෙනකොට කඩුගන්නාව මාර්ගය විවෘත කරගන්න අපිට පුළුවන් වුණා.
1: මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර ඇති නායම් රතු නිවේදන ඉවත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක පැවසුවේ.
7: දැනට පවතින වර්ෂාපතනයේ අඩුවීමත් එක්ක එම රතු නිවේදන නිකුත් කර තිබු කලාප වල පවතින රතු නිවේදන ඉවත් කිරීමට අද දින කටයුතු කරනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ගඟහිල කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සහ පස්පාදු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට නිකුත් කරලා තිබ්බ රතු නිවේදනත් එත් එක්කම කෑගල්ල දිස්ත්‍රික්ක යටියන්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් නිකුත් කර තිබු රතු නිවේදනත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නොවුඩ් කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට නිකුත් කර ඇති රතු නිවේදන අද වෙන විට දෙවැනි ගණයේ අවධානම් කලාපයක් ලෙස නම් ඇම්බ වර්ණකීතයෙන් යුත් කලාපයක් ලෙස නිවේදන නිකුත් කරනවා. නමුත් පවතින වර්ෂාපතනයේ නස්වීම් සමග ජාතික ගුණගිල් පර්යේෂණ ආයතන විසින් අවශ්‍ය නිවේදන ඉදිරියේදී නිකුත් කරනවා. ඒ නිසා නායම් පූර්ව අනතුරු නිවේදන පිළිබඳව විමසිලිමත්ව සැලකිල්ලෙන්

0: 36ක්. මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 63ක්ද වාර්තා වුණා. බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩි අවධානමක් සහිත පළාත් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස ගණන 137ක්. කඩින් කඩ පවතින වර්ෂාපතනය සමග ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ ප්‍රජා විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ වැසි තත්ත්වයේ වර්ධනය වීමත් සමග ඇති වූ ගං වතුර තත්ත්වයත් සමග ඩෙංගු මතුරන් බෝ වී හැකි ස්ථාන තවදුරටත් ඉහළ යා හැකි බවයි. රජයේ වීමිලදී ගැනීම මන්දකාමී වීම හේතුවෙන් ගොවීන් දැඩි පීඩාවට පත්ව ඇති බව ජාතික ගොවි ජන එකමුතුව පවසනවා. ඒ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ රජයේ වීමිලදී ගැනීමේ තීරණය නිසි සැලසුමකට අනුව සිදු නොවන බවයි.
1: විශේෂයෙන්ම වෙයලේ මණ්ඩලයේ ගබඩා අරින එක තීරණය කරලා තියෙන්නේ රජයේ නිවාඩු දිනවල වහලා සෙනසුරාදා ඉඳ සහ අනිකුත් නිවාඩු දිනවල වහලා සතියේ රජයේ වැඩ කරන දිනවල විතරයි වෙයලේ ගබඩා අරින්නේ කියලා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒක මහා අමුමාමු මෝඩ තකතිරුවේ වැඩක්. මොකද හේතුව ගොවියන්ට සතිය අසුණු නෙලන එහෙම වැඩක් කරන්නේ නැහැ. ගොවියා සාමාන්‍ය සතිය හැම දවසකම අසුණු නෙලන
0: වීඅලවි මණ්ඩලයේ මිලදීගෙන ඇති වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 19592ක්. වැඩිම වී ප්‍රමාණයක් මිලදීගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයෙන්. ඒ මෙට්‍රික් ටොන් 10466ක් ලෙසයි. වී මිලදී ගැනීම සඳහා විවෘත කර ඇති ගබඩා සංඛ්‍යාව 175ක්. කතානායක ජගත් වික්‍රමරත්න විසින් පනත් කෙටුම්පත් 3ක් පනත් බවට පත් කරමින් අත්සන් තබා තිබෙනවා. ඒ පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී
2: මවිසින් 2026 අගෝස්තු 4 දින මුදල් විසුද්ධීකරණය වැළැක්වීමේ සංශෝධන, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ සංශෝධන සහ තත්ත්වවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුති සංශෝධන නැමැති පනත් කෙටුම්පත්හි සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි.
0: දකුණු පළාත තුළ ආයෝජකයන් ඉහළ නැන්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් අග්‍රාමාත්‍යවරයෙකුගෙන් ඉල්ලීමක් කළා.
3: ශ්‍රී ලංකාවේ මුලින්ම සංචාරක ව්‍යාපාරය ආරම්භ වුණේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා රාජ්‍ය ඇමති හැටියට 60 දශකයේ බෙන්තර පුරවරේ මුල් කරගෙන. මේ වෙනකොට ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාව අවස්ථා ගණනාවකදී පත් වෙලා තිබෙනවා. මේ ප්‍රදේශවල ඉතරම් වටිනකමක් තිබුණේ නැහැ. පාර්ලිමේන්තු සංකීර්ණ ඉදි කළා, ජයවර්ධනපුර රෝහල ඉදි කළා, සෙත්සිරිපාය, ඉසුරුපාය වගේවා එන්න පටන් ගත්තාම මිනිසුන්ගේ වටිනකම වැඩි වුණා. භූමියේ වටිනකම දෙතුන් ගුණයකින් නේ විශාල ගුණයකින් වැඩි වුණා. ඒ නිසා අගමැතිතුමීනි අපේ දකුණු පළාතට ඔබතුමීගේ සම්බන්ධ පළාතට කොයි ආණ්ඩුවක් ඇටතුණත් අපිට කමක් නැහැ. මම ඉල්ලන්නේ මේකට ප්‍රමුඛතාවයක් දීලා පුළුවන් තරම් ආයෝජකව ලබා ගැනීමට ඔබතුමියත් රජියත් මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරනවා. මේ සිහිනය යථාර්ථයක් කරගන්න අපි කටයුතු කරමු කියන ඉල්ලීම කරනවා.
0: ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පීවර ගන්නා බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පැවසුවේ.
4: අපි ඒක බාර ගන්නවා. අපිටත් ඕනේ සංචාරක ව්‍යාපාරය ඒ විදියට ගුණාත්මක භාවයෙන් දියුණු වෙන එක. විශේෂයෙන්ම දකුණු පළාත කියන්නේ සංචාරක දැනටත් ඉතාමත් ආකර්ෂණීය ප්‍රදේශයක්. අමාත්‍යංශ වැඩ කරනවා, ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. එතුමාටත් පුළුවන් ඒ සහයෝගය දෙන්න. අනිවාර්යයෙන්ම අපිට පුළුවන් වෙනවා එතුමා කියන විදියට මේක කරන්න. ඒක අපේ අරමුණ.
0: අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පොදු සමා කාලය තුළ යුද හමුදා සමාජිකින් 31,088 දෙනෙකු සේවයේ නිවත් වී ඇති බවයි.
5: ත්‍රිවිධ හමුදාව තුළ 2026/5/18 දිනට සේවයේදී සිටින හමුදා සමාජිකයන් සංඛ්‍යාව යුද හමුදා නිලධාරී 8,311යි, සෙසු නිල 1,22,540යි, එකතුව 1,30,851යි, නාවික හමුදා නිලධාරී 3,067යි, සෙසු නිල 31,923යි, එකතුව 34,990යි, ගුවන් හමුදා නිලධාරී 2,140යි, සුනිල 25,159යි, එකතුව 27,299යි. පසුගිය වසර පහ තුළ ඔවුන්ට නීත්‍යානුකූල හමුදා සේවය නිවත්වීම සඳහා පොදු සමාකාල ලබා දුන් වාර ගණන පහත පරිදි වෙනවා. යුද හමුදාව හමුදා තුන වාර ගණන දෙකක් 2022/11/15 දින සිට 2022/11/31 දක්වා, 2024/4/20 දින සිට 2024/5/20 දක්වා කියන වාර දෙක ලබා දීලා තියෙනවා ඉවත්වීම සඳහා. ඒ පොදු සමාකාලය තුළ නීත්‍යානුකූල හමුදා සේවය නිවත් වූ සමාජිකයන් ගණන යුද හමුදාවේ 31,088, නාවික හමුදා 2501, ගුවන් හමුදාවේ 1394.
0: බී සඳහා ලබා දෙන සහතික බිල ගණනය කිරීමේදී බරපතල දෝෂ සිදු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.
6: ඇලකන්නේ පිරිවැය වැඩි වෙලා තිබෙනවා. ඒක ඇත්ත. ඒ කරුණු දෙකක් නිසා. එයින් එක කරුණක් තමයි ගොයම් කපන්න යන වියදම වැඩි වෙලා තිබීම. ඒ කියන්නේ තෙල් මිල වැඩි වීම නිසා.

0: කුමරු හාන්නගේ වියදම් වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා 137ක් වාගේ මුදලකට මිලදී ගැනීම සඳහා හෙක්ට කොබ්බෑ කඩුව ගොවි කටයුතු පරිශ්‍රණ හා පුහුණු ආයතනය මේ වෙන විට ගණන් හදලා තිබෙනවා කියලා. දැන් මට තියෙන ගැටලුව තමයි මේ හැන්සඩ් වාර්තාවේ මම කියුවේ. ඔබතුමාම කියනවා ඇත්ත වශයෙන්ම වී කිලෝවක් නිෂ්පාදනය කරන්නට 137ක් වැය වෙනවා කියන එක. ඔබතුමාගේම වචනවලට අද ඔබතුමා කියනවා රුපියල් 44ක ලාභයක් තිබෙනවා එක්තරා වී වර්ගයකට, රුපියල් 33ක ලාභයක් තිබෙනවා තවත් වී වර්ගයකට, රුපියල් 36ක ලාභයක් තිබෙනවා තවත් වී වර්ගයකට කියලා. හැබැයි ඔබතුමන්ලා ලබා දෙන සහතික මිලත් එක්ක සංසන්දනය කරාම ඇත්ත වශයෙන්ම මේ ලාභය පිළිබඳව ඔබතුමා කියපු ගණන්වල බරපතල ගැටලුවක් තිබෙනවා. අර සාධාරණ සහතික මිල, ඒ කියන්නේ ඔබතුමා කියන මේ 120 130 ඒක නෙමෙයි. ඒ සාධාරණ සහතික මිලට මිලදී ගැනීම ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන්. මම ඔබතුමාට කියනවා සද්භාවයෙන් මේ යෝජනාව පිළිගන්නේ කියලා.
1: ඊට කුෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින්.
2: ඔබතුමා මේ සියල්ල කරේ සද්භාවයෙන් බව මම පිළිගන්නවා. මොකද ඔබතුමා අපේ විපක්ෂ නායකයා. ඒ ගැන බොහොම ස්තුතියි. කරුණාමය වශයෙන් කාරණා කිහිපයක් කිව්වොත් ඇත්තටම ගොවියන්ට දැනට තියෙන ප්‍රධානම ගැටලුව ඒගොල්ලන්ගේ පිරිවැය ඉහළ යනවා නිෂ්පාදනයේ ප්‍රමාණය පහළ නිසා. නිෂ්පාදනයේ ප්‍රමාණය වැඩි කිරීමෙන් තමයි එක පැත්තකින් අපිට ගොවියට සාධාරණ ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අක්කරයකට ලබා ගන්න අපි බුසල් වලින් ගත්තොත් 120ක් වගේ අරගෙන දැන් ලාභ ගන්න බෑ. ඒක තමයි ඇත්ත తත්වය. ඒ නිසා අපි ඒක 100 පන්නන තැනටවත් ගෙනියන්න ඕන. එතකොට තමයි වී වගාව ලාභදායක වගාව බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ.
1: මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය මෙවන විට ආරම්භ වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් පැවසුවේ මේ මෙරට ස්වයිරී ණය කළමනාකරණ පද්ධති ඉතිහාසයේ පෙර නොවූ ආරක්ෂක බිඳවැටීමක් වන බවයි.
3: මුදල් කාරක සභා වාර්තාවේ අවසන් නිගමනයන් නැත්නම් කන්ක්ලූෂන්ස් වල එහි කියනවා ප්‍රබල සාක්ෂි තියෙනවායි කියලා. ඩැම්නින් එවිඩන්ස් ඉස් අවේලබල්. මේ මහා පරිමාණයේ වංචාවක් කියලා සාතික කරනවා එම වාර්තාවේ. ඒ කියන්නේ ඒක ෆ්‍රෝඩ් එකක් හැටියට පෙන්වා දෙනවා. මේ වාර්තාවේ වැදගත්කම තමයි මුදල් කාරක සභාවේ වාර්තාව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකතු වෙලා එකඟතාවයකින් මේ වාර්තාවේ නිගමන වලට අත්සන් කරලා තියෙනවා. ඒක නිසා මේකේ වාද විවාද නැහැ.
1: හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම් විසින් ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා සැප්තැම්බර් 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. ඔවුන්ට චෝදනා එළවී ඇත්තේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපමොද බුදහැර සිටින ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. ඉන්පසු ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරුවරයා නඩුව විභාගය සඳහා සැප්තැම්බර් මාස 28 වනදා කැඳවන ලෙස නියෝග කළා. රත්මලාන ඥානීන්ද්‍ර මාර්ගයේ නිවසකට අත්බූම ප්‍රහාරයක් එල්ලවීමේ සිදුවීම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර පැවති ගැටුමක ප්‍රතිඵලයක් ලෙස තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලිසිය මගින් ක්‍රියාත්මකයි. පොලිසිය පැවසුවේ අත්බෝම්බ දෙකක් මෙහිදී එල්ල කර ඇති අතර ඉන් එකක් පුපුරා ගොස් ඇති බවයි. බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත්තේ අදාළුයම 6ට පමණයි. බෝම්බේ පුපුරා යන අවස්ථාවේදී නිවසෙන් නිවසේ සිට ඇති අතර පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු නොමැති බවයි පොලිසිය පැවසුවේ. බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් සොයා පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. පරිසර බලපත්‍රයක් නොමැතිව කටයුතු කරන ආයතන පිළිබඳ සුවා බැලීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. පරිසර ආරක්ෂණ බලපත්‍රයේ මගින් පරිසරයට මුදා හරින රසායනික ද්‍රව්‍ය කුමක්ද ඉන් ඇතිවන හානි අවම කිරීම ආදී කරුණු සලකා බලනු ඇති. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ පැවසුවේ කර්මාන්ත ශාලා හේතුවෙන් කැලණිගගේ ජලය දූෂණ වීම පිළිබඳ සුවා බැලීමට ජපානයේ සහයෝගය ඇතිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි. කැලණිගඟ ආශ්‍රිතව අලුතින් ආරම්භ කරන කර්මාන්ත ශාලා සඳහා නව පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේදී විශේෂ කමිටුවක අනුමැතිය අවශ්‍ය බවයි මධ්‍යම පරිසර අධිකාරිය අධ්‍යක්ෂ කපිල රාජපක්ෂ පැවසුවේ. මෙතර හෝමාගම කටුවාන ප්‍රදේශයේ ගිනිගත් හෙල්මට් කර්මාන්ත ශාලාවේ ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීම සඳහා වන තොරතුරු එම ආයතනයේ විසින් සපය ඇති බවද පරිසර අධිකාරිය ප්‍රකාශ කළා. ඊට අදාළ නිසි තොරතුරු ප්‍රමාණවත් යන්න වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. ගිනි ගැනීමෙන් මියගිය පුද්ගලින් ගණන 5ක්. පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවුලලේ හෙල්ල විසිකිරීමේ සවුවෙන් රන් පඩත්කමක් දිනු ගුවන් හමුදාවේ කෝප්‍රල් රුමේෂ් තරංග සැරයන් නිලිය දක්වා උසස් කර තිබෙනවා. ගුවන් හමුදාපති එයා වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ විසින් මෙම උසස් වීම ලබා දී ඇත්තේ රුමේෂ් තරංගගේ ජයග්‍රහණ ඇගීමට ලක් කරමින්. රුමේෂ් තරංග වෙත විශේෂ මූල්‍යතාවයක්ද පිරිනැමුණා. ඔහුගේ පුහුණුකරුවන ටෝනි ප්‍රසන්න සහ භෞතික චිකිත්සක කෝප්‍රල් චන්දිම ගුරුසිංහගේ සේව ඇගීමට ලක් කරමින් ඔවුන් වෙතද මුදල් ත්‍යාග පිරිනමනු ලැබුවා. රුමේෂ් තරංග පිළිගැනීමේ උත්සවයද පැවැත්ුණේ ක්‍රීඩා මාත්‍යංශයේදී. අමෙරිකාව සහ ඉරානය අතර ඇතිවිය හැකි ගිවිසුමක කෙටුම්පත් මේ වන විට සංසරණය වෙමින් පවතින බව කටාර් රාජ්‍ය ප්‍රකාශ කර තිබෙනවා. කටාර් විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක මජීඩ් අන්සාරි සඳහන් කළේ අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා පැවැත්වෙනවාද යන සම්බන්ධයෙන් පරස්පර ප්‍රකාශ නිකුත් වුවද සියලු පාර්ශ්ව සමග රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් තවදුරටත් ක්‍රියාත්මක බවයි. අර්බුදයේ විසඳීම සඳහා ශ්‍රේෂ්ඨ මට්ටමින් සිදුකරන මැදිහත්වීම් මේ වන විට ඉතා සාර්ථක අධීරයකට පැමිණ ඇති බවද ඔහු කියා සිටියා. මෙතන හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම නිරායුධ කරන තුරු ඊශ්‍රායල් හමුදා ගාසා තීරයේ වත්මන් ස්ථානවලින් ඉවත් නොවන බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු පවසනවා. හමාස් සංවිධානය නිරායුධ කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව ප්‍රකාශ කළ එකඟතාවෙන් පසු ඊශ්‍රායල් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ පළමු අවස්ථාව මෙයයි. ඊශ්‍රායල් හමුදාවට සිය රටේ ආරක්ෂාව, රටේ භූමිය සහ ජනතාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට උපදෙස් ලබා දී ඇති බවද නෙතන්‍යාහු පැවසුවා. ගාසා තීරයේ ඉශ්‍රායල් හමුදාවට මේ වන විට ක්ෂණික තර්ජනවලට පමණක් ප්‍රතිචාර දැක්විය හැකි බවත් ඉලක්කගත ඝාතන ප්‍රහාර සඳහා හමුදාපතිගේ අනුමැතිය අනිවාර්ය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. ට්‍රම්ප් විසින් හමාස් සංවිධානය නිරායුධ වීමට එකඟ වී ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසු දින තුනක් පුරා ඊශ්‍රායලයේ ගාසා තීරයට දැඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහිදී මියගොස් ඇති ගණන 28ක්. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු වැඩිදුරටත් පැවසුවේ හමාස් සංවිධානය නිරායුධ කර ගාසා තීරයේ යුදකරණයෙන් තොර කලාපයක් බවට පත් කිරීමට අමෙරිකාව උත්සාහ දරමින් සිටින බවයි. අමෙරිකාව විසින් ඉදිරිපත් කළ ගිවිසුම් කෙටුම්පතට ඊශ්‍රායලයේ මෙතෙක් එකඟතාවය පළ කර නොමැති බවත් නෙතන්‍යාහු පැවසුවා. ඒ සම්බන්ධ සිය අදහස් අමෙරිකාවේ තියුමු කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. යේමන වෙරළට ඔබෙන් යාත්‍රා කරමින් තිබූ ඉන්දිය දජ යටතේ යාත්‍රා කළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ලවීමෙන් පෙරළී මුහුදේ ගිලී ගොස් තිබෙනවා. එම නෞකාවේ සිටි පුද්ගලයන් 14 දෙනාම ආරක්ෂිතව බේරාගෙන ඇති අතර ඔවුන් අතරින් 13 දෙනෙකු ඉන්දිය ජාතිකයන්. ඉන්දිය නාවික කටයුතු අමාත්‍ය සර්බානන්ද සොනවාල් මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා. ඔහු ප්‍රකාශ කළේ කලාපයේ නාවිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි. මෙම ප්‍රහාරය එල්ල කළ පාර්ශ්ව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දිය විදේශ අමාත්‍ය ප්‍රකාශ කළේ කලාපයේ වාණිජ නෞකාවලට එල්ලවන ප්‍රහාර දැඩි කනස්සල්ලට කරුණක් බවයි. එමෙන්ම ජාත්‍යන්තර නීතියට අනුකූලව කලාපයේ ජාත්‍යන්තර මුහුදු මාර්ග ඔස්සේ බාධාවකින් තොර නාවික ගමනාගමනය සහ වෙළඳාම කඩිනමින් යථාතාතයට පත් කළ යුතු බවද ඉන්දියාව අවධාරණය කළා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ පසුගිය පෙබරවාරි මාසේ අමෙරිකාව සහ ඊශ්‍රායල ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව කලාපයේ නාවික ගමනාගමනයට දැඩි බාධාවක් එල්ල වී ඇති බවයි. ඉරානයේ හෝමුස් සමුද්‍ර සන්ධි අවහිර කිරීමෙන් පසු සෞදි අරාබියේ සිට තෙල් රැගෙන යන නෞකා රතු මුහුද හරහා විකල්ප මාර්ග භාවිත කිරීමට යොමු වුණා. මෑතකදී යෙමනේ හූති කැරලිකරුවන් සෞදි තෙල් නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එම මාර්ගයේද ආරක්ෂක අවධානම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. යලි සිරස්තල හෙට සිට යලි වැසි වැඩි වේ. ජලාශ කිහිපයක බාන්දුරටුත් විවෘත කෙරේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 698ක් ඉවත් කරයි. ඩෙංගු මරණ 63 දක්වා ඉහළට. ගාසා තීරය ගැන ඊශ්‍රායල් ස්ථාවරයක. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
4: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: the town.
1: මේ දවස්වල ලංකාවේ බිසීම බෑන්ස් අතර ඉන්න අකෝස්ටික් බෑන්ඩ් එකක් තමයි මිඩ්ලේන් කියන්නේ.
2: එයාලා අලුතින් සොන්ග් එකක් රිලීස් කරලා තිබුණා.
1: ඒකෙන් අපි බෑන්ඩ් එකේ විනෝජගෙන් ඇහුවා.
3: සිංදුව කරේ අපේ බෑන්ඩ් එක කට්ටිය තමයි මිඩ්ලේන්. ඕක මෙලඩි එක අපේ ඉන්ෂුරන්ස් එක දාගෙන ඉතින් අපි කට්ටිය ආසල් එකේ නිකන් ජෑම් කර කර ඉදී හැදිච්ච එකක් ඕක ලියුවෙත් අපේ කට්ටියම තමයි. 6 දිනක් එකතු වෙලා හදපු දෙයක් ඕක ඇත්තටම.
2: බෑන්ඩ් එකක් විදිහට සොන්ග් එකක් කරද්දී මොනවද වෙන චැලෙන්ජස්?
3: අපේ බෑන්ඩ් එක ගැන මම ආරම සතුටක් තියෙනවා. සින්දුවක් හදනකොට ආරම ෆ්‍රී අපි. 6 දිනක් ගියද එක තැනකට ගිනවා කියන එක මම හිතන්නේ හරි අමාරුට කැදේ. අපි හරි මේක ඊසි කරගන්නවා ඒක.
1: වීඩියෝ එකෙත් රහසක් තිබ්බ නේද?
3: මියුසික් වීඩියෝ කරේ බොන්සයි මැජික්. ඒ වීඩියෝ එක ඇතුලේ පොඩි තියෙනවා කතාවක්. ඒ වීඩියෝ එකේ එන්ඩ් එකේ පොඩි හින්ට් එකකුත් තියෙනවා. ඒක රෝඩ් ටු මැද කියලා පොඩි ඩොට් එකක් තියෙනවා. ඒ පොඩි හින්ට් එකක් තමයි ඒක රිවීල් කරා අපි දැන්.
2: විනෝජ අලුත් වැඩේ ගැනත් කියමුකෝ.
3: ෆයිනලි අපි සෑහෙන මාසයන් හිට පොඩක් අපිට දානවා අපේ බෑන්ඩ් එකේ ඩෙබියුට් ඇල්බම් එක. මැද මාස 2011ට ඇල්බම් එකක් බෑන්ඩ් ඉන්ඩස්ට්‍රි එකේ කාර කාලකට පස්සේ මේ වගේ ඇල්බම් එකක් එන්නේ මම හිතනවා එහෙම වෙන්න ඕනේ කියලා.
1: Thank you විනෝජ.
3: Thank you. අපි ආයතනයට ආවම ජය වේවා.
0: Talk of the town.
1: අවුරුදු ගානක් ගියත් බොලිවුඩ් වල ඉවර වුණේ නැති රණ්ඩුවක් තියෙනවා.
2: මේ රණ්ඩුව තියෙන්නේ අපි කවුරුත් දන්න රිතික් රෝෂන් ගේ කන්ගනා ගේ අතර.
1: මේ ආගිමන්ට් එක පටන් ගත්තේ 2016 අවුරුද්දේ.
2: හැබැයි ආයෙම එක වෛරල් වෙන්න පටන් ගත්තේ The World of Rithik Roshan and Apology කියන කැම්පේන් එකට රිතික් දාපු කමෙන්ට් එකකින්. ආයෙ ගින්නට පිටුරු දාන්නත් එපා. ඔයාගේ පාටම මේකට ඇදලා ගන්නත් එපා.
1: අන්න ඒ වගේ රිප්ලයි එකක් තමයි රිතික්ට කංගනා දීලා තිබ්බේ.
2: මේ වැඩෙත් එක්ක අවුරුදු 10ක් පරණ මේ දෙන්නගේ රණ්ඩුව ගැන මුළු ඉන්දියාවෙම අවධානය යොමු වෙලා තියෙනවා.
1: ඒ අතරේ සමහර අය නම් කියන්නේ මේක අහම්බින්දුණු දෙයක් නෙවෙයි. දෙන්නම එකතු වෙලා පබ්ලිසිටි එක වැඩි කරගන්න කරපු ඇක්ට් එකක් කියලා.
0: Talk of the town.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයිනපුරා.
5: Hey yo! You are now tuned in!

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
0: ජාත්‍යන්ත

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේස හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. Pick me flash එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් express කරගන්න Pick me flash book කරන්න.
3: මොකෝ මේ තරහින්?
4: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් answer කරන්නේ නැහැ. ආගිය තක් නැහැ.
5: බාල ෂීට් දාලා බැටකන් නැතුව Supermate roofing sheet දාන්නකෝ.
6: Supermate. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત Aizen again අනුන උසස් තත්ත්වයෙන් යුත් zinc aluminum roofing sheet. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න Supermate roofing sheet දාන්න.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 114ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු with rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
8: සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
9: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
10: අයුබෝවන් මම අනුබු ගුණසේකර සියත Big Twin Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. ගුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
11: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දනන්නට දැන්ම සියතු මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම් පත යොමු කරන්න.
9: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
11: Title sponsor.
12: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
13: සමහරු එන්නේ සද්ද අහලා.
14: තව සමහරු එන්නේ සුවඳට.
13: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
14: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ.
15: Down South එන්න ඕනේ.
14: Go International Expo 2026.
13: Motor Show,
14: Lifestyle Expo,
13: Construction Expo,
14: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
13: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
14: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
16: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් Kiss FM.
17: අමුවටයි 0.2 අමුවටයි

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: කල්ක්‍රියාව හොඳනම් හැට පැන්නත් පොලිසියේ ඉන්න ඉඩ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. පොලිසිය කොමත් ඉන්න සෙනග මදි ප්‍රශ්නයක් තිබුණා. පුරප්පාඩු පුරෝබින් ඉන්න බව කියනවා. ඊට අමතරව පොලිස් සේවය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වෙලා යහපත් කල්ක්‍රියාවෙන් ඉන්න අයට තව අමතර වසරක් ලබා දීම වෙනුවෙන් සොයා බලමින් සිටිනවා කියලා කියනවා. ඉතින් මන් දන්නේ මේ හිටපු පොලිස්පති කෙනෙකුට මරණ දණ්ඩනය නියම වුණා. තව හිටපු පොලිස්පති කෙනෙක් වැඩ තහනම් වෙලා අඩුවලට මූණ දෙමින් ඉන්නෝ. හැට පැන්නත් දිගටම තියාගන්න මේ යහපත් කල්ක්‍රියාව තියෙන පොලිස් නිලධාරීන් හොයන එකත් ලේසි වැඩක් නෙවෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද?
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
2: හච් 15 පිස්සුවක්ම තමයි
3: big big දිනුමයි bonanza bonanza
4: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් big racer හෝ big lighter වල ඇති escort dunker 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
5: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
6: මට අද උදේ ආව ගමන්ම ඕක මතක් වුණා මකලෝ. අද උදේම වැඩට ආවනේ.
7: උදේ කියලා කියන්නේ සාමාන්‍ය වා ඇහැරෙන ඕනම වෙලාවක උදේ හැටියට දවා ගන්න.
6: 11 ගියන්නේ උදේ.
7: අනේ 11 ගියන්නේ උදේ. ඕක කියලා දෙන්න ඕනේ අර අපේ අල්ලපු ගෙදර අධිකරණ කුකුලා. ඌ හිතන්නේ උදේ 5:00ට 6:00ට තමයි උදේ කියලා. ඌට කියලා දෙන්න ඕනේ 11 ගියන්නේ උදේ යකෝ පරක් වෙලා කෑ ගහනවා.
8: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
9: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලවේ පුංචි කාර් නිවස
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
11: සෙනසුරාදා උදේ 8ට
12: මල්ලි කොහොමද මල්ලි?
13: ඔහේ ඉන්නෝයි.
12: එහෙම කියන්නේ මල්ලි. ජීවිතේ කියන්නේ මල්ලි. හරියට මහ පාරක් වගේ. මහ පාර කොච්චර ගියත් ඉවර වෙනවද? නෑ. කොච්චර තව තව යන්න පුළුවන්. ඈ?
13: සේරමත් අපි ඔය පාරවල් වල යද්දි බීපු එකේ කම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ. ඈ?
12: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
14: Turn 98.2 and 98.4.
15: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ 아무තු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
16: සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
17: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ල ගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
15: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
17: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
15: අතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
17: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 071 555 6044ට අපිට WhatsApp කරන්න.
15: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: Kolkata top story.
1: උසස් පෙළ විභාගයේ කල් දැමීමේ නියෝගය නිෂ්ප්‍රභ කෙරේ. පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙසilla ගුණකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. එම විභාගය සඳහා පළමුවරට සහ දෙවන වරට පෙනී සිටින සිසුන් 5 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මෙවර උසස් පෙළ විභාගයේ ලබන 10 වනදා සිට සැප්තැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ විභාග මධ්‍යස්ථාන 2532කදී. දැන් ඉදස් පුවතක්. SpaceX සමාගමට අත රොකට්ටුවක කොටසක් චන්ද්‍රයා මත ගැටි ඇති බවට විද්‍යාඥයින් අනුමාන කර තිබෙනවා. මෙම ගැටීම ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරුවේ සිදු වී ඇති බවට අනුමාන කරන අතර ඒ ඇමරිකා මහද්වීපයේ දුරේක්ෂ මගින් තහවුරු කිරීමට නියමිතයි. මෙම ගැටීම පියවියසින් දැකගත නොහැකි. අධිතාක්ෂණික දුරේක්ෂ භාවිත කළ අයට පමණක් චන්ද්‍රයාගේ බතු පිට ඇති වූ ආලෝක දැල්වීමක් දැක ගැනීමට හැකි වී ඇති බවට විද්‍යාඥයින් පවසනවා. NASA ආයතනයේ ප්‍රකාශ කළේ මෙම ගැටීමෙන් පෘථිවියට කිසිදු අවදානමක් නොමැති බවයි. ගැටීමත් සමග කිලෝග්‍රෑම් මිලියනයකට ආසන්න දූවිලි වැනි ද්‍රව්‍ය අභ්‍යවකාශයට නිකුත් වී ඇති බවයි ඇස්තමේන්තු කර ඇත්තේ. මෙලෙස චන්ද්‍රයා දෙසට ගමන් කර ඇත්තේ 2025 ජනවාරි මාසයේදී අත් කළ ස්පේස් ෆැල්කන් 9 රොකට්ටුවේ ඉහළ කොටසයි.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place he GWM Experience Center within Amathanna 0117 888 666 98.1 98.4 දෙවයින පුරා

0: දැන් වෙලාව දමල් එකයි විනාඩි 10යි.
1: හද ගැස්මට සියත

0: ಸಂವನ ಜಾತ್ಯಂತರ ತಲೆ ಅಭಿಷೇಕ ಮಾಂಗಲ್ಯ
1: ಸಿಯಾತ ಬಿಗ್ ಟ್ವಿನ್ ಲೇಟಿ ಮಿಸ್ ವರ್ಲ್ಡ್ ಶ್ರೀಲಂಕಾ 2026
2: මම අනුබුගුණ සේකර සියත බික්ටවීන් ලේඩී මිස්වර් ශ්‍රී ලංකා 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: විමර දැනුමින් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දරන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයදුම්පත යොමු කරන්න.
1: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ටයිටල් ස්පොන්සර්
4: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරුවෙන් බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
6: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා

0: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩන ඉතින් නේද?
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 111.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
3: සමහරු එන්නේ සද්ද අහලා.
4: තව සමහරු එන්නේ සුවඳට.
3: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
4: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
5: Motor Show,
4: Lifestyle Expo,
5: Construction Expo,
4: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
5: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
4: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
6: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත ෆිල්ම් සමගින් Kiss FM.
7: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හදිසියට එහෙ මෙහෙ තියන්න පරතරම්
6: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමයි. අමතන්න 01158 880 400 එල්ලෝ එල්සි රන් සවි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
14: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
15: ඕනම කැමක් temperature කර ගන්න තනියම බත්තල්වත්ත බට
16: real mapate experience එකකට නල්වත්ත බට
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
18: satutu rasaguna musvena kemala rasa surakena
19: කුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
20: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි.
21: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත. 0114700550
6: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමයි. අමතන්න 0115880400 එල්ලෝ එල්සි රන් සවි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
22: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
23: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
24: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
25: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
23: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
26: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid year shopping festival.

0: Benin Anna. Sati da wasla hawasa dekata.
1: Sieta hot and spicy with Sudu Kochi.
0: Godak kadare.
2: හැමෝම එකම විදියට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
3: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
2: සම්මානී රූ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
3: අද සහ හෙට දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී
2: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
3: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
2: මාධ්‍ය සහයෝගය සියත TV සියත FM.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: කල්ක්‍රියාව හොඳනම් හැට පැන්නත් පොලිසියේ ඉන්න ඉඩ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. පොලිසිය කොමත් ඉන්න සෙනග මදි ප්‍රශ්නයක් තිබුණා, පුරප්පාඩු පුරෝබින් ඉන්න බව කියනවා. ඊට අමතරව පොලිස් සේවය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වෙලා යහපත් කල්ක්‍රියාවෙන් ඉන්න අයට තව අමතර වසරක් ලබා දීම වෙනුවෙන් සොයා බලමින් සිටිනවා කියලා කියනවා. ඉතින් මන් දන්නේ මේ හිටපු පොලිස්පති කෙනෙකුට මරණ දණ්ඩනය නියම වුණා, තව හිටපු පොලිස්පති කෙනෙක් වැඩ තහනම් වෙලා අඩුවලට මූණ දෙමින් ඉන්නෝ. හැට පැන්නත් දිගටම තියාගන්න මේ යහපත් කල්ක්‍රියාව තියෙන පොලිස් නිලධාරීන් හොයන එකත් ලේසි වැඩක් නෙවෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද?
1: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
6: Turn 98.2 and 98.4.
7: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
8: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
7: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
8: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකට කෙනෙක්.
7: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
8: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
7: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
9: අරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
12: ඇරලාහමි.
11: ඇහුන් නැද්ද මං කියපුවා?
12: නෑ නෑ අහන් හිටියේ.
11: මොනවද අහන් හිටියේ?
12: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
11: හෑ?
12: ඔහුරාලාහමි. වන් ඇන් ඔන්ලි සින්දු සියත.
8: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
1: අනුග්‍රහය.
13: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
14: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
15: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
8: දැන්ම තරවගේ 9යි 10යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
16: සියත පොකට් මනී.
17: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
18: ඔය ඉන්නේ 10 ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
8: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
19: රාජ්‍යරුව ගොබ්බයා.
5: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
6: නිලබල කරේති ඔලමොල පුරේ
8: සඳදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.

0: Renacci.
1: හවස දෙකයි විනාඩි දෙකයි.

0: Theater Top Story.
1: මහවැලි ගඟාශ්‍රිතව ගංවතුර තත්ත්වයක්. මහවැලි ගංගා ද්‍රෝණියේ උඩුනුවර උඩුපළාත යටිනුවර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ කිහිපයකට ඉදිරිපැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දොළුව ගඟ ඉහළ කෝරළය ගඟවට කෝරළය හා හාරිස්පත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටද ඉදිරිපැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට ඉදිරියේදී තවදුරටත් වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කළා. කොත්මලේ ජලාශයේ වාන් දොරටුද මේ වන විට විවෘතයි. ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටිනවා. දැන් තවත් දේශීය පුවතක්. අමරිකා ඩොලරයක විකිණුම් අනුපාතය රුපියල් 340.13ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 331ක්. ඔස්ට්‍රේලියා ඩොලරයක විකිණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 241.98ක් ලෙසයි. එහි ගැනුම් අනුපාතය රුපියල් 231ක් ලෙස දැක්වුණා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 787 666

පත්සේ කළහයි අනුවටයි දෙකයි අනුවටයි හත්තර ඔන්න වත්සප් නම්බ එක අය පරක් කියන්නද බිඳයි හත්සේ කොළහයි අනුවටයි දෙකයි අනුවටයි හතර හවස්ස පහට කලින් සිදා කිල්ල ගන්න ඕක තමයි ඉතින් නම්බ එක

0: අද ගැස්මට සියත සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය
1: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
2: මම අනදු ගුණසේකර සියත බික්ටුවන් ලේඩ මිස්වර් ශ්‍ර ලංකා දුදස් විසි හතර. මංහිතන්නේ මේ ඔබේ අවස්ථාව. ලුවෙන් පිරුණු ඔබ ජීවිතය ලස්සනම කැනකින් පටන්ගත් එන්න.
3: විමර දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද. සිහින කිරුල හිස දනන්නට දැන්ම සියත මිස්වර් ශ්‍රී ලංකා ඉන්ස්ටග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයතුම්පත යොමු කරන්න.
1: සියත බිග් ට්වින් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ටයිටල් ස්පොන්සර්
2: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරුවෙන්. බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
4: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: Fry RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම
7: Coco Fry සතුට රසය ගෙනෙන කුණේ.
9: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place he GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna Bindu Eka Eka Hatai Atasi Asu Atai Hayasi Hata Haya
10: Prime Colombo Colombo meda baseline parata italagin apartment ekak den obata prime residences within oba vetata genena Colombo navayehi idivana prime Colombo pasal rohal saha dainika avashyata siyalatama vinadi kipeyai rupiyal million 45 sita ihalata adambarein Colombo jeevath wenna adama katha karanna 0716777333
11: city board samajikyan sadaha kagils food city within megawatt medoli fat spread itiri rupiyal 290 prima stella chicken rasa noodles 5 pack ekak itiri rupiyal 165 magic Vanilla and chocolate ice cream itri rupiyal 300 close up red hot toothpaste itri rupiyal 115 Kagels for
12: shaktimat samagamaka buddhimat ayojanaya masa 13 ka sthavara tanpatuwa kalpidimedi 113 saha jeshta purvasi sandaha 113.5 ka asama samapoliya lb sthavara tanpatu which rating A-LKA outlook stable liyapadinchi mulle samagamaki
13: america exa janapadaya exat rajadhaniya italiya australia nawa zealandi singapore wage ratawal 14 kama minissut vishwasen ganna honda malu mix tiyeddi අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
17: මොකද මේ වගේ කියන්නේ?
15: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
17: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ
4: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්

ශේලි තසන්‍යා. හලෝ චූටි මැණිකේ. යාගේ බර්ත්ඩේ එක නේද? අද නෙමෙයි හැබැයි ඊයේ තමයි බර්ත්ඩේ තිබිලා තියෙන්නේ. හැබැයි අම්මි අද තමයි මට කිව්වේ. කමක් නෑ පැටියෝ. ඊයේ මොකද අත මොකද නේද? හක්මන දිල්ගේ චූටි දුව චූටි මැණිකේ. ලස්සන නමක් තියෙන තශේලි තසන්‍යා. ඉතින් තශේලි Happy birthday to you. හරියටම මේ වයස කීයද කියලා මට අම්මි කියලා නැහැ. ඒ වුණාට ඉතින් ගොඩක් ආදරෙන් වාගේ අම්මි පවුල කට්ටිය ඔක්කොමයි මායි. සුබ උපන්දිනයක් කියලා ඔයාලට විශ් කරනවා. හොඳට ඉගෙන ගන්න ඕනේ. ලොක්කියෙක් වෙලා අම්මටයි පවුලයටයි ඔක්කොටම සලකන්න ඕනේ. හරිද?

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජල්නේ වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
0: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: 1500 cc turbo engine එකකින් බලගන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල හයිපා කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
7: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
8: shop එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
9: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නෑ.
8: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem.
9: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
7: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණු කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.

0: கிழக்குவார்தன டெக்ஸ்டைல்ஸ்
1: Fit premium inverter air conditioner ₹179,999 sitter smart wifi fast cooling samaga 12000 18000 24000 btu වලින් පුව වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.76 252 3020
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන් ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්. වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්නම්
4: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
3: මට link pass පංගුවෙන් හරි ගියා.
4: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
5: නැගිට ගන්න නම් link pass පංගුව විතරමයි.
6: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
7: කොහොමද තරහින්?
8: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් answer කරන්නේ ආගියතක් නෑ.
9: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
10: සමහරු එන්නේ සද්ද අහලා.
11: තව සමහරු එන්නේ සුවඳට.
12: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
13: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
14: Down South in the morning.
13: Go International Expo 2026.
15: Motor Show,
13: Lifestyle Expo,
15: Construction Expo,
13: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
15: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
13: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
1: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: ලෝකෙ වටේම ෆේම සුදු කොච්චගේ දවල් ෂෝයක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොදත් අදරේ සුදුකොච්චේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාෆස්ටයි අපිත් හන්න සේත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේෝ
1: ජපන් රොමේනියා එවගේම
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු

හවස දෙකයි වනඩි හතලිස් පහයි වෙලාව ගෙල්සකයා කේක් සෙට්ටක හලෝ කොහොමද? ඒ ඔගුලු කලින් දවසකත් මට මෙසේජ් එකක් දාලා තියෙනවා. මගේ දැ සිින්දුවන් දුන්න නැද්ද? මට මතකයක් නැහැ. චතුරංග වීරකෝන් එදා මගෙන් ඔබට සාධාරණයක් වුණේ නැද්ද? කියන්න කියන්න. මොකද අද සාධාරණයක් වෙන්න යන්නේ. ගිල්ස් එකේ කේක් එකේ ෂෆ්ල සෙට් එක. කීදෙනෙකුතර ඉන්නවද වැඩ කරන ගමන්? ඔක්කොම පොඩි පොඩි කොල්ලද නැත්තං ටිකක් වයසින් වැඩි කට්ටියක් ඉන්නවද? මට එවන්නකෝ කට්ටියගේ ෆොටෝ එකක්. ආසයි බලන්න. මෙසේජ් එක දාලා තියෙන චතුරංග ඊළඟට තව මෙසේජස් ගොඩක් ඇවිල්ලා තිනෝ ජයශ්‍රී ලඟ සින්දුවක් දෙන්න කියලා. නිලූ කමසේජ් එකක් දාලා තිනෝ අනේ කවදාවත් නැත ඔය මගේ සින්දුවක් ඉල්ලලා. සාමාන්‍යයෙන් නුගේ ගොඩ නිලූ කියලා කියන්නේ මම ප්ලේ කරන සින්දු ටික අහගෙන ආයේ එක තප්පරයක් මිස් කරන්නේ නැතුව පැය තුනම කනේ තියාගෙන ඉන්න මට සෑහෙන ආදරේ මිස් කෙල්ලක්. ඉතින් කවදාවත් නැතුව අද ජයශ්‍රී ලඟ සින්දුවක් ඉල්ලලා මා තාස සින්දුවක් හැබැයි ඒක මම දෙන්නම් ඊළඟ පැය වගේ කමක් නැද්ද කෙල්ලේ? කමක් නැහැනේ මන් දන්නවනේ. ඉතින් ඔයා කමක් නැහැ කියලායි කියන්නේ කියලා. ඒක ඊළඟ පැයේ දෙනකම් මං වාට දෙන්නම් දැනට ලස්සන මෙඩ්ලි එකක්. ඒකට මේකතු කරගන්නෝ මේ ඇමලි පිටියේ කුමුදුනීව කුමුදුනී ලක්මාලි. ඔයා ඊමට එවපු ෆොටෝ එකේ ඉන්නේ කවුද අනිත් එක්ක? හස්බන්ඩ්. එයා ගැන මුකුත් ඔයා කියලා නෑනේ. දැනගන්න ඕනේ නැද්ද මං ඒ ගැන? මට පාත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජාවෝල් ඊළඟට එයා චූටි පුතෙක් ඊට පස්සේ භාග්‍ය අවිෂ්ක සේරුවාවිල කෙඩියේ සමරසිංහ ඇතුළු කටියෝ කෝ මහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඕකේ ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මේ දැම් මෙසේජ් එකක් දැම්ම සම්පත් එයාවත් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඊට පස්සේ හොමගම ආන්ටි දයානි ලන්ච් ගත්තද? ගෙදර වැඩ ඉවරද? පොඩි බබාට දැන් කොහොමද? ඉස්සර කියලවන්න ආන්ටි. ආදරෙන් එකතු කරගන්නවා දුම්බර ලලිත් ඉන්නවා. දුවත් එක්ක අහගෙන ඉන්නවලු. අද නම් හොඳට පායලා කියලා තිනවා ඒ පැත්තට උනේ. දැන් චුට්ටක් වැස්ස අඩු වෙලා තින ආයේ හෙට දිහාට පොඩ්ඩක් නේ පොඩ්ඩක් වහින ලකුණු තියෙනවා කියලා තමයි කලින් ඉඳ දෙපාර්ට්මන්ටෙන් කියලා තියෙන්නේ. දන්නේ අපි බලමු කෝකටත් සැලකිල්ලෙන් ඉමු. ඒක තමයි වෙන්න ඕනි. කොහොමද සුදු? මම කොට්ටාවෙන් නදි. ඊයේ තොයාට මෙසේජස් එව්වා. ඒක නම් මන් දැන් දැක්කේ. සෝරි. ඊටත් හරියන්න අද දෙන්නම් සුපිරිම මෙඩ්ලි එකක්. චාමරක සින්දු තියෙන්නේ ඔක්කොම. හැබැයි මේ සින්දු ටික කියන්නේ අවටා බෑන්ඩ් එකේ කට්ටිය. ලස්සනම ලස්සනයි.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විතසා
2: කල්ක්‍රියාව හොඳනම් හැට පැන්නත් පොලිසියේ ඉන්න ඉඩ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. පොලිසිය කොමත් ඉන්න සෙනග මදි ප්‍රශ්නයක් තිබුණා. පුරප්පාඩු පුරෝබින් ඉන්න බව කියනවා. ඊට අමතරව පොලිස් සේවයේ තුල වයස අවුරුදු 60 සම්පූර්ණ වෙලා යහපත් කල්ක්‍රියාවෙන් ඉන්න අයට තව අමතර වසරක් ලබා දීම වෙනුවෙන් සොයා බලමින් සිටිනවා කියලා කියනවා. ඉතින් මන් දන්නේ මේ හිටපු පොලිස්පති කෙනෙකුට මරණ දඬුවම් නියම වුණා. තව හිටපු පොලිස්පති කෙනෙක් වැඩ තහනම් වෙලා අඩුවලට මූණ දෙමින් ඉන්නෝ. හැට පැන්නත් දිගටම තියාගන්න මේ යහපත් කල්ක්‍රියාව තියෙන පොලිස් නිලධාරීන් හොයන එකත් ලේසි වැඩක් නෙවෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද?
1: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ඒක හරිම අපූරු ලෝකයක්.
7: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
7: එයාගේ නම සීතා.
3: සීතා!
7: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
10: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
9: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
11: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාස.
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15% පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
13: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.

0: හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
1: මට අද උදේ ආව ගමන්ම ඕක මතක් වුණා මකලෝ. අද උදේම වැඩට ආවනේ.
2: උදේ කියලා කියන්නේ සාමාන්‍යව ඇහැරෙන ඕනම වෙලාවක උදේ හැටියට දවා ගන්න.
1: 11 ගියන උදේ.
2: අනේ 11 ගියන උදේ. ඕක කියලා දෙන්න ඕනේ අර අපේ අල්ලපු ගෙදර අධිකරණ කුකුලා. ඌ හිතන්නේ උදේ 5:00ට 6:00ට තමයි උදේ කියලා. ඌට කියලා දෙන්න ඕනේ 11 ගියන උදේ යකෝ පරක් වෙලා කෑ ගහනවා.
3: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අමතන්න
4: 076 56 78 78 4. හවස 3:00 වෙනාඩියයි.

0: यह था टॉप स्टोरी।
1: ශශීන්ද්‍ර ගේ නඩු විභාගයට දින දෙයි. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය මාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුව විභාගය සඳහා සැප්තැම්බර් මාස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න විසින් ඇපමත මුදාහැර සිටින විත්තිකර ශශේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා අධිකරණය හමුවේ අද පෙනී සිටියා. විත්තිය නීතිඥවරුන් කියා සිටියේ විත්තිකරුවන් මෙම චෝදනාවලට වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට සූදානම් නොමැති බවයි. පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා කොපමණ කාලයක් අවශ්‍යදැයි විනිසුරුවරයා විමසා සිටියා. අල්ලස් කොමිසමේ නීතිඥවරිය කියා සිටියේ ඒ සඳහා දින 7ක කාලයක් අවශ්‍ය බවයි. සැප්තැම්බර් මාස 28 වනදා සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නේයි සිතා සිනිකුත් කළා. නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් නම් කර ඇත්තේ සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අයයි. මහවැලි අධිකාරියට අයත් සෙවනකල කිරි ඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ හානියට පත් වුණේ 2022 වසරේ පැවති අරගලයේදී. එම දේපළ සඳහා වන්දිගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණිය සඳහා වන කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් සිදු කර වන්දි ලබා ගැනීම තුළින් දූෂණය නැමැති වරද කළ බවට සැකකරුවන්ට චෝදනා එල්ල වුණා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amatanna 01178888666
4: Anuwatai 0.2 Anuwatai 0.4

දවස තුනයි විනාඩි 8යි වෙලාව. මට කවියක් කියවලා. දිනෝජ් ගර්ටන්සල දාමි. එයා කවියෙන් පොඩි හින්ට් එකක් ගහලාද කියලා මට හිතෙනවා. බලමු. කියවලම් බලමුකෝ නේද? කලකට පසු කවියක් ලියුවා මෙන්න. නොදැක්ක ගානට යන්න එපා ඔන්න. කවිය කියලා කිස් එකකුත් අද දෙන්න. ඔය මිහිරි හඬින් මේ කවියත් කියවන්න. කවිවල ලියුවේ හැමදාමත් ಗುಣ මාගේ. ඔබ මතකිට ඒ පෝදා හඳ වාගේ. ඔබටම විතරයි හැමදා සිත මාගේ. සුදු කොච්චිය ආදරේනි පන වාගේ. ඒ කියන්නේ පළවෙනි කවිය තියෙනවා මට කියන එක නේද? දෙවෙනියට තියෙන මං ඔයාට කියනද? එමනේ තියෙන්නේ. ආ බලන්න මට තේරිච්ච හැටි එක. කොහොම වුණත් ආදරෙන් ආව එකතු කරගන්නවා දමි. ඔයා තමයි ඉතින් මට සුපිරියටම කවි ලියන්නේ. ආයේ ලි සමය ගලපලා ආයේ වැට පනින්න ඉඩ නොදී එලි වැට තිතට ඩොටට ආයේ ලස්සනටම කවියවන්න ඉතින් දිනෝජ් කර්ණසල දමි තමයි. Thank you Damia. ආදරෙයි. ලලිත් තරහයයිද දන්නේ එහෙම කිව්වම. බලමු ලලිත්ගේ කවිය මේත් එක්කම. මගේ හදවත ආදරේ නුමුතු කළ පුංචි රතු රෝස මලේ මේ ඔයාට කියලා පටන් අරන් තියන්නේ. දිනක හම්බෙනි ඔබගේ ආදරණීය හඬ මාහට ඇසුනේ. ඒ කන් කළු හඬට මගේ මේ සිත වසඟ වුණේ. හඬ එන්නේ කොහිසට දැයි නොයිවසිල්ලෙන් මා සෙව්වේ. අවසානයේ සියත රේඩියෝවේ මගේ මේ සිත සදහටම නතර වුණේ. චූටියට හතන්දර ගතියක් දැනෙනවා. නමුත් ඒක කවියක් කියලා තමයි මට කියලවල තියෙන ලාලිත්. කමන්නේ කවියක් කතන්දරයකින් වෙනස් වෙන්නේ කෙසේද කියලා කවුරුරි ඇහුවොත් අනේ මන් දන්නේ මන්නම් ඕවා ගැන දන්නේ නැහැ. ලලිත් ගෙන තහන්න බෑ. ලලිතුත් මං හිතන්නේ දන්නේ නැහැ. ඕ ඕ අර අපේ ආලෝ ටික ගිල්සිකේ කේකේගේ ෂෙෆ්ලා ටික මල් ෆොටෝ එකක් කියවලා. ඒයි ෂෝයින යන්නේ ඕගොල්ලෝ යුනිෆෝම් ඇඳලා ලස්සනට පිළිවෙලට හරිම පිරිසිදුවට වැඩ ටික කරන පාටක් තමයි පේන්නේ. කොල ටිකට ඉතින් මගේ හද පිරි මෙව්වා එක. ඕ ඕ හදපු කේක් එකක ෆොටෝ එකකුත් එවලා තියෙනවා. කේක් එක දැක්කහම නම් එවනට මම වැඩි කේක් කන්නේ නැහැ. මම පොඩක් පැනිරස අඩු කරලා තියෙනවා. මේ පැනිරස විතරක් නෙවෙයි ඔය පිටි කෑම තෙල් කෑම උනත් මම ඔබට උනත් මතක් කරනවා චුටක් ඉතින් අඩු කරන්න. තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න, නිරෝගී බව ගැන හිතන්න පුළුවන් නම් ඉතින් නේද? ජිම් එකකට යන්න වෙලාවක් නැත්නම් නැත්නම් සල්ලි වේදන් කරන්න ලෝබයි වගේ නම් සමහර වෙම ඉන්නවනේ අඩු තරමේ. උදේට හරි හවසට හරි පොඩ්ඩක් පොඩ ඇඟට දැනෙන්න ඇවිදින්න නැත්නම් පොඩ දුවන්න බල්ලේ පස්සෙන් එලවන් එනකන් ඉන්නපා දුවන්න. හරිද? පොඩයි ගැන හිතන්න. මොකද අපි කනවා එක තැනක වාඩි වෙලා ඉන්නෝ ඒව හොඳ නෑ. අපි ඉතින් අපිට ආදරය කරන්න ඕනේ අනිත් අයට ආදරය කරන්න කලින්. ඒ නිසා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න. කේක් එකක් ඉතින් ඔය ඉඳලා හිටර රස විඳට කමන්නේ පොඩි කෑල්ලක් දෙක. ඊට වැඩිය ඉතින් කේක් ජාති පිටි ජාති තෙල් කෑම කන්න යන්න එපා. ආසයි නේද ලෙඩක් නැතුව ජීවත්ලා ඉන්න ටික කාල ජීවත් වෙන්න. එහෙනම් ඉතින් කට පරිස්සම් කරගන්න. කට අර කතාවක් තියෙනවනේ අහලා තියෙනවද ඒක? අපි හරියමං විදිහට ආහාර ගත්තේ නැත්නම් අපිට පස්සේ කාලෙක බෙහෙත් තමයි ආහාර විදිහට ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ ගැන සුට්ටක් හිතන්න.

0: අද ගැස්මට සියත ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. තැන් බලන්ඩ බටු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකෙදල මගේ බරත් පොඩ්ඩක් වැඩි. කොලිස්ට්‍රෝල් පොඩ්ඩක් වැඩීම. එතනි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නව ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැද්දා නීති නේද?
3: ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්තං ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777.
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768232744. සීතා හදවත් දිනු හිතවත්කම.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: කොකෝෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානට
8: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
7: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
0: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
10: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මාව දැකලා හැංගුණානේ.
12: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
10: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
13: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන නම් මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
10: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
14: සීත TV තුලින්.

පුදුම ලස්සනක් නේද මෙඩ්ලී එකේ. මං හිතුව බීට් එක පොඩක් චේන්ජ් කරන්න, පොඩක් නටන්න පුළුවන් වෙන්න සින්දුවක් දෙන්න. මේ සින්දුව කියන්නේ ආදිත්‍ය නාරායන් කොල්ලා මේක එදා ෂෝ එකේදී කිව්වා. රන්වීර් වගේම ඩාන්ස් කර කර අර මේ සින්දුවේ තියෙන්නේ අර ස්ටෙප් එක, කවල් එකකින් ඔලුව පිහදාන සීන් එක ඩාන්ස් කරනකොට. කොමලම් වීඩියෝ එක බලලා තියෙන අය බල නැත්තම් බලන්න වෙලාවක. එක සුපිරි, අන්න ඒව තමයි ඩාන්ස් කියන්නේ. අපි නාලා ඔලුව පිහදාන්නේ කවල් එකකින්, අන්න ඒක තමයි ඩාන්ස් එක. ආයේ ආදිත්‍යත් ඒක සුපිරියටම කළා. අනිත් ස්ටෙප්ස් ඔත් එහෙම තමයි. පිස්සු අක්කා අනිත්ක ඩාන්ස් කළා කියලා සිංකරණ එකේ වෙනසක් තිබ්බද? නෑ නෑ නෑ, දක්ෂ කොල්ලෙක්. මට දැන් පොඩ්ඩක් නටන්න ඕනේ වගේ. නටල එන්න. රොමේනියාවේ අනු ඔයත් මේ සින්දුවට ආසයි, එනිසා මං ආවත් එකතු කරගන්න.

සංජය ලීලා බන්සාලිගේ රාම් ලීලා මූවිය එකේ තත්තඩු මේ සිංදු ඇහුවාම නම් ඉතින් ආදිත්‍ය නාරායණට තව ෆිල්ම් වලට සිංදු කියන්න තිබ්බයි කියලා නේද අනේ උද්දුම ගැම්මක් තියෙන්නේ ඕකේ දැන් අපි චුටි බ්‍රේක් එකක් ගන්නවා ඊට පස්සේ ආයේ සිංදු හමු වෙලාව හවස 3:05

0: ಡೆಂಗು ಮಾರಾಂತಿಕಾಯಿ. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3, 4. මේ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැකියි.
0: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
6: හිනාවෙන්න මෙන්න වෙලාව.
7: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
8: පයිලට්, කෝ-පයිලට්, කෝ-කෝ-පයිලට්.
7: නෑ, පයිලට්, කෝ-පයිලට්, කෝ-මේ-පයිලට්.
9: ලටබතන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
10: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
11: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
12: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
13: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
14: සුබ දවසක්.
15: අලුත් වෙලා.
14: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
16: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
17: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
19: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
20: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
21: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
22: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට real mapate experience එකකට නැල්වත්ත බට.
23: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
24: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
25: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
26: මුළු පවුලටම මගේ ගානටම ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
27: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3-Road රථය David Pieris E-Mobility වෙත.
28: 0114700550 LO LC රන් සල්ලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
29: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
30: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
31: ෂොප්පින්ග් කරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
32: ගංගාතරට සුරසුරුනේට දැන් මම බය නෑ.
33: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
34: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මීඩියා ෂොපින් ෆෙස්ටිවල්.
0: මට අද උදේ ආව ගමන්ම ඕක මතක් වුණා මකලෝ. අද උදේම වැඩට ආවනේ.
1: උදේ කියලා කියන්නේ සාමාන්‍යව හැරෙන්න ඕන වෙලාවක උදේ හැටියට දවා ගන්න.
0: 11 ගියන උදේ.
1: අනේ 11 ගියන උදේ. ඕක කියලා දෙන්න ඕනේ අර අපේ අල්ලපු ගෙදර අධිකරණ කුකුලා. ඌ හිතන්නේ උදේ 5:00ට 6:00ට තමයි උදේ කියලා. ඌට කියලා දෙන්න ඕනේ 11 ගියන උදේ යකෝ පරක් වෙලා කෑ ගහනවා.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
5: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
6: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
5: සම්මානීය රූ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය.
6: අද සහ හෙට දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී
5: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
6: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
5: මාධ්‍ය සහයෝගය සියත ටීවී සියත FM.
7: අනුවටයි දශම දෙකෙන් 98.4

පොඩ්කාස්ට් එකේ අහන්න බැලුණා කියලා කියලා තියෙන දැනේ තේරුණේ. විහස් ෆ්ලෝරායකේ කටි ඔක්කොමයි, තිලිනි, විහස් බබයි, හස්බනුයි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විතසා
2: කල්ක්‍රියාව හොඳනම් හැට පැන්නත් පොලිසියේ ඉන්න ඉඩ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. පොලිසිය කොමත් ඉන්න සෙනග මදි ප්‍රශ්නයක් තිබුණා. පුරප්පාඩු පුරෝබින් ඉන්න බව කියනවා. ඊට අමතරව පොලිස් සේවයේ තුල වයස අවුරුදු 60 සම්පූර්ණ වෙලා යහපත් කල්ක්‍රියාවෙන් ඉන්න අයට තව අමතර වසරක් ලබා දීම වෙනුවෙන් සොයා බලමින් සිටිනවා කියලා කියනවා. ඉතින් මන් දන්නේ නැහැ මේ හිටපු පොලිස්පති කෙනෙකුට මරණ දඬුවම් නියම වුණා. තව හිටපු පොලිස්පති කෙනෙක් වැඩ තහනම් වෙලා අඩුවලට මූණ දෙමින් ඉන්නෝ. හැට පැන්නත් දිගටම තියාගන්න මේ යහපත් කල්ක්‍රියාව තියෙන පොලිස් නිලධාරීන් හොයන එකත් ලේසි වැඩක් නෙවෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද?
1: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක්
6: ගන්න ඕනේ හරිම තීරණයක්.
7: LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
11: හොඳ ළමයා. 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
12: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
13: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
16: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
17: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
18: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
19: සියත pocket money.
2: Turn 98.2 and 98.4.
7: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
7: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි, මාකටර් කෙනෙක්.
7: කතාවට දක්ෂ නම්, මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71යි 555යි 60.44ට අපිට WhatsApp කරන්න.
7: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: එකයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: කයි කොන්ඩට මැච් වෙන බෝල ඇස් දෙක
2: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි

0: यह था टॉप स्टोरी।
1: අකිල අධිකරණයට අත්තරංකොටගත් අකිල විරාජකාරීව සම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ඔහුව අත්තරංකොට ගෙන තිබුණේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. සැකකරු පසුගිය රජයේ සමයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක විමධ්‍යගත පරිපාලන ලෙස කටයුතු කර තිබුණා. ඔහු තම කාර්ය මණ්ඩලයට බව පවසමින් බඳවාගෙන ඇති සේවකයන් සංඛ්‍යාව සිව් දෙනෙක්. ඉන් තුන් දෙනෙකු සේවයේ යොදවා ඇත්තේ අකිල විරාජකාරීව සමට අයත් ඉන්ධන පිරවුම් හලකයි. තවත් සේවකයෙකු තනතුරට අදාළව වෙන් කර තිබූ කාර්යාලයේ රාජකාරි සඳහා යොදා ගැනීමක් සිදු කර නොතිබූ බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. ඔවුන්ට රජය මගින් ගෙවා ඇති වැටුප් හා දීමනාවල වටිනාකම රුපියල් 27,68,836ක්. ඉන් රජයට අලහබහ කිරීමෙන් දූෂණය නැමැති වැරදි සිදු කිරීමේ චෝදනා මත අකිල විරාජකාරීව සම අත්අඩංගුවට ගත්තා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 7888 666

සියත දෙවයින පුරා

මගේ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ. සුපුන් අහිතා ගන්නකෝ ආඩි කිව්ව කියලා එක. ඔයා මට කියලා තියෙනවා සායන් කිරිලිව සද්දට අහනවා බොරැල්ලේ විජේක ළඟ තියෙන කෑම කඩේ කියලානේ. අනේ එහෙමද? කඩේ ඉන්නේ ආ කවුද? කාන්තාවක්ද? පිරිම් පාර්ශවයේ එහෙම කවුරු හරිද? අංකල් කෙනෙක් හරි, අයියා කෙනෙක් හරි, මල්ලි කෙනෙක් හරි? එහෙමද? එච්චර බැලුවේ නැද්ද? සද්ද ඇහිච්ච නිසා ටක් ගාලා මට මෙසේජ් එකක් දැම්මද? ඔයා මට කියලා එවන්න හදන්නේ මොන මොනා හරි ටයිපින් නේද? ඔයාත් ඉතින් රට වටේම යනවා නේද? හරි හරි, කොහෙන් කොහෙන් හරි කමක් නැහැ. මාව ඇහෙනවා නම් ඔයාට, ඔයා ඒ හැම තැනක්ම මතක තියාගෙන මට කියන්න. අපි දෙගොල්ලන්ටත් සින්දුවක් දෙමු නේද? කොහොම හරි මේ සින්දුව පටන් ගන්නකොටම අංකල් රෝ මෙසේජ් එකක් දැම්මා ඉතාලියේ ඉඳන්. මොකද අංකල් රෝ ආසම සින්දුවක්. රොයි පීරිස් මහත්මයාගේ සින්දු කියන්නේ. ආව් ආව් අංකල් රෝට ඉතින් මූණට හඳ පෑවුවා වගේ. ආර රිජේක ළඟ කෑම කඩේ මුදලාලි මහත්මයෙකුත් ඉන්නවලු, තව ගැහණු ළමයෙකුත් ඉන්නවලු. හලෝ, ඔබලා ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. හැමදාම මාව අහන්න ඕනේ හරිද? ටිකටම සිය තහන්න ඕනේ.

0: අද ගැස්මට සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: පෞද්ගලික
2: අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: අවංකව මේ රට ගැන හැඟීමක් එන ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා මේ කාර්ය.
4: ආණ්ඩුව ඉතින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. සැබෑම රාජිනියන් කිරුළු ගන්වන ජාත්‍යන්තර තලයේ අභිෂේක මංගල්‍ය.
5: Between Lady Miss World Sri Lanka 2026.
6: අයුබෝවන්, මම අනුදු ගුණසේකර, සියත Between Lady Miss World Sri Lanka 2024. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
7: දැනුමෙන් පෞෂෙන් සහ රූප සුන්දරත්වයෙන් පිරිපුන් රාජිනිය ඔබද සිහින කිරුල හිස දරන්නට දැන්ම සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ඉන්ස්ටාග්‍රෑම් හෝ ෆේස්බුක් පිටුවට ඔබේ අයතුම් පත යොමු කරන්න.
5: සියත Between Lady Miss World Sri Lanka 2026.
7: Title sponsor.
8: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady.
9: නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011 4 700 550.
10: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
11: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
12: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
13: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා.
1: හරි
2: අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
5: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: 4 දෙනා ගැන පොඩි කොස්සක් තියෙනවා.
7: මන්නම් හිතන්නේ නැහැ සර්.
5: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
8: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
9: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
5: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
10: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත ටීවී තුලින්.
0: 98.4 පනතුරට.

0: පර්වත වසන්න යන්නේ.
1: මං ආස සිින්දුවක් කනේ. මේක ඒ කාලේ අම්බෝ සුපර්ම හිට් එකක්. පිස්සුවක් වගේ වුණා. මේ අතරේ අර සියත මිස් වර්ල්ඩ් ට්‍රේල් එක යන අතරේ මගෙන් අහලා තිනෝ එක්කෙනෙක් ඔයයිට බැරිද මිස් වර්ල්ඩ් යන්නේ කියලා. අනේ මාව නම් ඕවට තල්ලු කරන්න එපා හොඳේ ප්ලීස්. ක්‍රදරයනේ ක්‍රදරයි. ඊට පස්සේ හැමෝම අඳුර ගන්නෝ මං ආසනේ. මං ආසනේනේ ඕනට වැඩිය ජනප්‍රිය වෙන්න. මේ ගාන හොඳටම ඇති. රුක්මල් අහලා තියෙන්නේ. රුක්මල් ඔයාට ආසයිද? මම මිස් වර්ල්ඩ් නෝ දකින්න.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝයක
1: යකෙවලින් එන්නවා
2: ගොදත් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාව ෆස්ට් ටයිම් අපිට හන්න සියත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරංගේයෝ
1: ජපාන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

එක්කෙනෙක් කියනවා මිස් වර්ල්ඩ් යන්නලු, තව එක්කෙනෙක් කියනවා මිස් වර්ල්ඩ් නෙවෙලු හරියන්නේ මිස් යුනිවර්ස්ලු. අනේ මන් දන්නේ, මට මේවට මොනවා කියන්න කියලා හිතාගන්න බෑ. උත්තර දෙන්න ඕනේ නෑ නේද? මගේරල යන්නන්නේ, මං කිව්වනේ හැබැයි මං ආසනය කියලා ඕනට වඩා ජනප්‍රිය වෙන්න. ඊට පස්සේ ඉතින් නේද, ඊට පස්සේ හරි වදියනේ. අනිතක මම හරිම නිදහසේ ජීවත් වෙන කෙනෙක්. මං සාමාන්‍යයෙන් පාරේ යද්දි මට හිතුනොත් කොයි හරි වාඩි වෙන්න බිම මම වාඩි වෙනවා. මොන මොනා හරි කෑමක් කන්න ඕනොත් මම ඔය ලොකු ලොකු කඩ බල බල කන කෙනෙක් නෙවෙයි, මට හිතුනොත් පෙට්ටි කඩයකින් හරි මම කෑම අරන් කනවා. මගේ ජීවිතේ මම මුල් තැන දෙන්නේ මගේ නිදහසට. ඒ නිසා මට මිස් වර්ල්ඩ් ගියොත් නැත්නම් මිස් යුනිවර්ස් වගේනේ කරදරයි නේද අප්පා? රුක්මල් කියලා තිනා ඔයා කැමතිලු මම යනවට? ඕනේ මාව නැති කරගන්න දෝනේ. මිස් වර්ල්ඩ් ගියොත් ආයෙ මේ ෂෝ එක කරන්න එන්නේ හොඳේ. හරිද? මිස්ටර් වර්ල්ඩ් කෙනෙක් හොයාගෙන මං ඉතින් ජීවිතේ හදාගන්නවා එහෙම වුණොත්. අවුලක් නැද්ද? සිංදුවක්වත් ඉල්ලගන්න ඉතින් සුදු කොච්චි කෙනෙක් නැති වෙයි. මන් දන්නේ ගොඩාක්ම මට යන්න යන්න කියලා බල කරන්න එපා. මාව අල්ලගන්න ප්ලීස්, මාව නවත්තන්න ප්ලීස්. මං වගේම කෙල්ලෙක් ඔයා කියලා නමලි තාදු වෙවලා තියෙනවා. ඒකනේ නේද? එහෙම තියෙන්න ඕන නෑනේ නිදහස. මං ආසනය කොහෙදවත් මාව කවුරුත් අඳුන ගන්නටවත්. එහෙම තමයි. තාදු ඒ අතර කියලා තියෙනවා මිස් රේඩියෝ ක්වීන් ඔයා හැමදාටම කියලා. හනේ ඒකත් මං බාර ගන්න ලැස්සි නෑ. හැබැයි මිස් නේ නේද? මිස් රේඩියෝ ක්වීන් මිසිස් නම් ආශ්චර්ය තමයි. හොඳ, එයා තමයි මිසිස් නම්, මිසිස් රේඩියෝ ක්වීන්. එයා එක මම දෙක. අපි එහෙමනේ, අපි අතර බොරු තරඟ නෑ. මම නම් කෙලින්ම ආයේ සුදුස්සාට සුදුසු තැන දෙනවා. අන්න එහෙමයි. ආයෙත් කියන්න බබා ඒක කියලා තියෙනවා. අනේ ආයෙත් කියන්න බෑ. එකම දෙයට දෙතුන් පාර වෙලාව නාස්ස කරන්න බෑ සුදු. බහින්න බිමට මෙතන මිස් වර්ල්ඩ් යන්න කරදරයි කියන්නේ කියලා සුපුන්නේවල තියෙනවා. බහින්න කියලා ඔයා කිව්වට මම මුරුංග ගහට අද නැග්ගෙවත් නෑ. මොකද මට මුරුංග ගහට නගින්න කම්මැලි අද. මට අද මාරම තියෙනවා නිදිමතක්. හරිද? ඒ වුණාට නිදිමතේ ඉන්න කියලා තේරෙන්නේ නෑනේ. බලන්න මගේ ජවය, ශක්තිය. ඒ වුණාට මේ නිදිමතයි. මොනා කරන්නද? කනාචි මහනුවර ජයනාත් කියලා තියෙනවා ජාද බෙස්ට් කියලා. ඌ ලාලා තැන්කියු අනේ. මම මොකටද කියන්නකො මිස් වර්ල්ඩ් යන්නේ? මෙච්චර මේ කට්ටිය ආදරය කරනකොට නේදානේ මේ ඇති හොඳ ටෝම. ලද දෙයින් සතුටු වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ.

එකනෙ කියලවල අම්බෝ දෙස්නට පිස්සු හැදයි වා මිස්වල් ගියොත් කියලා. අනේ නෑ කෙල්ල මාර්තක කිසිම ඉරිසියාවක් නෑ.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සම්රවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමක.
6: අද කාලේ හොඳම ආයෝජනය. Brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 22,000 සිට. දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගෙන්.
7: Delivery ක්විල ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
8: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Banku ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
9: reward සමාජිකයන් සඳහා Cargills Food City within megawattam Fortune RBD Voltel ඉතිරිය රුපියල් 590යි. Kills Breakfast Chicken Sausages ඉතිරිය රුපියල් 425යි. Stewart's Rosa කහටතේ ඉතිරිය රුපියල් 170යි. Depol dishwash line ඉතිරිය රුපියල් 110යි. Cargills Food City.
10: කොහොමද තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් answer කරන්නේ ආගිය තක් නැහැ.
11: බාල ෂීට් දාලා බැටකන් නැතුව Supermate roofing sheet දාන්නකෝ. Supermate. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZ again අනුන උසස් තත්ත්වයෙන් යුත් zinc aluminum roofing sheet. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න Supermate roofing sheet දාන්න.
12: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
13: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
14: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නෑ.
13: අකුණු ගැහුවත් ගිනි දැක්කත් no problem.
14: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
15: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
16: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල හයිපා කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
17: සමහරු එන්නේ සද්ද අහලා.
18: තව සමහරු එන්නේ සුවඳට.
17: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
18: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026. 2026.
17: Motor Show.
18: Lifestyle Expo.
17: Construction Expo.
18: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
17: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
18: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
19: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM සමගින් Kiss FM.

කාටවත් එහෙම තනි වෙන්න හම්බ වෙන්නේ නැහැ. මං ඉන්නකම් නිලු, ඔයා හිතුවා මට අමතක වුණා කියලා නේද? අයිලොපු සින්දුව අමතක වුණා තමයි. නිකා එක පාට ඩොංගාලා ඔළුවටාව, අනේ අර ළමයා සින්දුවක් කිල්ලුවා නේද කියලා. තව චුට්ටක් විනාඩි 10ක් 15ක් විතර හෙඩමෙඩ වුණා නම් සරි තමයි කෙල්ලේ. හඳ වෙලාට මේ ගානින් හරි මතක් වුණා. නිපුන් හලෝ, ඔයාවත් එකතු කරගන්නවා. නිගම්බෝ ඉඳන් තමයි නිපුන් මෙසේජ් එක දාලා තියෙන්නේ. හරණ පියසේන පියසේන කියන්නේ තාත්තිගේ නම. දුනාජ් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. අද ඒගොල්ලන්ගේ තාත්තිගේ බර්ත්ඩේ කලු. අනේ තාත්තිට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි, නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබෙන්න ඕනි. ඔය තාත්තිට හොඳට සලකනවද? හොඳ පුතෙක් ඔයා. අදිතින් පොඩියට හරි කේක ගෙනල්ලා නේද? ගෙදර කට්ටිය එකතු වෙලා පඩක් සෙලිබ්‍රේට් කරන්න. ඒ වගේ දවස් මිස් කරන්න එපා. අවුරුද්දට එකපාරයිනේ බර්ත්ඩේ එකක් කියන එක එන්නේ නේද? මහා ලොකුවට දේවල් ඕනේ නැහැ. චූටියට හරි කේක් එකක් ගෙනල්ලා නේ. තාත්ති වෙනුවෙන් කේක් එකක් කපන්න. අපි වෙනුවෙන් කොච්චර දේවල් ඒගොල්ලෝ කරලා තියෙනවද නේද? ඉතින් අංකල් පියස්සේන, ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා.

සදාචායම මෙසේජ් එකක් දාලා කියලා තිබ්බා යායාගේ තාත්තිට ගොඩාක් ආදරෙයි කියලා. කිව්වේ නැති වුණාට තාත්තිත් එහෙම තමයි. තාත්තලා සාමාන්‍යයෙන් ආදරෙයි කියලා කියන්නේ නැහැ නේද? ඒකේ හැටි නේ. ඔයා යනවද සුද්ධියෝ කියලා අහලා තියෙනවා. තාම නෑ. තාම 5:10යි. මේ සින්දුවයි තව එක සින්දුවක් දෙන්න පුළුවන්. මේ සින්දුව අහන්න නිතින් බලාගෙන ඉන්නේ නේද? ආහහ. අහන්න අහන්න අහන්න. සද්ද වැඩි කරගෙන අහන්න.

මේ සින්දුව ප්ලේ කළා. ඒ වුණාට අදත් මම ප්ලේ කරන්න හිතුවා. මොකද ඊයේ මම ගොඩාක් දේවල් කියලා කියලා මේ සින්දුව ප්ලේ කළාට මොකද? මම විශේෂ කෙනෙක් වෙනුවෙන් සින්දුව ප්ලේ කළේ. එයාට අහන්න බැරි වෙලා. එයා වාහනේ යන ගමන් තමයි සාමාන්‍යයෙන් මම අහන්නේ. හැබැයි වාහනේ පොඩි වෙලාවයි. ඉතින් එහෙටයි මෙහෙටයි යන්නේ. අදාළ තැනට ගියාම ඉතින් වාහනේ බහින්න වෙනවනේ. ඉතින් සින්දුව අහන්න බැරි වෙලා. මං කිව්වා අයියෝ කමන්නේ. මං අදත් ප්ලේ කරන්නම් කියලා. අද නම් විනාඩි 5-10ක් ඇතුළත වාහනේ බහින්නේ නැහැ කියලා කිව්වා. ඒ නිසා මේ සින්දුව අද අනිවාර්ය ඒ විශේෂ කෙනාට අහන්න පුළුවන්. Mr. PK. ආදරෙන් එකතු කරගන්නවා. ලංකාවට ඇවිල්ලා ඉන්න ටික දවසට නේද? පුළු පුළං හැම වෙලේම සියත තමයි අහන්නේ නේ. එන්න මොන අහන්නද නේද? සියත අහනවා සුදු කොච්චි වහනවා. එහෙනම් පරිස්සමට යන්න ඕනේ.

දීලා මේ සුරංගනාව යන්න හදන්නේ. ආයෙත් අපිට පුළුවන් හෙට හවස දෙකට හම්බෙන්න. ලැස්සේ නේද? එහෙනම් දෙකට සියත දාගෙන බලාගෙන ඉන්න.

0: අද ගැස්මට සියත
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
4: Big big dinumai bonanza bonanza.
5: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් දෙකක් දාන පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
7: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 5:01.

0: यह था टॉप स्टोरी।
1: අකිල විරාජ් රිමාන්ඩ්. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්තරංකොටගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම විසින්. අකිල විරාජ් කාර්යවසම් අද පස්වරුවේ අත්තරංකොට ගෙන තිබුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවයි. සැකකරු පසුගිය රජයේ සමයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක විමධ්‍යගත පරිපාලන ලෙස කටයුතු කර තිබුණා. ඔහු තම කාර්යමණ්ඩලයේ සඳහා බව පවසමින් බඳවාගෙන ඇති සේවකයන් සංඛ්‍යාව 4 දෙනෙක්. ඉන් 3 දෙනෙකු සේවයේ යොදවා තිබුණේ අකිල විරාජ් කාර්යවසම්ට අයත් ඉන්ධන හලකයි. තවත් සේවකයෙකු තනතුරට අදාළව වෙන් කර තිබූ කාර්යාලයේ රාජකාරී සඳහා යොදා ගැනීමක් සිදු කර නොතිබූ බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. ඔවුන්ට රජය මගින් ගෙවා ඇති වැටුප්පා දීමනාවල වටිනාකම රුපියල් 27,68,836ක්. ඉන් රාජ්‍යයට අලාභ කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනා මත අකිල විරාජ් කාර්යවසම් අත්අඩංගුවට ගෙන තිබුණා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30.
0: සියත ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0.117.888.666 98.2

0: 빵.
1: 찰리 호 하우리 하우리 샌디 코티
2: 아름다워
1: 샌디 코티 이리 안다 하따라 왔대
2: 하우리 마카로 하우리 찰리 디디
1: 디디 왓 시니 카드
2: 시니 카테 네미 카테
1: 시니 카테 시니 카드 된다 왓
2: 모코 시니 마모 쿠미에
1: Chiki, ¿qué tal? ¿Qué tal?
2: ¡Cumbia!
1: ¡Cumbia!
2: ¡Monava! ¿Quién va a
1: mandar? ¡Ay, yo! ¡Cau de chan!
2: ¡Nica, nica!
1: ¿Sí, nica, qué pasa?
2: ¡Mujer, ay, sí, ni lan!
1: ¡Sí, ni va a quedar tiro, eh, caí!
2: ¡Epa!
1: ¡Epa!
2: ¡Sugar cut!
1: ¡Ay, yo! ¡Homo, bebé!
2: ¡Figure maintain! I sugar cut.
1: I figure maintain cut sugar.
2: Cut sugar.
1: Hungry si lang gitik. Ay, bora.
2: Sandy kote.
1: Sandy kote. Sandy kote, wa danno adu. Sini koda khambila tino.
2: Kohenda?
1: Abbe avakashi.
2: Ay, abbe avakashi to sini.
1: Abbe avakashi to sini mokada gilithi api danne.
2: Kohenda sini udadagi. Ekko sini udadhe na wadu.
1: ඔයා හිතන්නේ දැන් මේ පළවත් සීනි සමාගමේ ආදර සීනි ටික ගිහිල්ලා කියලා අභ්‍යවකාශ. අභ්‍යවකාශ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා විශේෂ විදියක සීනි ලොකු නිදියක්. පොඩ්ඩක් නෙවෙයි. මෙන්න ගොඩක් අභ්‍යවකාශේ පාවෙමින් තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් මේ අපිට ගිහිල්ලා ටක් ගහලා ඒක හසට අල්ලක් ඉඳලා

0: ඒ තමයි මේ වගේ වැඩසටහන්වල ඕක කිය කිය හිටියේ. දැනට ඔච්චරයි.
1: අනිත් එක සීනි වගේ දෙයක් හම්බුණා කියලා ඇති වැඩකුත් නෑ මගලු. සීනි වැඩිනේ. සීනි ඉතින් ඕන තරම් හදා ගන්න.
0: හා ඔයාට සීනිද?
1: නෑ
0: නෑ මට සීනි. චාලි උඹ දැනගෙන හිටියේ නෑ නේද මේ?
1: මට සීනි.
0: සැන්ඩි කොටේට සීනි කියලා අන්නේ. මන් නිතර මේ පැණි රස ජාති කනවා දහනවා තේ බොනවා දහනවා. ආයිනම් එහෙම කරන්නේ නැහැ. අපෝ සීනිනේ.
1: මට සීනි නෑ මනුස්සයා.
0: දැන් ඔය ආඩේ කිව්වේ.
1: අනිත් මිනිස්සුන්ට ඉතින් තියෙනවනේ මට නැති වුණා.
0: මිනිස්සුන්ට තියෙන සීනි ඔය ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ නේද? මිනිස්සු බලාගන්න.
1: අනිත් එක මේ සීනි අඩු කරලා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න.
0: ඔය ආට සීනිනේ නේද?
1: ආඩේ.
0: ඔයා සීනි අඩු කරලා සෞඛ්‍ය සම්පන්න ජීවත් වෙන්න කොහෙද?
1: අපි මාළවි පුංචි කාර්නිවස ගැන කතා කරනවා.
0: ඔව්.
1: ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් එකෙන් කරන කෝස් එක ගැන. Wealth management course
0: එක ගැන අපි ඒකනම් කතා කරනවා.
1: ඉතින් හවස 6:00 වෙනකන් අහගෙන ඉන්න.
0: ආගරින්දේලා හොඳ හොඳ ලාඩක්
1: හැන්නේ චාම්
0: සීනි.

0: எல்சி ஜெனரல் இன்சூரன்ஸ் வி ஹெல்ப்.
1: විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park corner කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
5: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
6: ගන්නවා ලයිසන් එක.
7: දැන් හරිනේ අමාරු.
5: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
4: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
5: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
4: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
2: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 011 4700 686.
8: සිරිබෝඩ් සාමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රස නූඩල්ස් 5 පැකක ඉතිරි රුපියල් 165යි. මැජික් වැනිලා ඇන් චොකලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 200යි. ක්ලෝස් අප් රෙඩ් හොට් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි. කගිල්ස් ෆුඩ් සිටි.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ். செமட்டு அத்துதுன், தமிழ்நட்டு ஜவையதுன், ரட்டுட்டு பனதுன், திஸ் வசருக்கு விசிஷ்டத்துவே அபிமானிய பீப்பிள்ஸ் லீசிங் விஸ்வாசே பிரமுகையா.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියතර වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4 98.4

0: ladang.
1: Sandi kote.
2: Makala.
1: Sandi kote wah. සීනි අපි අමතක් කරපුකෝ.
2: අනේ සීනි එපා.
1: ඔයාලට සීනි එපා. ඒකනම් සීනි එපා. සීනි අයින් කරන්න සීනි එපා.
2: මේ හොඳට අහගන්න මට සීනි නෑ.
1: සීනි හොඳට අහගන්න
2: මකලෝ මටේරිව මඩ ප්‍රචාරයක් මේ යවන්නේ.
1: සීනි එපා. ඒක දැන් කීපසරයක්ම කිව්වා. සැන්ඩිට හදන තේයකට සීනි දාන්න එපා.
2: මම ඇත්තටම තේ බොන්නේ සීනි නැති.
1: සීනි දොග්ගේ හරි තාවදයි. ඔය ඔය ඔයාට සීනි. ඔයා සීනි දතුව තමයි තේ
2: බොන්නේ. හරි කද්ද සීනි ගැන කියන්නේ නැහැ කිව්ව නේද දැන්?
1: නෑ ගෙදර කට්ටි දන්නවද? ගෙදර කට්ටි දන්නවද?
2: තේ එකට සීනි දාලා බොන්නේ නැහැ කියලාද?
1: ඔව්.
2: ඒක දන්නවා.
1: දන්නවනේ. ඒ ගැන ගෙදර කට්ටියක් දන්නවා.
2: මට සීනි නෑ නේ. මකලෝ ඔයත් දැන් ওই සීනි කෑව ඇති. බලන්න එන්නේ කැත වෙනවා. පොඩ්ඩක් සීනි අඩු කරලා
1: ඔයා වගේ ලස්සන වෙන්නද කියන්නේ? සීනි පොඩ්ඩක් අඩු කරලා ඔයා වගේ ලස්සන වෙන්න. ඕලෑ ගෙදර කණ්ණාඩි ඔක්කොම කැඩිලාද තියෙන්නේ? ඈ කණ්ණාඩි වල කළු තීත්ත ගාලා තියෙන්නේ. ඇයි දෙයියද? ඔයා වගේ ලස්සන වෙන්න කියලා මට කියන්නේ.
2: ඈ ඇත්තනේ මංගල බලන්න. දැන් ඔයා බලන්න වයස පාටක් පේනවා. එච්චර වයසකුත් නැහනේ ඔයාගේ. ඔය සීනි වලට.
1: හැබැයි මෙහෙම මට සීනි නෑ. බන් සීනි දාලා දෙයි පොඩ්ඩ දෙයියද කියලා. කකකකන්නේ පරිවරයක් නැතුව මෙතන.
2: හරි අනේ කතා කරන්නේ දැන් මොකක්ද දැන් කියන්නේ අනේ ඔය.
1: කියන්න යන්නේ.
2: සීනි ගැන නෙවෙයි.
1: සීනි ගැන නෙවෙයි.
2: හරි.
1: දැන් අපි ඉස්සෙල්ලා කියවන මේ ලොකු සීනි නිදියක් හොයාගෙන තියනවා කියලා.
2: අභ්‍යවකාශයෙන්.
1: අභ්‍යවකාශය. අභ්‍යවකාශය කියන්නේ හරි අරුම පුදුම තැනක්.
2: විවිධාකාර දේවල් තියෙනවා.
1: ඔව් පොඩි තැනකුත් දෙවෙනිද.
2: ඒක ලොකුයිනේ.
1: ලොකුවට තියෙනවානේ. ඉතින් විවිධාකාර දේවල් තියෙනවා. සීනිත් තියෙනවා. සීනි වගේ නිකන් මේ අපිට දෙයක් කිව්වොත් සීනි දබං සීනි සීනි තිබිලා මොකටද ඉතින් අභ්‍යවකාශෙක
2: නැටක් ඇද දෙයක් නැද්ද නිකන්
1: තියෙනවනේ
2: මොනවාද
1: අභ්‍යවකාශය තියෙනවා දැන් අපි එනම දුර්ලභයි කියලා හිතන් ඉන්න දේවල් දැන් උදාහරණයක් හැදියා
2: අපි දියමන්ති ගැන කතා කරා
1: ඔව් දියමන්ති ගැනම ගමුකෝ දියමන්ති හරීම දුර්ලභයිනේ අපිට හොයාගන්න
2: අපිට කොහොමත් බෑ
1: ඔව් කොහොමද බෑ ටිකක් ගණනුත් එක්ක හොඳ ටික හැබැයි අභ්‍යවකාශය කියන්නේ නිකන් දියමන්ති නැතිං අභ්‍යවකාශයට
2: ඇත්ත
1: ඔව් හොසෙට තියෙනවා කොටින්ම දැන් ඔය අභ්‍යවකාශයේ ඉන්න මිනිස්සු ලරං ගන්න දෑ දියමන්ති
2: ආ ඒ තරම් දියමන්ති තියෙනවා ඒ
1: තරම් දියමන්ති තියෙනවා
2: මිනිස්සු නෑනේ
1: ඒ කට්ටිය පස්සේ තමයි මීටර් වෙන්නේ
2: අනේ
1: මිනිස්සු නෑදි ඔළුව වරවට අහගෙන ඉඳලා ඔව් නේද ඒකද ආ අභ්‍යවකාශයේ මිනිස්සු නෑ නෑනේ
2: මම්මේ ඔයා කියන ඒවාට සපෝට් කරනවා මිසක් මේ මං ඇත්ත නෙවෙයි කියන්නේ
1: ඔව් ඔයාගෙන් පුදුමාකාර සපෝට් එකක් ලැබෙන්නේ
2: දියමන්ති වලට අමතරව
1: දියමන්ති තියෙනවා ඇති වෙන්න ඇති වෙන්න කියන්නේ වැඩි වෙන්න තියෙනවා දියමන්ති අභ්‍යවකාශේ අපිට නැති වුණා ඒ වගේ තව එකක් තමයි රත්තරන් කියලා කියන්නේ
2: රත්තරනුද්දී
1: ඔව් පොළොවේ ඉතින් අපිට රත්තරන් අමාරුවෙන් ඉතින් හාරලා කරලානේ හොයාගන්න අභ්‍යවකාශේ රත්තරන් තියෙනවා ඇති පදම් එහෙම දුර්ලභ දෙයක් නෙවෙයි අභ්‍යවකාශයේදී හරිම සුලබයි ඒ වගේ තව ඒවා තියෙනවා නිකන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම දැන් ප්ලැටිනම් යුරේනියම් යුරේනියම් වලට එනම යුද්ධනේ මෙහෙ දැන් ඔය මේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන්නත් යුරේනියම් ඕනේ අරකයි මේකයි කියලා සමහරු යුරේනියම් ආශ්‍රිත නිෂ්පාදන කරනවට තව සමහරු කැමති නැහැ ඒවට ගහගන්නවා රෙමේ එන ප්‍රශ්නයක් නෙමේ අනේ අභ්‍යවකාශේ ප්ලැටිනම් යුරේනියම් ගණන්වත් ගන්නේ
2: නැහැ ඒ තියෙනවා
1: ඒ තරම් තියෙනවා හැබැයි අපිට අපේ ලෝකේ ඉතාම සුලභව තියෙනවා කියලා අපිට දැනෙන සමහර දේවල් තියෙනවා
2: අභ්‍යවකාශෙ නැහැ
1: ඒවා විශ්වයටම තියෙන සමහර විට මෙච්චරයි වෙන්නත් පුළුවන් එහෙම තියෙනවා ඉතින් අපි සමහර දේවල් වැලියු කරන්නේ ටිකක් වෙනස් විදියකට අපි හිතනවා අපිට වැඩි හොයාගන්න නැති දේ මාර වටිනවා කියලා හැබැයි මුළු විශ්වයේ ඇසින් බැලුවාම අපේ පෘථුවියේ තියෙන සමහර දේවල් විශ්වයට හරි වටිනවා අපිට වටින්නේ නැති වුණාට එහෙම නේද කියලා පස්සේ කියන්න
2: ඕකේ

0: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, UST assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784. කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගාන.
2: හදිසියට එහෙ මෙහෙ තියන්න පරතරම්
3: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115 880 400. LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවර.
4: වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව
5: බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
6: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
4: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333.
9: නිතරයි
10: කඩේ වහලට දාපු ෂීට් මාස 3 මලකඩ කාලා විකුණපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
11: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
12: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
13: ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
7: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයි.
14: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
15: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
16: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නැහැ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
17: කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
16: සම්මානීය රූ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
17: අද සහ හෙට දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී.
16: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
17: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි, කළුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
16: මාධ්‍ය සහයෝගය සියත TV සියත FM.

0: මාස්ට මයින් ඉන්ස්ටිට ඔ ස්ටඩිස් ගැන තමයි අපි දැන් කතා බහ කරන්න බල මකද නහමික කර කරන්න
1: හැචිමක්
0: හැචිමක්
1: හැචිම
0: හැචිමක් සීනි නේ ඒකේකාට තියෙන එහෙම වෙන්න අපි නම් දන්නේ නැති මං මන්නේ ගලප ගන්නවා ඒ කියන්නේ වාට විතර හච්චි කරනවා එතකොට වාට සීනි තියෙනවා ඒ කියන්නේ ඒ දෙක අතර අනිවාර්ය සම්බන්ධයක් ඇති සමාන්තර අධ්‍යයනය කියන්නේ අන්නේ මොකද ඒවල් දිහා මේ බලාගෙන ඉඳලා අපිට අගාල ඉගෙන ගන්න
1: ඕනේ
0: චාලි ලියාගනි සැන්ඩිට සීනි ඒ හින්දා යාට නිතරම හච්චි කියනවා මාස්ටර්වයි ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් එකේ අපිට ඒවල තියෙනවා පණිවිඩයක්
1: විශේෂ
0: පණිවිඩයක් ඒවල තියෙනවා අගෝස්තු 9 වෙනිදා ඉරිදා හවස 5ට අගෝස්තු 9 කියන්නේ මේ ළඟ එන ඉරිදා නේද
1: ඔව්
0: ළඟ ළඟ එන ඉරිදා හවස 5ට ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා මේක සූම් ක්ලාස් එකක් හැටියට තියෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන විශේෂ ක්ලාස් එකක් මේක මෙතනදී මුදල් කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික දැනුම ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නංවා ගැනීමට වැදගත් වෙන කරුණු කොටස් වෙළඳපළේ වත්මන් තත්ත්වය පිළිබඳව වටිනා විග්‍රහයක් සාකච්ඡාවට ගන්න නියමිතයි. ඉතින් මේ දේවල් ඉගෙන ගන්න උනන්දුවක් තියෙන අය ඉන්නවනම් ඉක්මනට මේ ඔන්ලයින් සූම් ලෙක්චර් එකේ ඔයාගේ ස්පේස් එක වෙන් කරගන්න 0.77 117 74 65 කෝල් එකක් දෙන්න. මොකද සහභාගි කරගන්න ඉතා සීමිත සංඛ්‍යාවක්.
1: හරි.
0: දැන් මේක මේ නොමිලේ කියලා ඉතින් මුළු රටටම එහෙම ඉන්න තරමක් හදකගෙනල් එහෙම නෙවෙයි.
1: එහෙම කරන්න බෑනේ ඉතින්.
0: බෑනේ. සීමිත පිරිසක් විතරයි සහභාගි කරගන්නේ.
1: හැබැයි නොමිලේ.
0: හැබැයි නොමිලේ. ඉතින් අන්තිම මොහොත වෙනකන් ආ ඉරිදටම කතා කරනවා කියලා කබ කඩ කඩ ඉන්න.
1: එපා.
0: එපා. මේ වැඩේට උනන්දු නම් අදම දැම්ම කෝල් එකක් ගන්න 0.77 117 74 65 කියන දුරකථන අංකය.
1: Right, okay. දැන් ඔය මකලෝ ආසි ඉලෙක්ට්‍රික් වෙහිකල් වලට නැත්තම් පෙට්‍රල් හරි ඩීසල් හරි වෙහිකල් වලට. ආ සාමාන්‍ය මට හොඳයි මෙහෙම කියලා නිකන් හිතෙන්නේ කොහමද වට?
0: ආ වාහන වලට ඉතින් මම රෝද තියනවා නම් මං කැමතියි. පන්න අවශ්‍ය දේවල් කල්පනා කරන්න හැටි
1: බබා. එහෙම නෑ නේද?
0: නෑ නෑ රෝද තියනවා නම් වාහනයක් මං ඒකට කැමතියි.
1: ඔයාට ඉතින් චාලි ඉන්නවනේ ඒ ඇත්තනේ ඉතින්. ඒ ඇත්තනේ. දැන් ඔයා දන්නවද මාළවේ පුංචි කාර් නිවසට අලුතෙන් ඉලෙක්ට්‍රික් කාර් ගෙනල්ලා තියෙනවා. දැන් පොඩ්ඩක් ට්‍රෙන්ඩ් එකක් වේගෙන එන්නේ ඉලෙක්ට්‍රික් වලට මාරු වෙන්න ඕනේ. ලෝකෙ පොඩ්ඩක් එහෙම වෙනවා. පෙට්‍රල් කාර් තියනවා නැතුව නෙවෙයි.
0: නැතුව නෙවෙයි. හැබැයි ඉතින් මිනිස්සු ටිකක් සමහර විට පාරිසරික කාරණා ගැන හිතලා ග්ලෝබල් වෝමින් ගැන හිතලා ඊට පස්සේ
1: තෙල් ප්‍රශ්න ගැන
0: හිතලා තෙල් වල ගණන් ගැන හිතලා තව මොනවද දැන් ලෝකෙක ඇත්තටම තෙල් කියන්නේ අපි
1: තෙල් අඩුවේගෙන යනවනේ
0: ඛනිජ ඉන්ධන ඉවර වෙමින් යන යුගයක්. ඉතින් ලෝකෙම ටික ටික ඉලෙක්ට්‍රික් වාහන වලට සෝලා පවර්ඩ් වාහන වලට අවධානය යොමු කරමින් ඉන්නේ.
1: ඒ අතර වාරේ ඉතින් මාළවේ පුංචි කාර් නිවසත් ඔන්න ඉලෙක්ට්‍රික් කාර් ටිකක් ගෙනල්ලා තියෙන. ඒගොල්ලෝ කියන BAW කියන බ්‍රෑන්ඩ් එකෙන් E6 E7 E7 Pro කියන වාහන ටික ගෙනල්ලා තියෙන. ඉතින් අපිට BAW කියන ඉලෙක්ට්‍රික් කාර් 148 ඉඳන් ඉහළට ගන්න පුළුවන් කියලා තියෙන. ඉතින් තවත් විවිධාකාරයේ වර්ගයේ කාර් ගොඩක් වාහන ගොඩක් එතන තියෙනවා. ලොකු කාර්, පොඩි කාර්, සාමාන්‍ය වර්ගයේ කාර් ඔය ඕන එකක් තියෙනවා මාළවේ පුංචි කාර් නිවසේ. මොකද ඒගොල්ලන්ගේ ඉඩ සෑහෙන ලොකුයි. වාහන 400ක් විතර එතන දාන්න පුළුවන්. ඉතින් අපිට ගියාට පස්සේ මාළවේ පුංචි කාර් නිවසට අපිට කැමති වාහන එතන තියෙනවා. අපි කැමති අපි ආස වාහනේ එතන තියෙනවා අපිට ගන්න පුළුවන්
0: කියලා. නැති වෙන්න විදිහක් නැහැ. නැති වෙන්න විදිහක් නැහැ.
1: අනිවාර්යෙන්. ඉතින් අනිත් එක තමයි දැන් අපි ඉලෙක්ට්‍රික් කාර් ගැන කතා කරා. ඊළඟට ඒගොල්ලන්ගේ රෙජිස්ටර් කරපු සහ නොකරපු වාහනක් තියෙනවා. දැන් රෙජිස්ටර් කරපු වාහනයක් නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ගිහිල්ලා වාහනේ චෙක් කරන්න ඕන නම් ඒගොල්ලෝ චෙක් කරලා දෙනවා. ආ අපිට පොඩ්ඩක් චෙක් කරන්න ඕන. ඔගොල්ලෝ චෙක් කරාද නැද්ද කියලා අපි දන්නේ නැහැ නේ කියලා හැම කියලා අපිට පුළුවන් පොඩ්ඩක් කියන්න. අපිට එහෙනම් චෙක් කරලා දෙන්න කියලා. පිද්දි මේක කරන්න කියලා. එහෙමත් පුළුවන්. හරිද? ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය තියෙනවා. හොයිස්ටර්ස් වලින් වාහන උස්සලා හොද්දට චෙක් කරලා තමයි කස්ටමර් කෙනෙක්ට වාහනේ දෙන්නේ. ඉතින් ඒ වගේ එකී මෙකී නොකී වගකීමක් සහිතව වාහනයක් මිලදී ගන්න තියෙන හොඳම තැනක් තමයි මාළවේ පුංචි කාර් නිවස. අපි ඇඩ්‍රස් එක මතක් කරන්නම්. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හම්බේ පුංචි කාර් පාර මාළවේ.
0: ඊට අමතරව තව පොඩි කාරණයක් තියෙනවා අපි මතක් කරන්න. සැන්ඩිට සීනි.

0: ஆட்டங்
1: சந்தி
2: மக்களோ
1: ஒயா ஆசை நேது லஸ்னட் இர பஹகினான ஹந்தாவக
2: விரல் ஆயினக
1: விரலக்கன தன் கவுது விரலக்கன கி
2: இது மங்க ஆசை தேரி
1: இத பஹிடோட கேர இத பஹிந்து மூதட கேல ஹிதாகிரின
2: இதின் மேத்த கோடன லஸ்ன
1: மேத்த கோடன லஸ்தத
2: ஓ
1: நம்ம மங்க கேன ஹதிரே ம விரலட்ட போய் அட்டோர்தே நிகாங்
2: மேத்த நீந்தன்
1: ஓ கெதர் ගහක් යට ඉර බැහැගෙන යන සිසිල ගලන හැන්දෑවක
2: රාස්සික යව්ව වැටිලා
1: ඒ වැටිච්ච රාස්සික යව්ව ටිකක් ඇහිඳගෙන වැටිලා කියලා කිව්ව රාස්සික කිව්වද
2: වැටිලා
1: ඔයත් තොමයි ඔය රාස්සි වගේමයි යන යනකන් මොන හරි වට්ටගෙන යනවා රේද මේ පොඩි කාලෙම මොලේ වට්ටගෙන ඒ වැටිච්ච පාර ඉති ඇහිඳගෙනම නෑ
2: රාසි වගේ
1: රාසි වගේ
2: වට වට
1: රාසි හැමදාම හැන්දවට අවුව වට්ටගෙන යන සැන්ඩි මොලේ චුට්ට චුට්ට වැටි වැටි දැන් නෑ මොකක්වත් නෑ ඉවර වෙනකන් වැටි
2: ඈ මොලේ නැත්තම් කරයි ඔහොම ප්‍රෝග්‍රෑම් එක
1: ඔව් ඔව් මොලේ නැත්තම් මට දෙන්නට මොලේ නැති කාරණා මට තේරෙන්නේ ඔදලාට වටදී දැන් මං අහන්න ගියේ කොහොමරි මේ මට අමතක වුණාද කොහෙද දැන් මං අහන්න ගියේ දැන් ගහක් යට ඉඳගෙන
2: හරි
1: සිසිල ගලන හැන්දෑවක
2: ගස්
1: සෙවනට වෙලා
2: හරි
1: සීනි දාපු නැති තේ එකක් බොන්න ඔයා ආසයි දෙද
2: කෝපි එකක් බොමු
1: සීනි දාපු නැති ඒ වැදගත් කාරණේ හලලා කියන්න එපා සීනි දාලා නැති කෝපි එකක් එහෙම ඉන්නකොට ඔයාට කවදා හරි හිතිලා තියෙනවද දෙයියනේ මේ ගස් කියන ඒවා කොච්චර දුර්ලභද කියලා නේද නේද ගස් බලන බලන තර ගස්
2: තියෙනවනේ මක්කලෝ
1: හැමතැනම ගස් තියෙනවා ඒ අපේ ලෝකේ විශ්වයේ ගස් එහෙම නැත්තම් ලී කියලා ගහේ කඳ ලී වලට සමාන කිසිම මල ඉලව්වක් විශ්වයේ කොතනකවත් තියෙන බවක් අපි තාම හොයාගෙන නැහැ තියෙනවද දන්නේ නැහැ හැබැයි අපි විශ්වය නිරීක්ෂණය කරලා තියෙන තරමට අපිට ලී වලට සම කරන්න පුළුවන් කිසිවක්ම හම්බෙලා නැහැ. දියමන්ති ඇති පදන් තියෙන විශ්වයේ ගස් කඳන් ලී කියන්නේ හරිම දුර්ලභ වස්තුවක්. එහෙනම් ඔය මේසෙට හයියෙන් ගහන්න එපා. කතා කර කර ඉන්න ගම.
2: ඔයානේ.
1: මෙවරි වටින දේව. මේව හරි දුර්ලභයි.
2: වානට අට්ටක් ගගසද්ද දාන.
1: සමහර විට විශ්වයටම තියෙන්නේ මෙච්චරයි වෙන්න
2: පුළුවන්.
1: ඊට පස්සේ ගස්වල කොළ.
2: ඒවත්
1: අපි කොළ ගැන වෙනම හිතන්නේ නැහනේ. දැන් අපේ ලෝකෙත් සමහර යුග තිබිලා තියෙනවා කොළ නැති ගස් තියෙන.
2: කඳ විතරයි.
1: කඳ විතරයි. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැති ගස්. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ විශ්වයේ හරිම රෑ සංසිද්ධියක්. කියන්නේ හිරුගේ රශ්මිය ඊට පස්සේ වායුගෝලයෙන් උකහා ගන්න දේවල් එකතු කරලා තම ආහාර නිෂ්පාදනය කරන ක්‍රියාදාමය කියන එක ලෝකේ හරිම ලෝකේ නෙවෙයි විශ්වයේ හරිම කලාතුරකින් දකින්න හම්බෙන ක්‍රියාදාමයක් අපේ ලෝකේ නම් ඉතින් අපි බලන තැන ඔය කොළ පාටට අපිට පේන්නේ කොළ පාට කියලා කියන්නේ ගස්වල කොළ දළු. එහෙනම් අනික් දවසේ අද මං කියන අද ඉඳන්
2: ගහක කොළයක් එහෙම කඩන්න එපා.
1: නෑ
2: ඇයි සමහර මිනිස්සු ඉන්නවා යන ගමන් ගස්වල කොළ කඩාගෙන යන.
1: නේද ගහක කොළ කඩන්න එපා ගම මැල්ලුමක් කන්න එපාද මිනිස්සු.
2: එහෙම කමක් නෑ. එහෙම කමක් නෑ.
1: අනික සමහර මැල්ලුන් જાති තියෙනවා සැන්ඩි සීනි වලට හොඳයි. එහෙම කොළ කඩන්න එපාම කියලා කියන්න එපා. කොළ දිහා ආදරෙන් බලන්න ගෞරවයෙන් බලන්න.
2: කොළ මේ ලෝකේ විතරයි තියෙන්නේ කියලා හිතන්න.
1: මොකද ආදරේ කාද කියන්නේ? ඔන්නක මාරු වෙනවා.
2: හරි හරි.
1: ගන්න ගැම්ම ගන්න.
2: ගැම්ම.
1: හරි. ආවද?

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහස
2: කල්ක්‍රියාව හොඳනම් හැට පැන්නත් පොලිසියේ ඉන්න ඉඩ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. පොලිසිය කොමත් ඉන්න සෙනග මදි ප්‍රශ්නයක් තිබුණා, පුරප්පාඩු පුරෝබින් ඉන්න බව කියනවා. ඊට අමතරව පොලිස් සේවය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වෙලා යහපත් කල්ක්‍රියාවෙන් ඉන්න අයට තව අමතර වසරක් ලබා දීම වෙනුවෙන් සොයා බලමින් සිටිනවා කියලා කියනවා. ඉතින් මන් දන්නේ මේ හිටපු පොලිස්පති කෙනෙකුට මරණ දණ්ඩනය නියම වුණා, තව හිටපු පොලිස්පති කෙනෙක් වැඩ තහනම් වෙලා අඩුවලට මූණ දෙමින් ඉන්නෝ. හැට පැන්නත් දිගටම තියාගන්න මේ යහපත් කල්ක්‍රියාව තියෙන පොලිස් නිලධාරීන් හොයන එකත් ලේසි වැඩක් නෙවෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද?
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ඒක හරිම අපූරු ලෝකයක්.
7: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
8: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්.
10: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
11: සර්, ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
10: එයාගේ නම සීතා.
9: සීතා!
10: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙන්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
12: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
13: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
14: සියයට සියක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රස ගුණය එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
15: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
16: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වේදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම Mastermind Roshan YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
18: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing. විශ්වාසී ප්‍රමුඛයා.
19: ඇලුමිනියම්මනේ.
20: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
21: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.

0: හවස 6යි විනාඩි 1යි.
1: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. සියත හෙඩ්ලයින් රිවියු. අකිල විරාජ් රිමාන්ඩ්. අයවෙන් ගොවින්ට සහනයක්.
2: ඒගොල්ලන්ගේ පිරිවැය ඉහළ යනවා නිෂ්පාදනයේ ප්‍රමාණය පහළ නිසා.
1: ඉන්දිය විදේශලේකම් ජනපති හමුවයි. හෙට සිට වැසි තත්ත්වයේ වර්ධනයක්. විභාග ගැන අදත් සාකච්ඡා.
3: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4

0: ලාඩන්.
1: සැන්ඩි වාර ඉස්සෙල්ල මේ වෙරලට යන්න හැදුවන
2: වෙරල කොනක හිඳ
1: සීනි නැති තේකකු අතේ තියාගෙන වෙරල කොනක ඉඳගෙන සීනි නැති තේකක් අතේ තියාගෙන.
2: ඇත්ති නේද දැන් ඔයා සීනි කතාව දැන් මේ
1: අපෝ ඇති ඇති ඔයා ඔයා ඔයා ඔයා හොඳටම ඇති සීනි කෑවා. ඔයාට සීනි සීනි කන්න
2: ඇත්ත කියන
1: ඒක අඩන්න එපා සැඩ්ලි. ඕම තමයි ලෝක ජනගහනයෙන් 125% සීනි කියලා තමයි මං අහලා තියෙන්නේ. ඒ හින්දා එච්චර ලොකුවට ගණන් ගන්නවා ඕම තමයි සැඩ්ලි ජීවිතේ. සීනි හැදෙනවා සීනි නැති වෙනවා.
2: වෙරළ වෙරළ මොකද වෙරළට
1: දැන් ඔයා එහෙම වෙරළ කොනක ඉඳගෙන
2: හරි
1: ඉන්න වෙලාවක බලන්න මේ වෙරළ දිගේ දිගේලි වෙලා තියෙන වැල්ල දිහා.
2: හරි මට මැවිලා පේනවා
1: වැල්ල පේනවනේ. වැලි වැල්ල දිහා බලන් ඉන්න ගමන් ඔයා නිකන් උත්සාහ කරන්න හිතෙන් එතන තියෙන වැලි කැට ගන්න ගණන් කරත්
2: කොහෙත්ම බෑ මකලෝ. මට වැලි කැට ගන්න ගණින්න බෑ.
1: බෑනේ ගණන් කරත් ගණන් කරලා ඉවර කරන්න බෑනේ. ඒ තරම් තියෙනවා වැලි කැට.
2: සෑහෙන්නනේ
1: වැලි කැට තියෙනවා නිකන් වැලි වගේ. අපි එහෙම නේද කියන්නේ. මොනහරි දෙයක් ගොඩාක් තියෙනකොට අපි කියනවා වැලි වගේ
2: වැලි වගේ
1: වැලි වගේ. කූඹි වහලා හිටියා සීනි වලට වැලි වගේ නේ. සැන්ඩි තමන්ගේ ජීවිත කාලය තුල කරලා තියෙන මෝඩකම් ගාන නිකන් වැලි වගේ ගණන් කරලා ඉවර කරගන්න බෑ නේද.
2: හරිද?
1: හරි.
2: ආයි කොහේ හරි කැරකිලා ඉතින් මමම එනවා.
1: ඕ නැතු ඉදින් දැන් කොහේ හරි කැරකිලා ඔයා එන්නේ නැතු ඉදින් මේ මෙතන ඉන්නේ මමයි චාලිය ඔය. දැන් මොකද්ද මට කරන්න කියන්නේ?
2: ඔයා කරපු මෝඩ වැඩත් ඉතින් වැලි වගේ තියෙනවා. මම පස්සේ කියන්න.
1: කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? එකක් කියන්න.
2: අර පස්සේ කියන්න. දැන් මේක වෙලාව නෙවෙයි. මම ඔය එහෙම කියන්නේ නෑනේ. තැන් තැන්වල කියන්නේ නෑනේ. රටේ ලොකු මිනිස්සුන් දැහෙන මෝඩ වැඩ කරපු.
1: කරපුවා කියන්නේ නෑ. තමම්ම කරපුවා තමයි කියන්නේ. ඒක බෝඩකක් කියලා හිතලා නෙවෙයි ඒවා කියන්නේ. ඒවා ආඩම්බරයට කියන්නේ. අනේ මිනිස්සු බලන් ගිහලා මෝඩයි නේ. දැන් මම මේ කියන්න ගියේ අපි එහෙම මේ නිකන් වැලි වගේ වැලි තිබුණට අපේ වෙරළේ අපි කවදාවත් හිතලා නැති කාරණයක් තියෙනවා. ඔය මූදු වෙරළේ තියෙන මූදු වැලි ගැන.
2: මූදු වැලි.
1: ඒ මූදු වැලි හරි වෙනස්.
2: සුදු පාටයි.
1: ඔව්. ඒ සුදු පාට ඇවිල්ලා තියෙන්නේ විශේෂ හේතුවකින්. දැන් ලෝකේ ලෝකේ කියන්නේ විශ්වය පුරා අනිත් ග්‍රහලෝක හැම එකකම වැලි තියෙනවා තමයි. ඈ දැන් හඳේ වැලි තියෙනවා, අඟහරු ලෝකේ වැලි තියෙනවා. ඒ හැම ප්ලැනට් එකකම වැලි වැලි තියෙන්න පුළුවන්. හැබැයි මේ අපේ ලෝකේ තියෙන මුහුදු වැලි වල තියෙන විශේෂත්වය ඔය විශ්වයේ තියෙන කිසිම වැල්ලක නැහැ. අපේ මුහුදු වැලි හැදිලා තියෙන්නේ මුහුදු ජීවීන්ගේ ඔය මේ කටු තියෙන මුහුදු ජීවීන්ගේ ෂෙල් එක ආවරණ තියෙන්නේ. ඒවා කැඩිලා පොඩි වෙලා කුඩු වෙලා ඇඹරිලා මේ වැල්ලට එකතු වෙලා තියෙනවා. ඒ සිප්පි කටු අරවම හැදෙන්නේ කැල්සියම් කාබනේට් සංයෝග වලින්. ඒවා මූදු වැල්ලට එකතු වෙලා තියෙනවා.
2: චූටි චූටි චූටි චූටි කැලි කැඩිලා.
1: චූටි කැලි කැඩලා චූටි වැලියට බවට ඒවා පත් වෙලා තියෙනවා. ඒවා කලවම් වෙලා තමයි මේ සුදු පාට වැල්ල හැදිලා තියෙන්නේ. මේ විශ්වයේ කිසිම තැනක ඒ මුහුදු ජීවීන්ගේ කවච කොටස් එකතු වෙලා හැදිච්ච වැල්ලක් තියෙන බව අපි හොයාගෙන නැහැ. අපි දන්න කිසිම තැනක මේ විදිහේ වැල්ලක්
2: නැහැ.
1: ඒ හින්දා මං කියන්නේ ඒක ගැන ටිකක් හිතන්න. ඔයා ඊළඟ දවසේ අර සීනි නැති කහට කෝප්පෙත් අරගෙන මූදු වෙරළේ වැල්ල පාග පාග ඇවිදිනකොට පොඩ්ඩක් ආඩම්බරෙන් අඩිය තියන්න.
2: මේ වැලි
1: මේ බලන්නකෝ මේ වැලි
2: තියනේ අපිට විතරක් තියෙන වැලි නේද මේ?
1: මේ වැලි තියෙන්නේ මෙහෙ විතරනේ.
2: වැලි කන. අයි.
1: වැලි කවන්නේ. ඒක සීනි වලට අවුලක් නෑ. වැලි කෑමට කවන්නේ. කත් කත්.

0: මේ ලෝකේ වාහන තියෙනවා වැලි වගේ.
1: වැලි වගේ වාහන ගොඩක් තියෙනවා ඉතින්.
0: ඔව් තියෙනවා. මුළු ලෝකෙම තියෙන වාහන බැලුවොත් එහෙම නෑ. ගොඩක් තියෙනවා.
1: එක ගොඩකට ගැහුවත් නිකන්නේ.
0: එක ගොඩකට ගහලා බැලුවොත් වා හිතන්න කොච්චර ගොඩක්ද කියලා. ලෝකෙම. වාහන ගණ්ඩ තැන් තියෙනවා.
1: වැලි වගේ.
0: වැලි වගේ. හැබැයි.
1: ඔව්.
0: මාළඹේ. අපේ පුංචි කාර් නිවස වගේ තව තැනක් මුළු ලෝකෙම නැසෙන්.
1: තියෙන්නේ මාළඹේ විතරයි.
0: එතන විතරයි තියෙන්නේ එහෙම තැනක්. නිකමට ගිහිල්ලා බලන්නකෝ යන ඕන වෙලාවක වාහන විවිධ මාදිලි වලින් විවිධ වාහන ගණනාවක් එතන බලන්න තියෙනවා. ඒ හැම වාහනයක්ම ඒගොල්ලෝ තිතට චෙක් කරලා තියෙනවා. වාහනේ ඒගොල්ලන්ගේ තියෙනවනේ මේ ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය. වාහන ඒකට දාලා වාහනේ කන්ඩිෂන් එක චෙක් කරලා වාහනේ හිස්ටරි එක බලලා වාහනේ ඇක්සිඩන්ට් වෙලා තියෙනවද, වාහනේ බට් කරපු එකක්ද, වාහනේ ඩොකියුමෙන්ට්ස් ෆෝජ් කරලා තියෙනවද, එකී මෙකී නොකී සියල්ල චෙක් කරලා බලලා තමයි ඒගොල්ලෝ වාහනේ එතන විකුණන්න දාලා තියෙන්නේ. ඉතින් ඉතාම විශ්වාසයෙන් වාහනයක් ගන්න පුළුවන් තැනක් තමයි මාළඹේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. ඔයා ගිහිල්ලා වාහනයක් තෝරගත්තාම ඒ වාහනේ අයිතිකාරයත් එක්ක ගණන් කතා කරගන්නත් ඔයාට අවස්ථාව හම්බෙනවා. ඉතින් එහෙම තැනක් මාළඹේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. යන්න මාළඹේ පුංචි කාර් නිවසට ඔයාගේ ඊළඟ වාහනය ගන්න.
1: පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාරම මාළඹේ.
0: තව පණිවිඩයක් තියෙනවා. ටග්ගාලා මතක් කරන්නම්, මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් ආයතනය පවත්වන්න ලෑස්ති වෙලා ඉන්න වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක ගැන අපි දිගටම මතක් කළා. මේ ඒකට අදාළ විශේෂ පණිවිඩයක් අපිට එවලා තියෙනවා. අගෝස්තු 9 වෙනිදා ඉරිදා හවස 5ට සූම් මීටින් එකක් හැටියට, ඒ කියන්නේ සූම් ක්ලාස් එකක් ඒගොල්ලෝ තියෙනවා. මේක සම්පූර්ණ නොමිලේ මේ ලෙක්චර් එක ඒගොල්ලෝ කරන්නේ. එදාට මුදල් කලමනාකරණය පිළිබඳ ප්‍රායෝගික දැනුම, ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම, මූල්‍ය සාක්ෂරතාවයේ ඉහළ නංව ගන්න අවශ්‍ය කරන වැදගත් කරුණු සහ කොටස් වලඳපලේ වත්මන් තත්ත්වය පිළිබඳව ඉතාම වටින විග්‍රහයක් ලබා දෙනවා මේ වැඩසටහනට සම්බන්ධ වෙන අයට. දැනුම බෙදා ගන්න එකතු වෙන්නේ ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු සහ යසිරි කුරුවිට කියන දෙන්න. ඉතින් මේක බොහොම සීමිත පිරිසකට තමයි ඉඩකඩ තියෙන්නේ. මේ රූම් මීටින් එකක් වුණාට සීමිත
1: පිරිසකට,
0: නොමිලේ වුණාට සීමිත පිරිසකටයි අවස්ථාව දෙන්නේ. ඒ හින්දා අදම කතා කරලා ඔයාගේ ස්ථානය වෙන් කරගන්න 077 117 7465 තමයි දුරකථන අංකය.
2: හද ගැස්මට සියත රූසපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
3: Theater Big Twin Lady Miss World Sri Lanka 2026.
4: ඔබවත් මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිස දරන්න සූදානම්ද? ඔබගේ ආයදුම් පත්‍රය මැතිකතී.

0: ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වෙනිදාට කලින් 0716යි 500යි 500කට WhatsApp කරන්න.
1: Siyata Between Lady Miss World Sri Lanka 2026.
0: Title sponsor.
2: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරුවෙන්න. Between Lady ඔබත් සැනින් දිදුලන.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance We Help.
4: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී Thailand's ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand's. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට scholarship පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ success උනේ Thailand's ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට Thailand's ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0871132777
7: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768833444 සීතා හදවත් දිනු හිතවත්කම
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
10: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Banku ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
11: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
12: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: ඒ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ?
15: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
16: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
1: Theater Tele Depair අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
18: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
19: රාජ්‍යරුව ගොබ්බයා.
20: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
1: නිලබල කරේති ඔලමුල පුරේ.
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
13: 98.2 FM 98.4 දිව.

0: ัง
1: අද අපි දෙයක් අමුතු දෙයක් කතා බහුනේ. ඒ කියන්නේ අපි එච්චර ගණන් ගන්න නැති සුලභව දකින්න තියෙන නිතර පයට පෑගෙන සමහර දේවල් විශ්වය හැටියට සලකලා බැලුවාම හරිම දුර්ලභ අපිට විතරක් තියෙන දේවල්.
2: අනිත් පැත්තට
1: සමහර දේවල් අපිට ඉතාම දුර්ලභයි. අපි හරිම අමාරුවෙන් හොයාගන්න දේවල් විශ්වයේ ඇසින් බැලුවාම මොනවද බං ඔය ඕවා නැතින්
2: රත්තරන් ඔය ඒවා මේවා තියෙනවා කිව්වනේ ප්ලැටිනම්. ඉතින් ඕවා මේකට ගන්න බැයිද? අපේ මේකට අපේ පෘථිවියට පොඩ්ඩක් ඇදලා කරලා ගන්න බැයිද?
1: මේකේ තියෙන මේ පොළොවට තියෙන වතුර ටික හරියට එළියට ගන්න බැරුව ඉන්නවා අපි. ඒ අසුනේ මේ අර විශ්වය සිසාරා පැතිරලා තියෙන මේ දියවන්ති ටිකයි රත්තර ඒ ටික තමයි තියෙන්නේ. විශ්වය හරි විසිතුරු තැනක්.
2: විශ්වය විශ්ම ජනකයි.
1: විශ්වය ඇතර ආරේ ඒ වගේම තමයි අපි මේ අඩිය ගහලා ඉන්න ප්ලැනට් එක. මේ පෘථිවිය හරිම දුර්ලභ වස්තුවක්. මේකේ තියෙන සමහර දේවල් විශ්වයටම තියෙන්නේ මෙච්චරයි. උදාහරණයක් හැටියට මෙච්චර සරුසාර පසක් අපි දැනට ඈත ඉඳන් නිරීක්ෂණය කරලා තියෙන කිසිම ප්ලැනට් එකක හොයාගන්න
2: නෑ.
1: අනික් අතට විශ්වයේ කොහෙවත් ජීවය පවතිනවා කියලා අපි හොයාගෙනත් නෑනේ. ඒක තියෙන්නෙත් මේ පෘථිවියේ විතරයි. ඉතින් මේක විශේෂ තැනක් නෙවෙයි.
2: සමහර විට වෙන සෞරග්‍රහ මණ්ඩලවල ඇදි ඉතින් නේද?
1: ඇති අපි දන්නේ නෑ. හැබැයි අපි සෑහෙන විශ්වය නිරීක්ෂණය කරලා තියෙනවා. අපිට තාමත් එහෙම වෙන කොහේ තැනක ජීවය පවතින බවට සලකුණක් හොඩුවාවක් ඉංගියක් හම්බෙලා නැහැ.
2: ඉතින් පුළුවන් තරම් අපි මේ පෘථිවිය පරිස්සම් කරන්න ඕනේ නේද?
1: අනිවාර්යයෙන්ම පරිස්සම් කරන්න. තව පරිස්සම් කරන්න ඕන දෙයක් මම කියන්නම්. අපි එකතු වෙලා පරිස්සම් කරන්න ඕන දෙයක්. ඒක කියන්න කලින් අපිට hina වෙන්න හයි. ඔන්න ඕක ලෝකේ විශ්වයේ කොහෙන්වත් අපිට ඇහිලා නැති සද්දයක්. මිනිස්සු hina වෙන සද්ද. ඒ කියන්නේ දැන් මේ මේ මේ පෘථිවියේ සත්තු జాති ඉන්නවා සෑහෙන ගොඩක්. ඒ කවුරුත් ඒ කිසිම සතෙක් hina වෙනවා අපිට ඇහෙන්නේ නැහැ. මිනිස්සුන්ට පුළුවන් කොක් හඬලා සිනාසෙන්න. මේ සිනහව කියලා කියන්නේ මේ සිනහවේ ශබ්දය කියලා කියන්නේ විශ්වයට හරිම දුර්ලභ හඬක්. මේක තියෙන්නේ අපි ළඟ විතරයි. hina වෙලයි. hina වෙලයි.
2: hina වෙන්න.
1: ඉන්නේ ටික කාලයයි. hina වෙලයි. ගිලෙන්න.
2: මම සැන්නේ.
1: මං මකලෝ.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල. අකිල විරාජ් රිමාන්ඩ්. ඉන්දියාව සමග නායකිවි සුමක්. හෙට සිට වැසි ඉහළට. සූදු ඔට්ටු වෙබ් අඩවි 24ක් අත් හිටුවයි. මීළඟ ඉලක්කය ගැන රොමේෂ් හෙළි කරයි.
1: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 011 887 866.
0: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට කොටගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝධරගම විසින්. අකිල විරාජ් කාර්යවසම් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවයි. සැකකරු 2022 වසරේ ජූලි මස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක විමධ්‍යගත හා පරිපාලන ලෙස පත් කර තිබුණා. ඉන් මාස එකහමාරකින් පමණ පසුව ඔහු එවක ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ අධ්‍යාපන මාත්‍යංශයේ සේවකයන් දෙදෙනෙකු සහ රාජ්‍ය පරිපාලන මාත්‍යංශයේ සේවකයන් දෙදෙනෙකු තම කාර්යාලයට අනුයුක්ත කරන ලෙසයි. ඉන් පසු තාවකාලික පදනම යටතේ සේවකයන් දෙදෙනෙකු බදවා ගැනීම සඳහා සැකකරු එවක ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළා. තාවකාලික පදනම යටතේ කළමනාකාර සහකාරවරුන් දෙදෙනෙකු බදවාගෙන ඇත්තේ එම ඉල්ලීම අනුවයි. මෙසේ බඳවාගත් තාවකාලික සේවකයන් දෙදෙනා ඉවත්ව ගිය පසු තවත් සේවකයන් දෙදෙනෙකු බඳවාගෙන තිබුණා. තාවකාලිකව බඳවාගත් සේවකයන් දෙදෙනා ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කර නොමැති බවයි අල්ලස් කොමිසම පැවසුවේ. ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා කර ඇඟිලි සලකුණු තැබීම හෝ පැමිණීමේ ලේඛනවලට අත්සන් තැබීමද සිදුව නොමැති බව අනාවරණය වුණා. ඔවුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගෙවා ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. බදවාගත් සේවකයන්ගෙන් 3 දෙනෙකු සේවය යොදවා ඇත්තේ අකිල විරාජ් කාර්යවසම්ට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකයි. මින් සේවකයන් 2 දෙනෙකු 2024 වසරේ විදේශගත වීමෙන් පසුවද මාස 2ක් වැටුප් ගෙවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වුණා. ඉන් එක් සේවකයෙකු මේ වන විටත් ඔහුගේ ඉන්ධන පිරවුම් හලේ කළමනාකරු වශයෙන් කටයුතු කරන බවයි අල්ලස් කොමිසම පැවසුවේ. ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ අල්ලස් කොමිසම විසින්. ඉන් දින 3කට පසුව එම සේවකයා දිවුරුම් ප්‍රකාශයක් රැගෙන අල්ලස් කොමිසමට පැමිණ තිබුණා. එම දිවුරුම් ප්‍රකාශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ තමන් පෙරලබා දුන් ප්‍රකාශයේ යම් යම් වෙනස්කම් පවතින බවත් දිවුරුම් ප්‍රකාශය අන්තර්ගත කරුණු සත්‍ය බවයි. එම දිවුරුම් ප්‍රකාශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ සැකකාර අකිල විරාජ් කාර්යවසම්ගේ සම්බන්ධීකරණ කාර්යාලයක් කුලියාපිටියේ පිහිටි ඉන්ධන පිරවුම් හල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පැවති බවයි. පෙර ලබා දුන් ප්‍රකාශයේ ඔහු එවැන්නක් සඳහන් කර නොතිබූ බවයි අල්ලස් කොමිසම පැවසුවේ. එල්ල වූ බලපෑමක් හේතුවෙන් මෙම දිවුරුම් ප්‍රකාශය ඔහු ඉදිරිපත් කර ඇති බවට සැක පළ වී ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළා. එම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ප්‍රකාශය සටහන් කරගත් අවස්ථාවේදී සැකකරු විසින් ලේඛන කිහිපයක් අල්ලස් කොමිසමට බහර දී තිබුණා. ඉන් ඇතැම් ලේඛන මෙම වසරේ සකස් කළ බවට සැක පළ වී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශන සිදු කළ යුතු බවත් අල්ලස් කොමිසම පැවසුවා. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී අල්විස් සඳහන් කළේ සැකකරුගේ සම්බන්ධීකරණ කාර්යාලය පිහිටා ඇත්තේ කුලියාපිටියේ ඔහුගේ ඉන්ධන හල සහිත ගොඩනැගිල්ලේ ඉහළ මහලේ බවයි. අදාළ සේවකයන් 3 දෙනා එම කාර්යාලයේ සේවය කළ බවත් ඔවුන් කිසිදු අවස්ථාවක ඉන්ධන හලේ සේවය කර නොමැති බවත් නීතිඥවරයා සඳහන් කළා. එම අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරියා පැවසුවේ සැකකරුගේ ඉල්ලීම පරිදි බදවාගත් සේවකයන් සිය පුද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම තුළින් ඔහු රජයට රුපියල් 27,68,836 අලාභයක් සිදු කර ඇති බවයි. මෙම විමර්ශනයට අංශ 2කින් බලපෑම් එල්ල විය හැකි බවට කරුණු ඉදිරිපත් වී ඇති බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. විමර්ශනයේ සාක්ෂිකරුවෙකු අල්ලස් කොමිසමට ලබා දුන් ප්‍රකාශය පරස්පර කරුණු ඇතුළත් දියුණු ප්‍රකාශයක් පසුව ඉදිරිපත් කර තිබුණා. කිසියම් බලපෑමක් හේතුවෙන් මෙවැනි ක්‍රියාවක් සිදුවන්නට ඇතැයි අධිකරණයට අනුමැතියකට එළඹීමට හැකි බවයි මහේෂ් රත්වරයා සඳහන් කළේ. සැකකරු ව්‍යාජ ලෙස සකස් කළ ලේඛන ඉදිරිපත් කළ බවටත් අල්ලස් කොමිසම සිය බී වාර්තාවෙන් පැවසුවා. ඇප පනත යටතේ අකිල විරාජ්කාරීව සමට ඇප ප්‍රධානය කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි මහේෂ් රත්වරයා සඳහන් කළේ. මෙම සේවකයන් සේවයට වාර්තා කර ඇති බව සඳහන් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ ලේඛන සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා මීළඟ දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහේෂ් රත්වරයා නියම කළා. නඩුකරය විභාගයට ගත් අවස්ථාවේදී සැකකාර අකිල විරාජ්කාරීව සම විත්තිකූඩුවේ සිට ඔහුගේ නීතිඥවරු සමග සංවාදයක නිරත වන ආකාරය නිරීක්ෂණය කළේ මහේෂ් රත්වරයා විසින්. අධිකරණයේදී මෙවැනි ක්‍රියාවලට අවසර හිමි නොවන බව සඳහන් කළ මහේෂ් රත්වරයා මෙවැනි ක්‍රියා අධිකරණ කටයුතු වලට බාධාවක් බවත් අවධාරණය කළා. දිවයිනට පැමිණ සිටින ඉන්දියා විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී තිබෙනවා. එහිදී සාකච්ඡා වී ඇත්තේ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු සහ ඉන්දියාවේ සහයෝගයෙන් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවයි. දිට්වා සුලිකුණාටුවෙන් අනතුරුව ඉන්දියාව විසින් පිරිනමන ලද ඇමරිකා ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයේ කොටසක් වන ඩොලර් මිලියන 350ක සහනදායි ණය පහසුකම් සම්බන්ධයෙන් වන ගිවිසුම් හුවමාරු කර ගැනීමද සිදු වුණා. ණය පහසුකම් නැවත ඉදිකිරීමේ කටයුතු, යටිතල පහසුකම් සංවර්ධනය සහ සුලිකුණාටුවෙන් අනතුරුව මතු අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම සඳහා උපකාරී වනු ඇති. ඉන්දියා විදේශ ලේකම්වරයා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා. එහිදී සාකච්ඡා වී ඇත්තේ ප්‍රධාන ප්‍රමුඛතා ක්ෂේත්රවල දැනට ක්‍රියාත්මක සහයෝගිතාව පිළිබඳවයි. එක් දින නිල සංචාරයක් සඳහා ඉන්දියා විදේශ ලේකම්වරයා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. මේ අතර මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස විශ්‍රාමික ප්‍රජා විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. වීමිල ගණනය කිරීමේ ක්‍රමවේදයේ දෝෂ පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී පැනයක් යොමු කරමින්.
4: අනිවාර්යෙන්ම ගොවිය වෙනුවෙන් අපි කතා කරනවා, කෑ ගහනවා, විවේචනය කරනවා. හැබැයි ඒ වගේම විසඳුමක් තියෙන්නටත් ඕන. කවුරු ආණ්ඩුවේ හිටියත් විසඳුමක් තියෙන්නට ඕන. හැබැයි මේ මිල සූත්‍රය ගණනය කිරීම දෝෂ සහිතයි කරුවා අමතතුමා. ඒ නිසා ඒ පිළිබඳව වැඩපිළිවෙලක් යොදන්න කරුණා කරලා කුඩා හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන් අර ආසාදු ලේඛනයෙන් එළියට අරගෙන ණය ප්‍රතිවිහාය ගත කරන එකල් හරි අර ප්ලෙච් ලෝන්ස් ටික ලබා දුන්නාම ඒගොල්ලෝ ගනි අර සාධාරණ සහතික මිල.
0: නිෂ්පාදන ප්‍රමාණය පහත යාමෙන් ගොවීන්ට දැරීමට සිදුවන පිරිවැය ඉහළ ගොස් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේ.
5: ඔබතුමා මේ සියල්ල කරේ සද්භාවයෙන් බව මම පිළිගන්නවා. මොකද ඔබතුමා අපේ විපක්ෂ නායකයා. ඒ ගැන බොහොම ස්තුතියි. ඇත්තටම ගොවියන්ට දැනට තියෙන ප්‍රධානම ගැටලුව ඒගොල්ලන්ගේ පිරිවැය ඉහළ යනවා නිෂ්පාදනයේ ප්‍රමාණය පහළ නිසා. නිෂ්පාදනයේ ප්‍රමාණය වැඩි කිරීමෙන් තමයි එක පැත්තකින් අපිට ගොවියට සාධාරණ ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අක්කරයකට ලබා ගන්න අපි තුන් බුසල් වලින් ගත්තොත් 120ක් වගේ අරගෙන දැන් ලාභ ගන්න බෑ. ඒක තමයි ඇත්ත తත්වය. ඒ නිසා අපි ඒක 100 පන්නන තැනටවත් ගෙනියන්න ඕන. එතකොට තමයි වී වගාව ලාභදායක වගාව බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. මං හිතන්නේ මං ඉදිරිපත් කරපු වැඩසටහන තුල ඔය අපේ ආය වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. අස්වැන්න ඉහළ දා ගන්න එක, අනිත් අය පිරිවැය අඩු කරන එක. දැන් අපි පෝරසානාධාරයේ වුණත් මෙපමණ ප්‍රමාණයක් දෙන්නේ හෙක්ටයාරයකට 30,000ක් දෙන්නේ ඇත්තටම පිරිවැය අඩු කිරීමේ පැත්ත ගැන බලලා. ඒක ඔබතුමාට අදහසක් තියෙනවා. අපි සාකච්ඡා කරමින් ඉන්නවා තවත් පිරිවැය අඩු කිරීම සඳහා ගොවීන්ට දිය හැකි සහන එළඹෙන අයවැයට ඇතුළත් කර ගැනීම වෙනුවෙන්.
0: මේ අතර මහා භාණ්ඩාගාරයේ මුදල් අස්ථානගත වීමේ සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් කළ යුතු බව සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක් වෙමින්.
6: වගකීමෙන් කටයුතු කරනවා නම් මේ ආණ්ඩුව අවංක නම් මේ ආණ්ඩුව ප්‍රමුඛ කාරණයක් වශයෙන් සලකලා මේ වෙනකොට දැන් මාස ගාණක් ගත වුණා අපරාධ පරීක්ෂණ අවසන් කරන්න ඕනේ. මේ පිළිබඳව හුදු පැමිණිල්ලක් කරලා බලන් ඉන්නවා එතනින් ඔබට විධිමත් පරීක්ෂණ කර නැත. කරු නියෝජක කතානායකතුමනි, එහෙම අවංක නම් ඒ විදිහට වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් කරන්න කැමති නම් ඒ අයගේ වගවීම පිළිබඳ පරීක්ෂා කරන්න කැමති නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන් වෙන්න ඕනේ. නැහැ. අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමට කී දෙනෙක් මොන පැමිණිලි කරාද විස්තරාත්මකව? ඒවා විමර්ශන අවසන් නැහැ. ඒවා පිළිබඳ ප්‍රමුඛතාවයක් නැහැ. ඒ නිසා මේ වාර්තාවේ මතු පිටින්ම ලියලා තියෙන දේ නැහැ කියන්න එපා. ආයතන ප්‍රධානිය හැටියට සූර්ය පෙරමුවක කියන්න ඕන. දේශපාලනඥයෙක් මේ වගේ ස්වාධීන වෘත්තිකමය තනතුරු වලට දැම්මහම වෙන පාඩුව ගැන අජිත් නිවාඩ් කබ්‍රාල් හොඳ උදාහරණයක්. තාක්ෂණය ගැන කතා කරනවා. 2016 හයි කරපු Microsoft Exchange server එක ඒකේ වළංගු කාලය අවසන් වුණේ 2025 10 මාසේ 10 2025 10 මාසේ 14 වෙනිදා සමරසිංහ මහත්මනි මෙරට පාලනය කරේ කවුද? අනුර කුමාර දසනායක මුදල් මහත්මයා, ජනාධිපතිතුමා. එතකොට මේ සර්වර් එකේ ආරක්ෂාව පිළිබඳ සහතිකය Microsoft ආයතන විසින් අවසන් කරන්නේ 2025 10යි 14. කාගේ දාණ්ඩුව?
0: සිද්ධිය පිළිබඳ ගැඹුරු විමර්ශන සිදුවන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ.
7: මේ වෙනකොට මේ විමර්ශන තාම ගැඹුරින් සිද්ධ කරමින් පවතිනවා. මේ සයිබර් අපරාධය නැත්තම් යම් මූල්‍ය අපරාධයක් මේ තුල සිද්ධ වෙලා තියෙනවා. මේකට වගකීම්ත්තේ කවුරුන්ද කියන පිළිබඳව කාරණාව පිළිබඳව මේකේ යම් අඩුපාඩු සිද්ධ වෙලා තියෙනවා. අපි ඒක පිළිගන්න අවශ්‍යයි නිලධාරීන්ගේ පාර්ශවයෙන්. නමුත් මුදල් අමාත්‍යාංශයට මේකේ දෝෂාරෝපණය පැටවිය යුතු නැහැ. මහ බැංකුවටත් මේ දෝෂාරෝපණය පැටවිය යුතු නැහැ. ඇත්ත වශයෙන්ම හුඟක් අය මුදල් අමාත්‍යාංශයට ඇඟිලි දික් කරන්න ප්‍රධාන වශයෙන් මේ හේතු වෙන්නේ මුදල් අමාත්‍යාංශයේ කාර්යක්ෂමව විශේෂයෙන් මේ සඳහන් කරන්න ඕන කරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයේ ඊටාම කාර්යක්ෂමව මේ වෙනකොට මේ හැවමින් ආර්ථිකයේ ඊටාම සාධනීය තත්ත්වයක් දක්වාගෙන ඇවිල්ලා තියෙනවා. ආර්ථික ස්ථාවරත්වය ගොඩනගලා දීලා තියෙනවා. ඉතින් මේ කාරණා තුල යම් ප්‍රහාරයක් අමාත්‍යාංශයට එල්ල කිරීම සඳහා සමහර අවස්ථාවලදී කටයුතු කරන සමහර මන්ත්‍රීවරු කතා කරපු ආකාරයෙන් අපිට පැහැදිලිලා තිබුණා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සර්වර් පරිගණකයේ දත්ත සුරක්ෂිත කරලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම මේ දත්ත පිටපත් කර විශ්ලේෂණය කරමින් පරීක්ෂණ සිදු කරනවා. ඒ වගේම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් 91 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා.
0: කලක සිට පැවති දුර්වලතා හඳුරාගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග බේසිංහ සඳහන් කළේ.
8: මේ නොවැම්බර් මාසේ මේ කරපු පේමන්ට් 6 දෙකක් රිජෙක්ට් වෙනවා. ඒ දෙකක් රිජෙක්ට් වෙන වෙලාවේදී යම් කිසි සැකයක් ඇති වෙනවා මහ බැංකුවට. නමුත් ඒක මේ වගේ බරපතල තත්ත්වයක් කියලා එතනින් එහාට ඉන්වෙස්ටිගේට් කරන්නේ නැහැ. එහෙම වුණා නම් සමහරලාට මේ පේමන්ට් ඔක්කොම බේරගන්න තිබ්බා. නමුත් ඒ එතනින් ඉස්සරහට ගිහිල්ලා මේ ක්‍රියාවලිය හරහා මේ අදාළ පේමන්ට් එක ගිහින් තියෙනවා. ඉතින් මෙන්න මේකෙදි අපිට වැදගත් වෙන්නේ ආයතනයක් විදියට මේ ආයතනයේ තිබ්බ දුර්වලතා. ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ මේ රිපෝට් එකේ අපි පැහැදිලිව කියනවා මේ කියන ලැප්සස්, මේ කියන දුර්වලතා කාලාන්තරයක් තිස්සේ තිබ්බ වේවා කියලා. එහෙම නැතුව මේ ආණ්ඩුව ආවට පස්සේ තිබ්බ වේවා කියලා එහෙම සඳහනක් මේ වාර්තාවේ කොහෙවත් නැහැ.
0: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න.
9: සමාජයේ කතා වෙනවා, ඒ වගේම මිනිසුරුවන් අතරත් තියෙනවා කියලා ආරංචි වෙනවා. මෙන්න මේ ව්‍යාජ උප්පැන්න සහතිකයක් සම්බන්ධව මම සභාගත කරනවා. මෙන්න මේක අන්තර්ජාලයේ තියෙනවා. මේකේ තියෙන්නේ ජයන්ත ජයසූරිය අග්‍රමිනිෂ්ඨකාරතුමා ඉන්න කාලේ හැදුවා කියලා කියවෙන මේ 83 ස්ථාවර නියෝග පැහැදිලිව සඳහන් කරනවා. ජනාධිපතිවරයාගේ හෝ වැඩ බලන ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ විනිශ්චයකාරවරයන්ගේ හෝ යුක්තිය පසඳලීමේ නියුක්තන් තැනැත්තන්ගේ පෞද්ගලික පැවැත්ම පූර්ණ යෝජනාවකින් හැර මතු කරනු නොලැබිය යුත්තේය. දැන් මෙතන පූර්ණ යෝජනාවක් නැතුව කොහොමද අගවිනිසුරුතුමා හෝ වෙනත් යම් විනිශ්චකාරවරයෙක්ගේ හෝ නමක් නිශ්චිතව සඳහන් කරමින් ඔවුන්ගේ පෞද්ගලික පැවැත්ම පිළිබඳව මෙතන විවාද කරන්නේ? ආණ්ඩුවක් නටවන ආණ්ඩුවේ නැට්ටක් වෙලා තියෙනවා කියලා කොහොමද එහෙම සඳහන් කරන්නේ? ඒක සම්පූර්ණයෙන්ම
10: සිද්ධියේ මේ වෙනකොට මාධ්‍යයේ යන දේවල් මම කතා කරන්නේ. මේ පිළිබඳව පරීක්ෂණ කරන්න කියලායි මම ඉල්ලන්නේ.
0: ජනවරමට හානි කිරීමට විපක්ෂයේ උත්සාහ දරන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.
11: රුමේස් තරංග හෙල්ල විසිකරා වගේ මේ ආණ්ඩුවත් එල්ලයට හරියට පහර දෙමින් යනවා. ඒක වහන්න තමයි මේ විපක්ෂය උත්සාහ කරනවා. ඩොලර් මිලියන 2.50යි වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියන කතාව කියලා ජනවරමට හානි කරන්න පුළුවන්ද බලන්න. නෑ, ඒක එහෙම කරන්න වෙන්නේ නෑ.
0: මහවැලි ගංගා ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටහස කිහිපයකට ඉදිරිපැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දොළුව, ගඟ ඉහළ කෝර්ලය, ගඟවට කෝර්ලය හා හාරිස්පත්තුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටහස වලටද ඉදිරිපැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. මහවැලි ගඟෙහි ඉහළ දහරා ප්‍රදේශවලට ඉදිරියේදී තවදුරටත් වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කළා. කොත්මලේ ජලාශයේ වාන් දොරටුද මේවර විට විවෘතයි. ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටිනවා. ජලාශ කිහිපයක් තවදුරටත් වාන් දමන බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජලපාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල පැවසුවේ.
12: දැන් අද කොත්මලේ අරපු ප්‍රමාණයයි දැනට මහල්ගොල්ලෙන් යන ප්‍රමාණයයි ගත්තොත් එකතුව ගත්තොත් 20750කට තමයි තත්තරේට ගන්න අඩියෙන්නේ. එතකොට එහෙම ගත්තොත් එහෙම අගෝස්තු 3 වෙනිදා පොල්ගොල්ලෙන් ගිය වතුර ප්‍රමාණය ගත්තොත් 150ක විතර වතුර ප්‍රමාණයක් තමයි ගලන්නේ. ඒ 90 වැළුවොත් එහෙම අපේ සියලුම ජනතාවට දැනගන්න පුළුවන් දැනට මේ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කරාට නැත්නම් අගෝස්තු 3 වෙනිදා මහවැලි ගඟේ ගලඟගෙන ගිය වතුර ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි යන්නේ. ඒකින් ගත්තොත් එහෙම 150ක විතර වතුර ප්‍රමාණයක් යන්නේ.
0: මහවැලි ගඟාශ්‍රිත පහත් බිම්මල පදිංචිකරුවන් ජලමට්ටම් ඉහළ යාම පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ.
13: විශේෂයෙන්ම පේරාදෙණිය සහ නාවලපිටිය අතර කලාපයේ ඇතැම් ස්ථානවල ජලමට්ටම් වැඩිවීමේ හැකියාව තියෙනවා. කෙසේ නමුත් නිදහස් කරන ප්‍රමාණය ප්‍රමාණාත්මකව ගත්තොත් පවතින ජලමට්ටම් සමග සංසන්දනය කරවුතින් ජල ගංවතුර දක්වා වර්ධනය වීමක් හැකියාවක් නැහැ. කෙසේ නමුත් ගඟේ ජල පැලෑමි වේගය සහ ප්‍රමාණාත්මකව උසේ වැඩිවීමක් සිදු වෙනවා. ඒ නිසා ගඟ පරිහරණය කරන අය විශේෂයෙන්ම මහවැලි ගඟේ පහළ පේරාදෙණිය සහ එයාවට නගර ආසන්නයේ ඒ වගේම ගඟ ආසන්නයේ ඉන්න පහත් බිම්වල අයත් මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීමත් ගඟ පරිහරණය කිරීමේදී සැලකිලිමත් වෙන්න කියන ඉල්ලීමත් සිදු කරනවා. ඒ වගේම කැලණි ගඟේ ඉහළ ද්‍රෝණියේ ලැබෙන වර්ෂාපතනය සමග සාමාන්‍ය වැඩිවීමක් දක්නට තිබුණත් එය සැලකිය යුතු වැඩිවීමක් නෙවෙයි. ඒ නිසා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් අපිට පෙනෙන්නට නැහැ.
0: හෙට සිට දිවයිනේ නීර්ත දිග කොටසේ වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ ලබන නවවනදා දක්වා එම තත්වය අපේක්ෂා කරන බවයි.
14: මේ සක්‍රීය නිත දිග මෞසම් සහිත කාලගුණ තත්ත්වය අපි ඉදිරි දින කීපයේ තවදුරටත් අපේක්ෂා කරනවා. ඒ සමගම හෙට සිට විශේෂයෙන් දිවයිනේ නිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. විශේෂයෙන් අගෝස්තු මාසයේ 6, 7, 8 සහ 9 දිනවල දිවයිනේ නිත දිග කොටසේ වැසි සහිත තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් ඒ වගේම මහනුවර, නුවරලිස් සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල දවස පුරා වගේ ඉදිරි දින කීපයේ කඩින් කඩ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් වැඩි බලපෑම පවතිනවා සබරගමු පළාත සහ ඒ වගේම මහනුවර නුවරලි දිස්ත්‍රික් වල ඇතැම් ස්ථාන වල මිලිටරි මූත් අධ්‍යක්ෂ ඉදිරි දින කීපයේ අපේක්ෂා කිරීමේ හැකියාව පවතින නිසා ඒ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා. ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධව නිරන්තරයෙන් අවධානයෙන් කටයුතු කරන්න කියන එක දැනුම් දෙන්න කැමැති.
0: මේ අතර පවතින කාලගුණ තත්ත්වය හමුවේ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු පාර්ශ්ව කිහිපයක සහභාගීත්වයේ හදිසි තත්ත්ව ඇති වුවහොත් ඊට ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ එහිදී සාකච්ඡා වුණා. නීති විරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වාගෙන යන වෙබ් අඩවි 24කට මෙරට තුළ පිවිසීම අත්හිටුවා තිබෙනවා. ඒ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නියමිත වලංගු බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ අන්තර්ජාල සූදු සේවා පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය වරදක් සහ නීති විරෝධී ක්‍රියාවක්. ඊට අදාළව සිදු කළ දැනුම් දීමක් අනුව මෙම පියවර ගත් බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේ. ඊට අදාළව උපදෙස් විදුලි සංදේශ සේවා සපයන්නන් වෙතද නිකුත් කළා. උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. පෙත්සම ඉදිරිපත් කර තිබුණේ විභාගය සඳහා පළමු වරට, දෙවන වරට සහ තුන්වන වරට පෙනී සිටින සිසුන් 5 දෙනෙකු විසින්. පෙත්සම සලකා බැලීම සිදු වුණේ අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන, අච්චල වෙංගප්පොලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේදී. ස්පේස්එක් සමාගමට අයත් රොකට්ටුවක කොටසක් චන්ද්‍රයා මත ගැටී ඇති බවට විද්‍යාක්ෂයන් අනුමාන කර තිබෙනවා. මෙම ගැටීම ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරුවේ සිදු ඇති බවට අනුමාන කෙරෙන අතර එය අමරිකා මහද්වීපයේ දුරේක්ෂ මගින් තහවුරු කිරීමට නියමිතයි. මෙම ගැටීම පියවි ඇසින් දැකගත නොහැකි. අධිතාක්ෂණික දුරේක්ෂ භාවිත කළායට පමණක් චන්ද්‍රයාගේ මතුපිට ඇති වූ ආලෝක දැල්වීමක් දැකගැනීමට හැකිවන්නට ඇති බව විද්‍යාක්ෂයන් සඳහන් කළා. නාසා ආයතනය ප්‍රකාශ කළේ මෙම ගැටීමෙන් පෘථිවියට කිසිදු අවදානමක් නොමැති බවයි. ගැටීමත් සමග කිලෝග්‍රෑම් මිලියනයකට ආසන්න දූවිලි වැනි ද්‍රව්‍ය අභ්‍යවකාශයට නිකුත් වී ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. මෙලෙස චන්ද්‍රයා දෙසට ගමන් කර ඇත්තේ 2025 ජනවාරි මාසයේදී අත් කළ ස්පේස් ෆ්ලැකන් නයිට් රොකට්ටුවේ ඉහළ කොටසයි. එම රොකට්ටුව අමෙරිකාව සහ ජපානය එක්ව සිදු කළ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමක් සඳහා ගොඩබෑම් යාන සහ විද්‍යාත්මක උපකරණ ප්‍රවාහනය කිරීම වෙනුවෙන් භාවිත කර තිබුණා. ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමේ හැකියාව තමන්ට පවතින බව හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින්.
15: අතරම ගොඩක් ස්තුතියි ශ්‍රී ලංකාවාසී සියලුම ජනතාවට. ඔයගොල්ලෝ මාත් එක්ක ඉඳින්න තමයි අද මම මේ තැන ඉන්නේ. අනිවාර්යෙන් ඔලිම්පික් මෙඩල් එක ගන්න පුළුවන් මට මොකද 2028 දී මම මේ තියෙන මේ දාන ඩිස්ටන්ස් එක දැම්මොත් ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එක අනිවාර්යෙන් මගේ නම ඉදිරියේ සදාහන් වෙනවා.
0: පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ සවුවෙන් රන් පදක්කමක් දිනු ගුවන් හමුදාවේ කෝප්‍රල් රුමේෂ් තරංග සැරයන් නිලය දක්වා උසස් කර තිබෙනවා. ගුවන් හමුදාපති එයා වයිස් මාර්ෂල් වාසුබන්දු ඉදිරිසිංහ විසින් මෙම උසස්වීම ලබා දී ඇත්තේ රුමේෂ් තරංගගේ ජයග්‍රහණය ඇගීමට ලක් කරමින්. යලි සිරස්තන අකිල විරාජ් රිමාන්ඩ් ඉන්දියාව සමග ණය ගිවිසුමක්. හෙට සිට වැසි ඉහළට සූදු ඔට්ටු වෙබ්බඩවි 24ක් අත්හිටුවයි. මීළඟ ඉලක්කය ගැන රුමේෂ් හෙළි කරයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංචික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුභරාත්‍රියක්.
1: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: මේ දවස්වල ලංකාවේ විසීම බෑන්ඩ්ස් අතර ඉන්න අකෝස්ටික් බෑන්ඩ් එකක් තමයි Midlane කියන්නේ.
2: එයාලා අලුතින් song එකක් release කරලා තිබුණා.
1: ඒකෙන් අපි බෑන්ඩ් එකේ විනෝජගෙන් ඇහුවා.
3: සිංදුව කරේ අපේ බෑන්ඩ් එක කට්ටිය තමයි Midlane. ඕක melody එක අපේ instruments එක දාගෙන ඉතින් අපි කට්ටිය ආසල් එකේ නිකන් jam කර කර ඉදී හැදිච්ච එකක් ඕක ලියුවෙත් අපේ කට්ටියම තමයි. 6 දිනක් එකතු වෙලා හදපු දෙයක් ඕක ඇත්තටම.
2: බෑන්ඩ් එකක් විදිහට song එකක් කරද්දී මොනවද වෙන challenges?
3: අපේ බෑන්ඩ් එක ගැන මට මාරම සතුටක් තියෙනවා. සින්දුවක් හදනකොට හරිම ෆ්‍රී අපි. 6 දිනක් ගියද එක තැනකට ගිනවා කියන එක මම හිතන්නේ හරි අමාරුට කැදේ. අපි හරි මේක ඊසි කරගන්නවා ඒක.
1: වීඩියෝ එකෙත් රහසක් තිබ්බ නේද?
3: Music video කරේ bonsai magic. ඒ වීඩියෝ එක ඇතුලේ පොඩි තියෙනවා කතාවක්. ඒ වීඩියෝ එකේ end එකේ පොඩි hint එකකුත් තියෙනවා. ඒක road to mad කියලා පොඩි dot එකක් තියෙනවා. ඒ පොඩි hint එකක් තමයි ඒක reveal කරා අපි දැන්.
2: විනෝජ අලුත් වැඩේ ගැනත් කියමුකෝ.
3: ෆයිනලි අපි සෑහෙන මාසයන් හිට පොඩක් අපිට දානවා අපේ බෑන්ඩ් එකේ ඩෙබියුට් ඇල්බම් එක. මැද මාස 2011ට ඇල්බම් එකක් බෑන්ඩ් ඉන්ඩස්ට්‍රි එකේ කාර්ය කාලකට පස්සේ මේ වගේ ඇල්බම් එකක් එන්නේ මම හිතනවා එහෙම වෙන්න ඕනේ කියලා.
1: Thank you විනෝජ.
3: Thank you. අපි ආයතනයේ ආම්බේ ජය වේවා.
0: Talk of the town.
1: අවුරුදු ගානක් ගියත් බොලිවුඩ් වල ඉවර වුණේ නැති රණ්ඩුවක් තියෙනවා.
2: මේ රණ්ඩුව තියෙන්නේ අපි කවුරුත් දන්න රිතික් රෝෂන් ගේ කංගනා ගේ අතර.
1: මේ ආගිමන්ට් එක පටන් ගත්තේ 2016 අවුරුද්දේ.
2: හැබැයි ආයෙම එක වෛරල් වෙන්න පටන් ගත්තේ The World of Rithik Roshan and Apology කියන කැම්පේන් එකට රිතික් දාපු කමෙන්ට් එකකින්. ආයෙ ගින්නට පිටුරු දාන්නත් එපා. ඔයාගේ පාටම මේකට ඇදලා ගන්නත් එපා.
1: අන්න ඒ වගේ රිප්ලයි එකක් තමයි රිතික්ට කංගනා දීලා තිබ්බේ.
2: මේ වැඩෙත් එක්ක අවුරුදු 10ක් පරණ මේ දෙන්නගේ රණ්ඩුව ගැන මුළු ඉන්දියාවෙම අවධානය යොමු වෙලා තියෙනවා.
1: ඒ අතරේ සමහර අය නම් කියන්නේ මේක අහම්බෙන් වුණු දෙයක් නෙවෙයි. දෙන්නම එකතු වෙලා පබ්ලිසිටි එක වැඩි කරගන්න කරපු ඇක්ට් එකක් කියලා.
0: Talk of the town.
4: අද ගැස්මට සියත
5: ඔබ නොදන්න මෙඩිසින්
6: සිරුර එක කොටසක පමණක් දැඩි වේදනාවක් නිතර ඇති වෙන්නේ ඇයි?
5: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග
6: අපි අතර බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි ඇඟේ කොහේ හරි තියෙන කාලයක් තිස්සේ පවතින දැඩි වේදනාව. විශේෂයෙන්ම බෙල්ල, උරහිස්, තුනටිය සහ කොන්ද, ඊට අමතර මැණික් අටුව සහ වල්ලුකර ප්‍රදේශවලත් මේ තත්ත්වය බහුලව දකින්න පුළුවන්. සමහරවිට කොතරම් ප්‍රතිකාර කළත් මේ තත්ත්වය සුව වෙන්නේ නැහැ. බොහෝ විට ඔබගේ තියෙන වැරදි ඉරියව්වක් තමයි මේ සඳහා බලපාන්නේ. ඔබ නිතරම යතුරුපැදියක් වාහනයක් ධාවනය කරනවා නම්, ඒ වගේම ඔබ දිගු වේලාවක් තිස්සේ ඉඳගෙන හෝ හිටගෙන වැඩක් කරනවා නම් මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. සමහර විට අපි මේ වේදනාවල් තියාගෙන වසර ගණනාවක් තිස්සේ මේ විදිහටම වැරදි ආකාරයෙන් ඉඳලා තියෙන ඉඩ තියෙනවා. මෙවැනි දිගු කලක් තිස්සේ කරන ඉරියව් මගින් ඔබගේ මාංශපේශි තදවීම, ස්නායු තෙරපීම, ඊට අමතර සන්ධිවල ඇතිවන වේදනාව වැනි තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එකම ඉරියව්වක් දිගු කාලයක් තිස්සේ පවත්වා නොගැනීමත් දිනපතාම ව්‍යායාම කිරීම මගිනුත් මේ තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන්.
7: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
5: ඔබ නොදන්න මෙඩිසින්
2: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
9: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
10: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තර.
11: ඒක හරිම අපූරු ලෝකයක්.
12: හරියට Alice in the Wonderland වගේ.
13: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
14: Music.
15: කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී තේක්ක බඩුවල ලස්සන
16: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
15: එයාගේ නම සීතා
14: සීතා
15: මට කෑගැස්සුනානි එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා. පහුවෙද්දම මම ආගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද බොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
14: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
17: අරිගියේ හරිම තැනට ගියේ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
19: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකිය. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
20: මොකෝ මේ තරහින්?
21: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
22: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
23: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત AZN again අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
24: ඒක ලොකු කරලා නේද?
25: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
26: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
27: Turn 98.2 and 98.4.
28: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවේ.
29: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
28: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකයි.
29: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
28: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
29: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
28: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
30: සමහරු එන්නේ සද්ද අහලා.
31: තව සමහරු එන්නේ සුවඳට.
30: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
31: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
30: Motor Show,
31: Lifestyle Expo,
30: Construction Expo,
31: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
30: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
31: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
32: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත FM සමගින් Kiss FM.
33: 98.4 මෙගාවාට්ෂයට
34: දැන් වෙලාව රාත්‍රී 7:02.

රාත්‍රී 7යි විනාඩි 9යි. ඔන්න ඉතින් ආදරේකා අහන ආදරවන්තයන්ගේ ආදරවන්තයන්ගේ ආදරණීය පෑ දෙක. මට වෙලාවකට හිතා ගන්න බැරි දේවල් ගොඩක් වෙනවා. ඔබේ ජීවිතෙත් ඒ වගේ ගොඩක් දේවල් වෙනවා ඇති නේද? කොටිම කිව්වොත් හිතන්න ඇති වෙලාවක කවුරුම හරි කෙනෙක් ඔයාට මොනහරි දෙයක් කිව්වොත් ඒකේ නායක හොඳට කියනවා වෙන්නත් පුළුවන්. ඔයාගේ ඔයාට හොඳක් වෙනවට කැමති නැති කෙනෙක් එහෙම දෙයක් කියන්නත් පුළුවන්. හැබැයි ඔයාට ගොඩක් ආදරය කරන කෙනෙක්, ඔයා ගැන හොයන කෙනෙක්, ඔයා ළඟින් ඉන්න කෙනෙක්, ඔයාට නරකක් වෙනවට අකමැති කෙනෙක්, ඔයාට දෙයක් සැරෙන් හරි ටිකක් ටෝන් එක අප් කරලා හරි කියන්නේ ඔයාට තියෙන තරහකට නම් නෙවෙයි කියලා තමයි මං විශ්වාස කරන්නේ. මිනිස්සු අපේ ජීවිතයට හම්බ වෙන්නේ හරිම පුදුමාකාර විදිහට. අර මං කියනවා වගේ ලයිෆ් එකට එකතු වෙනවා මැජික් කාරයෝ. ඒගොල්ලෝ දෙන, ඒගොල්ලෝ කියන මැජිකල් ස්ටෝරීස්, ඒ දේවල් අපි හිතන පතන විදිහ ඒ විදිහටම හැමදාටම තියාගන්න ලැබෙන්නේ. මොකද ඒ අය හින්දා අපි හිතන පතන දේවල් හැමතේම වෙනස් වෙන්න පුළුවන් නේද? හැමතේම හොඳට පෙරලෙන්න පුළුවන්. ජීවිතේ හැම හමුවීමක්ම සාමාන්‍ය නැහැ. අන්නේ ගැන තමයි අත අද රේකාපි මම ඔබත් එක්ක කතා කරන්නේ. ලැබෙනවා නම් ලැබෙන්න ඕනේ හිතාගන්න බැරි විදිහේ ආදරණීය ආදරයක්. ජීවත් වෙන්න ඕනේ සැහැල්ලුවෙන්. ආදරේ විඳින්න ඕනේ සැනසීමේ. එහෙම නේද? එන්න පෑ දෙකක් තියෙනවා විශ්මිතයි ඔයාටයි කතා කරන්න. ජීවිතේ මල් පිපෙන්න ඕනේ හිත පුරාම.

0: දැන්වලව රාත්‍රී 7යි විනාඩි 16යි.
1: හද ගැස්මට සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: පෞද්ගලික
3: අභිලාෂයන් වලට තමයි නීතිය නැව්වේ නීතිය වෙනස් කරේ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: අවංකව මේ රට ගැන හැඟීමක් එම ජනතාවට සතුටුදායක පුවක් තමයි කියලා මම හිතනවා. මේ කාට
5: ආණ්ඩුව ඉදින් හැමෝම තරහ කරගෙන ඉස්සරහට යන ගමනක් තමයි පේන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 10යි දහවල් 12යි සවස 6යි සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
0: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: සිරිබෝට් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD පොල් තෙල් ඉතිරි රුපියල් 590යි. කිල්ස් බොක්ෆස්ට් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 425යි. ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරි රුපියල් 170යි. ටී පොල් ඩිෂ්වොෂ් ලයිම් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් ෆුඩ් සිටි.
7: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718

0: විසියතයි හත්සී හැත්තේ හත ගලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් නොම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
1: සමහරු එන්නේ සද්ද අහලා.
2: තව සමහරු එන්නේ සුවඳට.
1: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
2: ඒ ඔක්කොම එක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
3: Down South in the morning.
2: Go International Expo 2026.
1: Motor Show,
2: Lifestyle Expo,
1: Construction Expo,
2: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
1: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
2: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
4: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසමසම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමක
6: ඇලුමිනියම්නේ
7: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
8: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: Yeah.

0: Anna, da su duko tigena e Disney.
1: Danin Anna. Satiya tawassala hawasa dekata.
2: Siyata hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: Siyata teli depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සම්මතන ඇතේ, සම්මත හමුව ඇතේ, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
3: See it.

සේත ආදරයක අහගෙනන වෙලාව රාත්‍රී 7:31. දන්නවද අපි ගොඩාක් වෙලාවට ආදරේ එක එක මාතෘකා ගැන කතා කරනවානේ. ආදරේ එක එක විදිහට අපි දකිනවා. ඒ ආදරේම එක එක විදිහට අපි ලබනවා. ඇත්තටම මේ ආදරේ කියන්නේ මොකද්ද? ඇයි මෙච්චර හිත්‍රිතීම් ආදරේදී ඇති වෙන්නේ? ඇයි මෙච්චර අමුතු දේවල් ආදරේදී ඇති වෙන්නේ? කවුද මේව කරන්නේ? කොහෙන්ද මේ ආදරය ආවේ? ප්‍රශ්න ගොඩයි නේද? ඔය මේ වෙලාවේ ගොඩාක් බිසි වෙන්නත් පුළුවන්, වෙන ලෝකයක වෙන කල්පනාවක ඉන්නවත් වෙන්න පුළුවන්. හැමදේම දරාගෙන ඔයා වෙනුවෙන් තව කෙනෙක් වෙනුවෙන් ඉස්සරහට යනවා වෙන්නත් පුළුවන්. හැබැයි දන්නවද, කලින් ඔයා ලොකු කලකිරීමකින් කිසිම තේරුමක් නැති විදිහට ඔහේ ජීවත් වෙන්න ඇති හොඳ නැති ගැලපෙන්නේ නැති ආදරයක් හින්දා විඳවන්නත් ඇති. කලින් ආදරය කියලා හිතුවට ඇත්තටම ඒකද ආදරේ? ඒ ලැබුණු ආදරේනට වඩා ලස්සන ආදරයක් ජීවිතයට ඇතුළත් වුණාම ඉබේටම ඔයා කැමති නැති මතක මැකෙන්න පටන් ගන්නවා. හැබැයි ආදරේ දැනෙන්න පටන් ගත්තාම ඔයාට ඒ මතක කවමදාකත් ඔයාගේ හිත පාරන මතක. ඇත්තම කිව්වොත් මතක් වෙනවා හරිම අඩුයි. ඉතින් ජීවිතේ අපිට හම්බ වෙන මුණ ගැහෙන හැම හමුවීමක්ම සාමාන්‍ය නැහැ. ඒ වගේ අසාමාන්‍ය ආදරයකින් තමයි ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පටන් ගන්නෙ. එන්න පැය දෙකක් තියෙනවා. ඔයාගේ මැසේජ් එක, ඔයාට දැනෙන දේවල්, හිතෙන දේ ලියන වෙලාව තමයි මේ සියත ආදර රේඛ. 0711982984ට හරි ආදර රේඛ on සියත FM අපේ Facebook page එකට ඇවිත් ලියන්න. ඔයාගේ ජීවිතයට හම්බ වුණු මුණ ගැහුණු ඒ අසාමාන්‍ය ආදරය ගැන. එහෙම ආදරයක් තමයි ඔයාට ලැපෙන්න ඕනේ.

0: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
1: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
1: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
10: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
11: ඕනම කැමක් temperature කර ගන්න නියම බටල්වත්ත බට
12: real මට experience එකකට නල්වත්ත බට
13: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
14: සතුටු රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
15: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
16: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
17: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris E-Mobility වෙතින් 0114700550
18: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
19: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
0: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
6: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
12: ගන් අතරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
15: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
1: නැසට අවශ්‍ය හැම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
16: හැමෝම එකම විදිහට හිතුවොත් ලෝකෙ ලස්සන වෙන්නේ නෑ. වෙනසකට තමයි මුළු ලෝකයක් ආස කරන්නේ.
20: කලුතර හෝලි ක්‍රොස් විද්‍යාලය ඔන්න දරුවන්ගේ වෙනස් අදහස් වලට වේදිකාවක් හදලා.
16: සම්මානී රෝ 2026 වාර්ෂික චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනය
20: අද සහ හෙට දෙදින පුරා විද්‍යාල පරිශ්‍රයේදී
16: අපේම දරුදරියන්ගේ අලුත් අදහස් එයාලගේ පින්සල් ඉරිවලින් ලස්සන නිර්මාණ විදිහට දැසින් දකින්න.
20: හෝලි ක්‍රොස් දරුවෝ විතරක් නෙවෙයි කලුතර දිස්ත්‍රික්කයේ පාසල් රැසක සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ සුවිශේෂී අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීම ඔබත් ඇවිත් විඳගන්න.
16: මාධ්‍ය සහයෝගය සියත TV සියත FM.

නේද? හැම හමුවීමක්ම සාමාන්‍ය නෑ නේද? ආදරණීය හිතක් ලබන්න ඕනේ, විඳින්න ඕනේ අසාමාන්‍ය ආදරයක ඒ හැට. අසාමාන්‍ය ආදරයක සැනසීම තමයි ඔයා ලබන්න ඕනේ. මේ වෙලාව අපේ යාළුවෙක් අහගෙන ඉන්නවා, පවන්ති. එයා ගොඩක් ආදරේ මේ සින්දුවට. ඉතින් හැමදාමත් වගේම සියත ආදරයක් අහන ඔයාව ගොඩක් ආදරි. මේ සින්දුවට එකතු කරගන්න ගමන්ම කියන්න ඕනේ, ආදරේ විශ්වාස කරන්න. හරිම කෙනා, හොඳම කෙනා සමහරක් විට ජීවිතේට ලැබෙන්නේ පරක්කු වෙලා වෙන්නත් පුළුවන්. මොකද ඔයාට තියෙන ලස්සන හාට් එකක්,

රාත්‍රී 7:53. මැසේජ් එකක් ඇවිත් තියෙනවා. හැමදාමත් ආදරේ අහන, ආදරේ විඳින, ආදරේ ගැන බලාපොරොත්තු තියන් ඉන්න ආදර රේඛා අහන අපේ KTH කෙන්. එයා කියනවාද මෙන්න මේ විදිහට, ලැබෙනවා නම් ලැබෙන්න ඕනේ උපරිම ආදරයක්. ආදරේ කියන්නේ අපිට කෙනෙක් අයිති කරගන්න ලැබෙන දෙයක් නෙවෙයි, අපේ හදවත තවත් ලස්සන කරන අත්දැකීමක්. සැබෑ ආදරය කියන්නේ ලස්සන වචන වලින් පොරොන්දු දෙන එක නෙමෙයි. අපි නිහඬ වෙලා ඉන්න වෙලාවකත් අපේ හිත තේරුම් ගන්න එක, අපේ දුර්වලකම් දැනගෙනත් අපිව අත් නොහරින එක. මොකද ඇත්ත ආදරයක් තියෙන තැන හිතට බයක් නැහැ, තනිකමක් නැහැ. එතන තියෙන්නේ සැනසීමක්. ලැබෙනවා නම් ලැබෙන්න ඕනේ අපේ ජීවිතේ වෙනස් කරන, හදවතට ආලෝකයක් වෙන උපරිම ආදරයක්. හරිම ලස්සනයි KTH. අත පෝස්ට් එකට ගැලපෙන විදිහට, හරි ලස්සනට කෙනෙක්ට අහන්න පුළුවන් විදිහට ලියන්න තියෙන්නේ ඔය වගේ හිතකට විතරයි. ඉතින් thank you so much හැමදාමත් සීත ආදරේ කහන් ඉඳලා මේ වගේ ලස්සන මැසේජස් එවනවට. හිතවල ආදරය වැඩි වැඩියෙන් ලස්සන වෙන්න ඕනේ.

0: දැම්බලව රාත්‍රී 7:57.
1: හද ගැස්මට සියත සියත පත්තරේ විදහසා.
2: කල්ක්‍රියාව හොඳනම් 60 පැන්නත් පොලිසියේ ඉන්න ඉඩ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. පොලිසිය කොමත් ඉන්න සෙනග මදි ප්‍රශ්නයක් තිබුණා, පුරප්පාඩු පුරෝබින් ඉන්න බව කියනවා. ඊට අමතරව පොලිස් සේවය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වෙලා යහපත් කල්ක්‍රියාවෙන් ඉන්න අයට තව අමතර වසරක් ලබා දීම වෙනුවෙන් සොයා බලමින් සිටිනවා කියලා කියනවා. ඉතින් මන් දන්නේ මේ හිටපු පොලිස්පති කෙනෙකුට මරණ දණ්ඩනය නියම වුණා, තව හිටපු පොලිස්පති කෙනෙක් වැඩ තහනම් වෙලා අඩුවලට මූණ දෙමින් ඉන්නෝ. 60 පැන්නත් දිගටම තියාගන්න මේ යහපත් කල්ක්‍රියාව තියෙන පොලිස් නිලධාරීන් හොයන එකත් ලේසි වැඩක් නෙවෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද?
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩාක් දීලා.
7: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114667222 අමතන්න.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ආ කැපුවා නේද ඩබල් ඉර?
12: ඩබල් පොකට් ඇඳන්.
11: ආ ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
13: ඈරාලහමි
11: ඇහුන් නැද්ද මං කියපුවා?
13: නෑ නෑ අහන් හිටියේ.
11: මොනවද අහන් හිටියේ?
13: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
11: හෑ
13: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත.
14: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
1: අනුග්‍රහය.
15: දැනෙන්න අඳින්න රිසිසේ
1: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
16: සෙනසුරාද උදේ 8ට
17: මල්ලි කොහොමද මල්ලි?
18: ඔහේ ඉන්නෝයි.
17: එහෙම කියන්නේ මල්ලි. ජීවිතේ කියන්නේ මල්ලි. හරියට මහපාරක් වගේ. මහපාර කොච්චර ගියත් ඉවර වෙනවද? නෑ. කොච්චර තව තව යන්න පුළුවන්. ඈ?
18: සේරමත් හරි. ඔය පාරවල් වල යද්දී බීපු එකේ කම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ. ඈ?
17: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
19: ගෙදරින් හැමදේටම සල්ලිල්ලන්න ඕනෙද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
14: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: සියත පොකට් මනී.

නැකැයි පුන්සඳ වලා අතරින් ගුවන් කැප සුන්දර කරන් විශ්මියනවා සිනහ නගමින් ආදරය දෝතින් නරං. එළිය දෙනවද පායනා සඳ විශ්මි ඇත්තටම ඔබ තරම් රසක ලෝකයේ පහන ඔබමයි ආදරේ අපි පන තරං. මට හිතුනා ඉතින් දෙවනි පය ආදරේ කහන් ඉන්න ඔබට ජගත්කේ ලස්සන වචන වලින් ඒ කවියෙන්ම පටන් ගන්න. Thank you so much. ආදරේදී පුංචි පුංචි දේවල් හොඳටම ඇති හිනා වෙලා ඉන්න. දෙන්නෙක්ගේ ආදරය වගේම තමයි ඔයාලගේ මේ ලැබෙන ආදරයට මට මෙහෙමයි කියලා කියාගන්න බැරි තරම් බොහොමත්ම ස්තුතියි. පුංචි පුංචි දේවල් තමයි ඇත්තටම අපේ හීනවලට අපි බලාපොරොත්තු වන දේවල් වලට එක්කගෙන යන්නේ. අද රේඛාහන් ඉන්න වෙලාව රාත්‍රී 8යි විනාඩි 9ක් වෙද්දී මට තව පුංචි දෙයක් ඔයාට අමතක වෙලා නම් මතක් කරන්නම වෙනවා. දන්නවද කොයිතරම් ඔයාගේ හිතේ ලොකු දුකක් තිබ්බත් වෙලාවකට මට හිතෙනවා ඒක හීල් වෙන්න නම් රිකවර් වෙන්න නම් හැම වෙලාවෙම පොඩක් උත්සාහ කරන්න තනියම රිකවර් වෙන්න. මොකද ඔයා ළඟ ඉන්න හැම කෙනෙක්ම මම හිතන්නේ නැහැ ඔයාට හරියටම උදව් කරයි කියලා. හැබැයි ඔයාගේ ළඟින් ඉන්න ටික තැනක් ඉන්නවා හරියට මේ අත ඇඟිලි 10ට වඩා අටුවෙන්, අන්න ඒ අය කැමති ඔයා මේ ලෝකය දිනනවා දකින්න. ඔයා මේ ආදරය හරියට විඳිනවා දකින්න. දන්නවද මැරෙන්න පනාදින මිනිස්සු ළඟ ඉන්න පුළුවන් මුළු ජීවිතයම ලස්සන කරන, තුවාල සනීප කරන ලස්සන මිනිස්සු. විශ්වාස කරන්න අන්න එදාට ඔයාට පුළුවන් වෙනවා මේ ලෝකේ ඉන්න වැඩිපුරම ආදරණීය කෙනා වගේම ආදරය ලබන සතුටුම කෙනා වෙන්න. සියත ආදරේකා හැමදාමත් අහන ඔබට මම ප්‍රාර්ථනා කරන්නේ සතුටින් ඉන්න පුළුවන්, සැනසීමෙන් ඉන්න පුළුවන් ලැබෙනවා නම් ලැබෙන්න ඕනේ අන්න ඒ වගේ ආදරයක්. නැත්තම් තනියෙන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද? ඒ විදිහටම ලැබෙන්න ඕනේ ඔයාට.

0: දැම්වෙලා රාත්‍රී 8යි විනාඩි 15යි.
1: හද ගැස්මට සියත රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය
0: සියත බික්ටවීන් ලේටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
0: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 501 500කට WhatsApp කරන්න.
3: Siyata Between Lady Miss World Sri Lanka 2026.
0: Title sponsor.
4: Obe samata didurana deepthaya twin gala ganna. Between Lady racer ekata adama maru. Between Lady. Oba sanin didulan.
5: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
6: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
7: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0711 327 777.
8: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 එකට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: සියත ටෙලි දෙපැහැ අලුත් කලාව

0: හෙළි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
1: මට එහෙම ඕන නෑකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නෑනි.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත ටීවී තුලින්.

රාත්‍රී 8යි විනාඩි 29යි. ජීවිතේ සමහර හමුවීම් හරිම අපූර්වයි. ජීවිතේ සාමාන්‍ය නොවන, ජීවිතේ හිතා ගන්න බැරි, ජීවිතේ වටිනාකමක් වැඩි, ජීවිතේ නිදහස වැඩියෙන් දැනෙන හමුවීම් ඒව හරිම අසාමාන්‍යයි. ආදරේ ලබන්න ඕනේ කොහොමද? ආදරේ බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඒ හැමදේම ජීවිතේට ලැබෙන්න ඕනේ හිතනවටත් වඩා වැඩියෙන් ලස්සනට. අද මං එහෙම මතක් කරද්දී අපිට කමෙන්ට්ස් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට. සාමාන්‍ය හමුවීම් වලටත් වඩා අසාමාන්‍ය හමුවීම් ජීවිතය ලස්සන කරනවා කියලා. එතකොට කඳුළු උල්පත ලියනවා ටිකක් වෙනස් විදිහකට. අසාමාන්‍ය හමුවීම් වලත් සතුට නෑ කියලා. හැබැයි ආදරණීය හමුවීම් නම් සතුට විතරමයි. ඉසුරු මංචනායක කියනවා ජීවිතේ දැන් මම හොයන්නෙම අසාමාන්‍ය හමුවීමක්, සාමාන්‍ය හමුවීමකට වඩා දුර කියපු බැඳීමක්. ලෙන්ගතු නම් ආදරේ නම් ඉතින් ඇයි පරක්කු කියලා. නුවන්ට පැතුම් කියනවා හමුවීම් ළඟ වෙන්වීම් ලියවී ඇති බව නොතැන, වෙන්වීමක් නැති හමුවීමක් සෙවූ විට සාමාන්‍ය හමුවීම් අතරේ මුණ ගැසුනා නුබව මට. අසාමාන්‍ය හමුවීමක දුක දරා ගන්න තවමත් බැරි වුණා මට. මේ වෙලාවේ සියත ආදරය කහඟින ඔබට මම ප්‍රාර්ථනා කරන්නේ අසාමාන්‍ය සාමාන්‍ය මේ හැම හමුවීමක් මැද්දෙම ඔයාට ලැබෙන්න ඕනේ හිත රිද්දන්නේ නැති ලස්සන ආදරයක්.

0: turn 98.2 and 98.4.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
1: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.
3: සමහරු එන්නේ සද්ද අහලා.
4: තව සමහරු එන්නේ සුවඳට.
3: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
4: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
5: Down South in the morning.
4: Go International Expo 2026.
3: Motor Show,
4: Lifestyle Expo,
3: Construction Expo,
4: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
3: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
4: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
6: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

රාත්‍රී 8යි විනාඩි 48යි. ඇත්තටම ජීවිතේ හැම හමුවීමක්ම සාමාන්‍ය නෑ. මොකක් හරි හේතුවකට මොකක්ම හරි තේරුමකට තමයි එක එක්කෙනාව අපේ ජීවිතයට හම්බ වෙන්නේ. හරියට කිව්වොත් මට දැනෙන විදිහට මම මේ විදිහට ඔයාට කතා කරන්න ලැබෙන එකත් මේ ලැබීමත් මේකට සාමාන්‍ය හමුවීමක් නෙවෙයි. මේක හරිම අසාමාන්‍ය දෙයක්. මං ආදරෙයි. එන්නේ යන්න වට්සප් එක පැත්තට කවුද සියත ආදරය එක අහගෙන ඉඳලා මැසේජස් එව්වේ කියලා බලන්න. මාලි ලීලා තියෙනවද මට මෙන්න මේ විදිහට? ආදරය ගැන නම් නෙවෙයි, හැබැයි ආදරෙන් මට. විෂු, ඔයාට හිතට එන විශ්මිත සිතුවිලි විශ්වයේ ආශිර්වාදයෙන් දෝතින් සියතට ගෙනත් දෙන ඔයා නම් විශ්මි විශ්මයක් කියලා. බොහොම ස්තුතියි මාලි ඔයාගේ මේ ආදරයට. මාලිනි චන්ද්‍ර, ආදරෙයි ඉතින්. එතකොට මේ වෙලාවේ අපි වහන් ඉන්නවා කළුතර ඉඳන් දිලු. දිලු කියනවා අපිවත් එකතු කරගන්නලු, අනිවාර්යෙන් හරිම නිදහස් පැය දෙකක්ලු. විශ්මි ඔයා ෂෝයිලු. Thank you so much. දිලු, ඔන්න ඔයාවත් එකතු කරගන්න බොහොම ස්තුතියි ඔයාගේ මැසේජ් එකටත්. හරි නිශාන්. නිශාන්ව මතක් කරන්න කියලා තමයි මට ජගත් කියන්නේ. නිශාන්, ඔයා කොයි හරි අහන් ඉන්නවා නම් මෙන්න ඔයාව මතක් කරනවා. පොකට් මනි අහන්න අම්මලාට වගේම දුවල පුතාලටත් පොකට් මනි. හැබැයි ස්පෙෂලි දුවල පුතාලට. අම්මලාටත් එහෙමයි ඉතින්. මං කියන්නම්කෝ. එතකොට මේ වෙලාවේ අපි වහන් ඉන්නවා. ආදරය කියන්නේ KTH කේ මැසේජ් එකක්. හැම මොහොතකම අල්ලගෙන ළඟින් ඉන්න එක නෙවෙයි. දුරක හිටියත් හදවතට ළඟින්ම දැනෙන අපූරු බැඳීමක්. ශරීර දෙකක් ළඟින් තිබීමකට වඩා හදවත් දෙකක් නිහඬව එකිනෙකාව තේරුම් ගන්න එකයි. මොකද සැබෑ ආදරය අල්ලගෙන තියාගන්නේ අත්වලින් නෙවෙයි, ආත්මයෙන්. හරිම ලස්සනයි KTH. ඔයාට තියෙන ලස්සන හාට් එකක්. එතකොට මොරටුව අපේ රුක්ෂාන් අපි වහගෙන ඉන්නවා. එයා කැමතිම ප්‍රෝග්‍රෑම් එකනේ සිත ආදර එක. ඉතින් හැමදාමත් දෙන මේ ආදරයට බොහොම ස්තුතියි. එහෙනම් විශ්මිට යන්න වෙලාව හරි. මොරටුව වර්ජීනියා, ඔයාටත් ගොඩක් ස්තුතියි. එයත් කියන විශ්මි විශ්මි අයිලු. Thank you. ගිහෙන් එන්න. ඔබට සුබ රාත්‍රියක්. ආදරේ පරිස්සම් කරගන්න. ආදරේ නම් කියන්න පරක්කු වෙන්නත් එපා. හෙට රෑ 7ට විශ්මි එනවා ඔයා ළඟට. සුබ රාත්‍රියක්.

0: සිය තහඟින වෙලාව රාත්‍රිය 8:55.
1: හද ගැස්මට සියත.
2: සියත පාත්‍රේ විදහසා.
3: කල්ක්‍රියාව හොඳනම් 60 පැන්නත් පොලිසියේ ඉන්න ඉඩ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. පොලිසිය කොමත් ඉන්න සෙනග මදි ප්‍රශ්නයක් තිබුණා. පුරප්පාඩු පුරෝබින් ඉන්න බව කියනවා. ඊට අමතරව පොලිස් සේවයේ තුල වයස අවුරුදු 60 සම්පූර්ණ වෙලා යහපත් කල්ක්‍රියාවෙන් ඉන්න අයට තව අමතර වසරක් ලබා දීම වෙනුවෙන් සොයා බලමින් සිටිනවා කියලා කියනවා. ඉතින් මන් දන්නේ මේ හිටපු පොලිස්පති කෙනෙකුට මරණ දඬුවම් නියම වුණා. තව හිටපු පොලිස්පති කෙනෙක් වැඩ තහනම් වෙලා නඩුවලට මූණ දෙමින් ඉන්නෝ. 60 පැන්නත් දිගටම තියාගන්න මේ යහපත් කල්ක්‍රියාව තියෙන පොලිස් නිලධාරීන් හොයන එකත් ලේසි වැඩක් නෙවෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද?
2: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: ලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
3: big big dinumai bonanza bonanza.
4: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
2: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
5: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
6: මන්නම් හිතන්නේ නැහැ.
2: දකින හීන පෙනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
7: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
8: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
2: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: Nuna da sudu kotigena e disne
1: danen anna sati dawasala hawasa dekata
2: siyata hot and spicy with sudu kotchi
1: goda kadare
3: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi, මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0871132777 රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය
6: Theater Big Twin Lady Miss World Sri Lanka 2026
7: මම අනුදි ගුණසේකර මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න එන්න
1: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිස දරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට WhatsApp කරන්න.
6: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026.
1: Title sponsor.
8: ඔබේ සමට දිගුරණ දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
9: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංහ කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: മകിത്തന്റെ അടുത്ത് റെഗുലേഷൻ അവൈലത്തിനോ പൈലറ്റ്സ് തുന്നി നിൽക്കാൻ ഉണ്ടെങ്കിൽ
1: പൈലറ്റ് കോ പൈലറ്റ് കോ കോ പൈലറ്റ്
0: നേരെ പൈലറ്റ് കോ പൈലറ്റ് കോ മീ പൈലറ്റ്
2: හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
3: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
4: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
5: සුබ
6: දවසක්.
7: ජාතික ලොතරැයි මණ්ඩලය.
8: The Palace ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 Prime Residences
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
11: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහල ගහන්නතෝ වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
12: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
13: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට real mapate experience එකකට නැල්වත්ත බට
14: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
15: ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න.
16: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
17: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
18: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න අගෝස්තු 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්
19: සමහරු එන්නේ සද්ද අහලා
20: තව සමහරු එන්නේ සුවඳට
19: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන
20: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් ඩවුන් සවුත් එන්න ඕනේ
21: Gol International Expo 2026
22: Motor Show
23: Lifestyle Expo
24: Construction Expo
25: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න
26: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
27: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද
28: Gol International Expo 2026
29: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM සමගින් Kiss FM

0: දැන් වෙලාව රෑ 9යි විනාඩි 50යි. හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විතසා.
2: කල්ක්‍රියාව හොඳනම් හැට පැන්නත් පොලිසියේ ඉන්න ඉඩ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. පොලිසිය කොමත් ඉන්න සෙනග මදි ප්‍රශ්නයක් තිබුණා. පුරප්පාඩු පුරෝබින් ඉන්න බව කියනවා. ඊට අමතරව පොලිස් සේවයේ තුල වයස අවුරුදු 60 සම්පූර්ණ වෙලා යහපත් කල්ක්‍රියාවෙන් ඉන්න අයට තව අමතර වසරක් ලබා දීම වෙනුවෙන් සොයා බලමින් සිටිනවා කියලා කියනවා. ඉතින් මන් දන්නේ නැහැ මේ හිටපු පොලිස්පති කෙනෙකුට මරණ දඬුවම් නියම වුණා. තව හිටපු පොලිස්පති කෙනෙක් වැඩ තහනම් වෙලා අඩුවලට මූණ දෙමින් ඉන්නෝ. හැට පැන්නත් දිගටම තියාගන්න මේ යහපත් කල්ක්‍රියාව තියෙන පොලිස් නිලධාරීන් හොයන එකත් ලේසි වැඩක් නෙවෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද?
1: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: මගලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: සෙනසුරාද උදේ 8ට.
4: මල්ලි කොහමද මල්ලි?
5: ඔය ඉන්නෝයි.
4: ඒම කියන්නේ මල්ලි. ජීවිතේ කියන්නේ මල්ලි. හරියට මහපාරක් වගේ. මහපාර කොච්චර ගියත් තිවර වෙනවද? නෑ. කොච්චර තව තව යන්න පුළුවන්. ඈ?
5: සේරමත් අපි ඔය පාරවල් වල යද්දි බීපු එකේ කම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ. ඈ?
6: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
7: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
1: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත පොකට් මනි.
9: Turn 98.2 and 98.4.
10: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
10: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
10: කතාවට දක්ෂ නම් මාකටිං දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6044ට අපිට WhatsApp කරන්න.
10: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එකපාරයි.

0: ගීතයයි.
1: අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. ඉතින් රෑ 10යි 10යි වැඩසටහනින් මම ඔබ මුණ ගැහන්නේ තාමත් මා ආදරෙන්. වෘත්තීය ජීවිතයේ විශේෂම වෙනසකට ලක්වෙච්ච මොහොතක මම හිත ඔබට ආදරණීය චිත්‍රපට ගීත 10ක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්න ඕනේ කියලා. ඉතින් සියත FM හරහා. එහෙනම් අපි සූදානම් වෙමු ලස්සනම ලස්සන ආදරණීය චිත්‍රපට ගීත 10ක් රස විඳින්න. ඇයි මම චිත්‍රපට ගීත 10ක් තෝරගත්තේ? මම එක කියන්නම්. ඇත්තට මගේ වෘත්තීය ජීවිතය ආරම්භ වෙන්නේ නිවේදිකාවක් විදියට. රූපවාහිනී ආයතනයක නිවේදිකාවක් විදියට. ඇත්තටම ඊට පස්සේ මම ඔයාලා ඉස්සරහට එන්නේ නැත්නම් ඔයාලත් එක්ක ගනුදෙනුව පටන් ගන්නෙ ලේඛිකාවක් විදියට. මම පොත් හයක් ඔබ වෙත තිළිණ කරලා තියෙනවා. සමහරක් ඔබ කියවලා ඇති, සමහරක් ලාට නැති වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ලේඛිකාවක් විදියට තමයි ඊළඟට ඔන්න මගේ භූමිකාව එන්නේ. ඉතින් දැන් ඇයි මම චිත්‍රපට කීත තෝරගන්නේ? මොකද මම මගේ භූමිකාව පොඩ්ඩක් වෙනස් කරලා චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වුණා. ඉතින් මේ වැඩසටහනේ ආකෘතිය අනුව මටම කියන්න සිද්ධ වෙච්ච හින්දා ඔන්න මමම කිව්වා. මම නදී වාසල මුදලිය ආරච්චි. දහවෙනි ගීතය විදිහට මම තෝරාගත්තේ මෙන්න මේ ගීතය. ඇත්තටම මට පටන් ගන්න ඕන වුණේ මගේ ජීවිතයේ ආදරය පටන් ගන්න තැනින්. මගේ මේ මොහොතේ ජීවිතය ගත්තොත් මම චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් විදියට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නෙත් ඒ වගේ මේ චිත්‍රපටය අරංගිහිල්ලා කේරළේ ඉන්ඩිපෙන්ඩන්ට් එක්ස්පෙරිමෙන්ටල් ෆිල්ම් ෆෙස්ටිවල් ඔෆ් කේරළ කියන සිනමා උළෙලේ විශේෂ ගෞරවයට, ඒ කියන්නේ ලෝකේ රටවල් අතරින් රටවල් 6කින් තමයි චිත්‍රපට තෝරගෙන තිබුණේ. එක චිත්‍රපටයක් මගේ චිත්‍රපටය පැන්ට්‍රම් මගේ චිත්‍රපටයේ නම ඔබට බලන්න පුළුවන් ලැබෙන අවුරුද්ද වගේ වෙද්දී. ඉතින් මේ චිත්‍රපටය තනන්න මෙහෙම ලෝකෙන් අගයුම් ලබන්න මට අවස්ථාව හම්බ වෙන්නේ මගේ සහකරු නිසා. ඔහු සම්පත් ගුණවර්ධන, ඔහු වෙනුවෙන් මම මගේ වැඩසටහනේ ආරම්භයේ පළවෙනි ගීතේ වුණත් අපේ චාට් එකේ නම් 10වෙනි ගීතේනේ තෝරගත්තා. ලස්සන ගීතයක්. ඒකට හේතුවක් තියෙනවා. මේ ගීතය මෙන්න මෙහෙමයි මගේ මතකයට එන්නේ. ඔහුමට මුණගැහෙන්නේ ඇත්තටම විවාහ යෝජනාවකින්. විවාහ යෝජනාවක් ඊට පස්සේ ආදරයකට පෙරලෙනවා ඇත්තටම හරියට ගත්තොතින්. මේ විවාහ යෝජනාවට ඇයි මම කැමති වෙන්නේ? මම කලා ක්ෂේත්‍රයේ, ඔහු IT. නමුත් ඔහු කටපාඩමින් කිව්වා මගේ ආසම, මම ආසම කෙනෙක්ගේ කවියක්. එයා කියනවා දවසක් මුල්ම කාලේ මේ යෝජනාව ආපු කාලේ මිදි සිත සිතිවිල්ලෙන් නිහඬ වීමයි සමාධිය. කාගෙද මේ කවිය? ඔබ පොත් කියවන කෙනෙක් නම් මේ කවිය ඔබට හොඳට හුරු පුරුදු ඇති. ඔහු කටපාඩමින් කියවන්නේ සේකරගේ ප්‍රබුද්ධ පොතේ එන කවියක්. ඉතින් මහගම සේකර කියලා කියන්නේ මගේ ලෝකේ මං ඉතා ආදරය කරන කවියෙක්. ඒ වගේම මගේ අයිඩල් එකක් කිව්වොත් හරි. මොකද ඔහු කවි ලියනවා, එතකොට ඔහු කතා ලියනවා, එතකොට ඔහු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා, එතකොට ඔහු ගීත ලියනවා. ප්‍රේම කීති දල්ලිස් වගේ සුවිශේෂී ගුවන්විදුලි ශිල්පීන් සමග එකතු වෙලා එකට වැඩ කරනවා. ඒ කාලේ ඉතින් නේද මහගම සේකරගේ ගීතයක් කිව්වොතින් ඉතින් ඒක මට අනුව අමරණීය ගීතයක්. මහගම සේකරව පාස් කරගෙන එහෙම නැත්නම් ඔහුව මගහැරලා අපිට අපේ කලාගමන යන්න බෑ. කියන්නේ කලාකරුවෙක් විදියට මට ඉතා තදින් දැනිච්ච චරිතයක්. එතකොට මේ සේකරගේ කවියක් කටපාඩමින් කියන්න තරම් කොහොමද ඔහු කලාවට ලං වුණේ කියලා මම අදටත් කල්පනා කරන්නේ. IT ක්ෂේත්‍රයේ පසු කාලිනව මම දැනගන්නවා ඇත්තටම ඔහුට කලාව පිළිබඳ ආභාෂයක් තියෙනවා. විශේෂයෙන්ම ඔහුගේ තාත්තා, මට මගේ තාත්තා වගේ ඇත්තටම ඔහුගේ තාත්තා මම ඉතා ආදරෙන් තාත්තව සිහිපත් කරනවා. ඔහු අපාතර නැහැ දැන්. තාත්තාට තබ්ලා වාදනය කරන්න පුළුවන්, එතකොට සිතා එක වාදනය කරන්න පුළුවන්. ඒ වගේ කලාවට ڇුටක් ළඟයි. නමුත් ඔහුත් කලාකරුවෙක් නෙමෙයි. හැබැයි ඔබටත් මටත් කලාව ළඟයි නේනේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය මිනිස්සු විදියට, සාමාන්‍ය මිනිසෙයින් විදියට කලාව රස විඳිනවා, කලාව ඇසුරු කරනවා. අන්න ඒ වගේ පුද්ගලයෙකුදින් ඔහු වෙනුවෙන් තමයි මම පළවෙනිම ගීතය තෝරගත්තේ. මහගම සේකරයන් රචනා කළ ගීතයක් තමයි මම චිත්‍රපට ගීතයක් අද තෝරගන්නේ. මම ඔබට කිව්වා මම චිත්‍රපට ගීත තමයි තෝරාගන්නේ කියලා. එතකොට මහගම සේකරයන් රචනා කළ පළවෙනි චිත්‍රපට ගීතය මම තෝරා ගන්න ඔබ වෙනුවෙන් අපේ චාට් එකේ 10වෙනි තැන.
2: අංක 10.

0: ගීතායයි. අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනි සිනමාවේදී නදී වාසල මුදලි ආරච්චි.
1: මම තෝරගත්තා අපේ චාටික නවෙනි ගීතය විදියට ගැහැණු ළමයි චිත්‍රපටයෙන් ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ නීලා වික්‍රමසිංහ, සංගීතවත් කරලා තියෙන්නේ නිමල් මෙන්ඩිස්, ඒ වගේම ගීත රචනා කරන්නේ සුනිල් ආරියරත්න. ගැහැණු ළමයි චිත්‍රපටය සුමিত্রා පීරිස් මැතිණිය තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඔබ දන්නවා පසුගිය කෑන් සම්මාන උළෙලේ සුමিত্রා පීරිස් මැතිණියගේ ගැහැණු ළමයි චිත්‍රපටය රීස්ටෝර් කරලා, ඒ කියන්නේ අලුතෙන් ප්‍රතිස්ථාපනය කරලා කෑන් සම්මාන උළෙලේ ප්‍රදර්ශනය කළා. විශේෂ ප්‍රදර්ශනයක්. කාන්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරයන් ලංකාවේ හුඟක් අඩුයි. ඉතින් මං හිතන්නේ ඒක අර සමරන්න ඕනේ අවස්ථාවක් කියලායි මම විශ්වාස කරන්නේ. මම මුළු ලංකාවම සමරන්න ඕනේ අවස්ථාවක්. ඉතින් ඒකේ ඒ මොහොතේ අපි දැක්කා ඡායාරූප, ඒ වගේම මේ මොහොතේ වීඩියෝස් අපි දැක්කා. එතකොට වසන්ත චතුරානි, අජිත් ජිනදාස මේ වගේ ගැහැණු චිත්‍රපටයේ හිටපු නළලෙන් අපි දැක්කා. මේ මතකයේ අලුත් වෙච්ච මොහොතක ඔවුන්ට ගෞරවයක්, විශේෂයෙන්ම සුමিত্রා පීරිස් මැතිණියට ගෞරවයක් විදියට මේ ගීතය ඇත්තටම මේ අපිටත් සමීපයි. මේ චිත්‍රපටය හැදෙන්නේ, අධ්‍යක්ෂණය වෙන්නේ නවකතාවකින්. මේ නවකතාව කරුණාසේන ජයලත් රචනා කරන්නේ ආදරය පිළිබඳව. ඒ දවස්වල කරුණාසේන ජයලත්ගේ ආදර කතා කියලා කියන්නේ මං හිතන්නේ ආදරවන්තයින්, ඒ කියන්නේ යෝනි වියේ හිටපු ආදරවන්තයින් මං හිතන්නේ කියවපු නැති කෙනෙක් නැතුව ඇති. ඉතින් ඉතාම ආදරෙන් ඔබට මේ ගීතය තිළිණ කරනවා. ආදරය පිළිබඳව ලියන්න පුළුවන් හොඳම විදියකින්, හොඳම ෆෝම් එකකින් ලියලා තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ මේ ගීතය. හතිය අහන්නකෝ.
2: අංක 9.

0: ගීතායයි. අද සොඳුරු මුණගැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනී සිනමාවේදී නටි වාසල මුදලි ආරච්චි.
1: අටවෙනි තැනට නම් තෝරගන්නේ හදවතේ ආදරයත් ගෞරවයත් ඒ වගේම දුකත් කැටිකරගෙන මේ ගීතේ තෝරගන්නේ. විශේෂයෙන්ම මට පුද්ගලිකව කියන්න පුළුවන් අය සමග මතකයක් තියෙනවා. ඒ මතකයත් ඉතාම සුන්දරයි සහ ඒ මතකය මේ මොහොතේ මගේ හිත රිද්දනවා. ඒ වගේම මේ මොහොතේ මගේ හිත ආදරෙන් පුරවනවා සහ මගේ හදවතේ මතකය සදාතනිකව තියෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද මට හම්බ වෙච්ච ඒ තරමට සුවිශේෂී චරිතයක් ඇය. කවුද ඇය? මාලිනී ෆොන්සේකා. මාලිනී ෆොන්සේකා මැතිනි වෙනුවෙන් මම මේ ගීතේ තෝරගත්තා. ආදරයට මං කියන්නේ මාලිනී අක්කා කියලා. අපි වැඩසටහන් ගණනාවක් කරා එක්තරා කාලයක, විශේෂයෙන්ම ශ්‍රමිකයින් වෙනුවෙන්. අපේ රටෙන් එළියට ගියපු අපිට විශාල ප්‍රාග්ධනයක් රටට ගෙනාපු අපේම සහෝදර සහෝදරයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් කරා. මාලිනී අක්කා ඒ වැඩසටහනේ ජජ් කෙනෙක්, විනිශ්චය මණ්ඩලෙ හිටියා, මම නිවේදිකාව හිටියේ. එතකොට අපි නිතර ගුවන් ගමන් වලට සහභාගී වෙනවා. ඉතින් කෑම කනවා නේද, හොටෙල්ස් වල අපි මේ කියන්නේ අපි ගියහම නවාතැන් ගන්නවා, හැමදේම කරන්නේ එකට. ඉතින් මං හිතන්නේ ඒ කාලය කෙටි කාලය ඇතුළත ඇය ජීවිතේ මගෙත් එක බෙදාගත්තා කියලා මම විශ්වාස කරන එකට විශේෂ හේතුවක් තියෙනවා. මං හිතනවා මේ වෙලාවේ මේක කිව්වට කමක් නැහැ කියලා. චන්දික නානායක්කාර ඇය විතා ආදරෙන් බලාගත් බව ඇය මගෙත් එක සඳහන් කරලා තියෙනවා. ඒකට හේතුව ඇයි මගෙත් එකයි කියන්නේ මේ කතාව. චන්දික නානායක්කාර ඇයට මුණගැහෙන්නේ මම නිවේදිකාවක් විදියට නිවේදනය කරපු වැඩසටහනකින්. ඔබට මතක ඇති පුද්ගලික නාලිකාවක තරුමන්සල කියලා වැඩසටහනක් ගියා. ඒකේ නිවේදිකාව වුණේ මම. රූපවාහිනී වැඩසටහනක්. එහිදී තරඟකරුවෙක් විදියට, ඒක ඇත්තටම ටැලන්ට් ෂෝ එකක්, ඉතාම ජනප්‍රිය, රෑ හතහමාරට ගියේ. මේ ටැලන්ට් ෂෝ එකට චන්දික නානායක්කාර ආවා තරඟකරුවෙක් විදියට. ඔහු එදා ජයග්‍රහණය කරනවා තරඟය විනිශ්චය කළේ මාලිනී ෆොන්සේකා. ඉතින් මාලිනී අක්කට පසු කාලීනව ජීවිත ආදරය හම්බ වෙන්නේ චන්දිකගෙන්. ඉතින් මාලිනී අක්කගේ ආදරයට ගෞරවයක් විදියට, චන්දිකගේ ආදරයට ගෞරවයක් විදියට මම මේ ගීතය තෝරගන්නවා.

0: ගීතයයි. අද සොඳුරු මුණ කැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනී සිනමාවේදී නටි වාසල මුදලි ආරච්චි.
1: අඳන්නේයි සුදුමැණිකේ කියන්න පනමාගේ, හෙලන්නේයි කඳුලැලි ආතර නිල්මිණි දැසේ. මේ පද ටික ඇහුවාම වට හිතෙනවද ආතරේ ගැන මීට වඩා දෙයක් කියන්න පුළුවන් කියලා. කියන්න ඕන ඔක්කොම එතන තියෙනවානේ. අපි හිතමු ආදරවන්තයා කඩනවා කියලා. ඕනම ආදරවන්තයෙක් ලංකාවේ මං හිතන්නේ සුදුමැණික කියලා කියනවා ඇති තමන්ගේ ආදරවන්තියට ගොඩක් වෙලාවට. ඒ කාල නම් එහෙම කියන්නේ නැති. මං හිතන්නේ ධර්මසිරි ගමගේ මැතිතුමා, මගේ මතක නිවැරදින මැතිතුමා තමයි ගීත රචනා කරන්නේ, මොහොමඩ් සාලී සංගීතවත් කරන්නේ. එෂා ජෝතිපාල මහත්මයාට මේ ගීතය රචනා කරනකොට මං හිතන්නේ ඒ කාලේ ආදරවන්තයෙක් වෙලා ඉන්නේ නැති ධර්මසිරි ගමගේ මහත්මයා. හැබැයි ඒක අහනකොට ඊළඟ පරම්පරාව, ඊට පස්සේ පරම්පරාව, ඊටත් පස්සේ පරම්පරාවත් ඔය ගීතය ආදරෙන් වැළඳ ගන්නවා, සහ ඒ වචන තමන්ගේ හදවතට හුඟක් ලං කර ගන්නවා. ආදරය කියන්න පුළුවන්, ඒ කියන්නේ ආදරය ප්‍රකාශ කරන්න පුළුවන් විදි කරණාවක් තියෙනවා. ඒක සමහර කලට වචනෙන් කියන වෙන්න පුළුවන්, සමහර වෙලාවට ඇස් වලින් කතා කරන වෙන්න පුළුවන් නේද? කොහොම වුණත් තමන්ගේ ආදරවන්තයාණද්දී අහන්න කෙනෙක් ඉන්නවනම් මං හිතන්නේ කාන්තාව ආදරය ලැබෙන වාසනාවන්තයක්. ඉතින් ඒ වගේ ගීතයක් තමයි මේ ගීත. මට ඒ කියන්නේ කවදා ඇහුවත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ගීත. මං ජෝතිපාලට කොහොමත් ආදරේ ආසයි, පරාද වෙන්න ඉඩක් නැහැ අපි දෙන්නගේ ප්‍රේමේ. දිනන්නේ යන තැන ඔබ හින්දයි පාලෝකේ. මම කැමති අතර මේ ගීතේ ඔබට වගේම සම්පත්ත තිලින කරන්න ඉතා ආදරෙන්. මොකද මම යන තැන දිනන්න සම්පත් නිසා, මගේ සහකරු නිසා. මම හිතනවා ඔහුටත් මම ඒ වගේ ආදරයක් දෙනවා ඇති කියලා, මොහොත් එහෙම විශ්වාස කරනවා ඇති කියලා. කොහොමනම් මම යන තැන දිනන්නේ නම් ඔහු හින්දා තමයි. මට මේ සින්දුව දැනටත් මගේ දැස් තෙත් කරන්න පුළුවන්, ඒ කියන්නේ කඳුළු පුරවන්න පුළුවන් සින්දුවක් ඇතරම කිව්වොතින්. අහලා බලන්නකෝ දැනෙන්නේ මොනවද කියලා.

0: ගීතායයි. අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනී සිනමාවේදී නටී වාසල මුදලි ආරච්චි.
1: හඳුනාගත්තත් ඔබම ඔබට පුළුවන්ද මාව අඳුරගන්න? එහෙම හිතන්න, එහෙම හිතලා ගීතයක් ලියන්න, ඒ ගීතය මෙච්චර ලස්සන කටහඬකින් ගයන්න පුළුවන් කියලා සින්දුවක් හැදුන් නැත්තම් අපිට හිතන්නත් බෑ නේද? කියන අපි හැමදාම අහන්නේ ප්‍රේමවන්තියක් නම් ප්‍රේමවන්තයාගෙන් හඳුනාගත්තත් ඔබම කියලා නේද? ඔහ මාව හරියටම දන්නවද කියලා අහන්නේ අපි. ඒ වගේ වාක්‍යයක් කොහොමද ගීතයකට ඇතුළත් කරේ කියලා මට හිතාගන්න අමාරුයි. හඳුනාගත්තොත් ඔබ මා ගීතය තමයි මම ඇත්තටම ඊළඟට තෝරගත්තේ චිත්‍රපට ගීතයක්. බඹරු ඇවිත් චිත්‍රපටෙන් ධර්මසේන පතිරාජ මහත්මයා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. W. ජයසිරි තමයි ගීතය රචනා කරන්නේ. ඒ වගේම සුනලබේ සේකර තමයි ගීතය ගායනා කරන්නේ. මේ චිත්‍රපටෙත් මාලි ෆොන්සේකා ඉන්නවා. ඒ වගේම මේ චිත්‍රපටයේ ගීතය සංගීතවත් කරන ප්‍රේමසිරි කේමදාසයන් නිසා තමයි ගීතය මම තෝරාගන්නේ. ඇත්තටම මගේ ජීවිතයට ඉතාම සමීප කෙනෙක්, මට එහෙම කෙනෙක්, මම ඉතා ගෞරවෙන් සැලකෙන කෙනෙක්. මට මතකයි දවස්වල මම උදෑසන වැඩසටහන් කරලා මාස්ටර්ගේ සංගීත පන්තියට යනවා. ඔය පන්තිය තිබුණේ ඇත්තටම BMSH එක පිටිපස්ස ගරාජ් එකේ. කේමදාස මාස්ටර්ට තියෙන ආදරය නිසාම, කැමැත්ත නිසාම මම මාස්ටර්ගේ සංගීත පන්තියට යන්නේ. මට සයන්නක්වත් කියාගන්න බෑ. නමුත් මාස්ටර් මාව ඉතා ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඒ දවස්වල හිටියා ඉන්දිකා කියලා, එතකොට සම්පත් අයියලා, ඉතින් ලොකු ලොකු චරිතය. නමුත් මාස්ටර් මම ගියාමත් මටත් ඒ ආදරෙම මාවත් පිළිගත්තා. මාස්ටර්ගේ අත් අකුරු වලින් ලියලා දීපු අර නෝට්ස් ඒවා තාමත් මල්ලඟ තියෙනවා. මට මතකයි දවසක් මාස්ටර්ගේ කාර් එකට මම දාගෙන ගියපු සපත්තු දෙක යට වෙලා, මාස්ටර් ඒ දවස්වල මේ ටිකක් පරක් වෙලා තමයි එන්නේ. මොකද පරක් වෙලා එන්නේ ක්ලාස් එකට, ඒ වටේ ඉන්න සතු ඔක්කොටම කැම අරගෙන තමයි එන්නේ. ඉතින් දැන් පරක් වෙලාම හදිසියේ කලබලෙට ওই අපි සපතු ගලවල තියෙන තැනින් තමයි ආ කායක පාක් කරේ. සපත් දෙක යට වුණාම පස්සේ මට දැන් දාගෙන යන්න විදියක් නැහැ. දැන් මාස්ටර්ගේ සැරේපු දෙක තමයි මම ගෙදර දාගෙන ආවේ. ඇත්තටම ආදරණීය මතකයන් තියෙන කෙනෙක්. අයි මම දන්නවා මුළු ලංකාවම ඉතා ගෞරවයෙන් එතුමාට සලකන්නේ. අපි කියන්නේ මාස්ටර් කියලා අපිට ඇත්තටම යාළුවෙක් වගේ. මාස්ටර්ට, කේමදාස මාස්ටර්ට ගෞරවයක්, ඉතාම ආදරයෙන්, ඉතාම ආදරයෙන් ගෞරවයක් විදියට මං ගියේ මේ ගීතේ තොරගන්න. අහලා බලන්නකෝ. අංක

0: ගීතායයි. අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනි සිනමාවේදී නදී වාසල මුදලි ආරච්චි.
1: ඔබ රැඳී සිටින්නේ රෑදායයි ගීතායයි සෙත FM සමගින්. මම නදී වාසල මුදලි ආරච්චි. හොඳයි, අපි යමු පස්වන ගීතයට. පස්වන ගීතය විදියට මම තෝරාගත්තේ චිත්‍රපට ගීතයක්. ඒත් අවසොය ආදරේ චිත්‍රපටෙන් මට මතකයි, මම පුංචි කාලේ අවසොය ආදරේ චිත්‍රපටය නරඹන්න ගියා. ඇතරම මාතර නිව් සිනමා, මං හිතන්නේ මගේ මතකේ නිවැරදි නම් නිව් සිනමා චිත්‍රපට ශාලාවේ තමයි මම නරඹන්නේ කියලා මං දන්නේ. නිව් සිනමා දැන් තියෙනවද කියලා මං හිතන්නේ තියෙනවා. ඒ මතකය ඇත්තටම හරිම සුන්දරයි. එක දෙවනි කාරණේ තමයි ඒ චිත්‍රපටේ හිටපු ගාමිණී මාලිනී දෙන්නම පසු කාලේන මම නිවේදිකාවක් වුණාට පස්සේ මට මේ දෙදෙනව උණ ගැහෙනවා පුද්ගලිකවම. ගාමිණී ෆොන්සේකා මහත්මයා එක්ක අපි වැඩසටහනක් කරන්න උත්සාහ කළා. ඒකෙන් ට්‍රිබියුට් ටු සිනමා කියලා. සිනමාවේ සක්විති කියලානේ අපි හඳුන්වන්නේ ඔහුව. එතකොට සිනමාවේ රජිනිය මාලිනී ෆොන්සේකා. ඉතින් මේ දෙන්න එක්කම එකට රඟපාපු චිත්‍රපට ගීතයක් මම තෝරාගන්න හේතුව ගාමිණී ෆොන්සේකා මහත්මයා නිසා මේ වෙලාව. ඒ වගේම මාලිනී ෆොන්සේකාත් මාලියක් වදි තම අතරින් මෙතෙන්දි මතක් කරනවා. මට මතකයි අපි වැඩසටහන ඇත්තටම ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ ගෙදර ගිහිල්ලා තමයි අපි වැඩසටහනට මූලික සාකච්ඡාව කරේ. මම එතකොට කැලුම් කුමාර මහත්තයගේ අපේ වැඩසටහන අධ්‍යක්ෂක නිෂ්පාදකයේ දවස්වල ඔය ප්‍රසිද්ධ කියමනක් තියෙනවානේ, ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ ගෙදර ගියාම අතට පිච්ච මලක් දෙනවා කියලා. එන්න හැරෙද්දි ඔව් ඇත්ත. ඒ පිච්ච මල මටත් හම්බ වුණා. ඇත්තට මේක සුරැකිව තියාගන්න ඕනේ පිච්ච මලක්. අංක 5
2: කන් මසුරන් කිරි

0: එකයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනි සිනමාවේදී නටී වාසල මුදලි ආරච්චි.
2: ඇගේ දහය වටසටානෙන් අපි ඊළඟට තොරගන්නේ ආදරණය කතවක් චිත්‍රපටිය ගීතයක්. ආදරණය කතවක් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රියන්ත කොළඹගේ. ප්‍රියන්ත අයගේ අලුත් චිත්‍රපටයක් එන්න නියමිතයි සූර්ය සුළඟ. ඉතින් අපි ආදරේ මතක් කරනවා ඒ පිළිබඳවත් ගිහිල්ලා බලන්න පුළුවන් නම්. ආදරණය කතාවක් චිත්‍රපටයෙන් අපි ගීතයක් තෝරාගන්නේ කසුන් කල්හාර තමයි ගීතය ගායනා කරන්නේ. කසුන් කල්හාර කියලා කියන්නේ අතරම ළඟ මිත්‍රයෙක් වගේම සුවිශේෂී කලාකරුවෙක් විදිහට මම සඳහන් කරන්න කැමති කෙනෙක්. විශේෂයෙන්ම මම පුද්ගලික මං හිතන්නේ මේක කිව්වට කමක් නැහැ කියලා මං හිතනවා. පුද්ගලික අත්දැකීම තමයි, ඒ කියන්නේ ළඟ යාළුවෙක් වීම නිසා මම දන්න කාරණයක් තමයි කසුන්ට චිත්‍රපටයක් හදන්න උවමනාව තිබුණා. හදන්න කියලා කියන්නේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න උවමනාව තිබුණා. ඒ දවස්වල නම් මං ඇහුවාම මොකක්ද වාගේ හීනේ කසුන් කියලා. කසුන් කිව්වේ මං දන්නේ කසුන් තව දුරටත් තාමත් මේක හිතේ තියන් ඉන්නවද කියලා. මේ හීනේ, ඒ කියන්නේ මේ බලාපොරොත්තුව මං ළඟදි නම් අහලා නැහැ. ඒ දවස්වල කිව්වේ මීට අවුරුදු 10කට විතර කලින් මට මතක විදිහට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක තමයි යාට එයා උවමනා, යා ආස චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න කියලා. සංගීත අධ්‍යක්ෂකවරයෙක් ගායකයෙක් තමයි මේ කියන්නේ. ඉතින් ඔහුගේ චිත්‍රපට අධ්‍යක්ෂක හීනය සැබෑවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබත් කැමති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි කසුන්ගේ ගීතයක් අහමු. කසුන්ගේ ගීතය අපි තෝරාගන්නේ ආදරණීය කතාවක් චිත්‍රපටයෙන්. ආදරණීය කතාවක් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ මම මුලින් මතක් කළා වගේ ප්‍රියන්ත කොළඹ.

0: ගීතයයි. අද සොඳුරු මුණගැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනී සිනමාවේදී නටි වාසල මුදලි ආරච්චි.
1: ගීතයට අපි සූදානම් මෙහෙම නම් ගීතයට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ මේ ගීතය ඇයි තෝරගන්නේ කියලා. ඉතින් එච්.ආර්. ජෝතිපාල මහත්මගේ ගීතයක් අපි කලින් තෝරගත්තා. ඔව්. නමුත් මේ ගීතේ තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවා. දැන් සිනමාව ගත්තොත් අපි හැමෝගෙම ජීවිතවලට කුල්මත් බව, එහෙම නැත්නම් අපිට සතුට, සතුට ගෙනාවේ මෙන්න මේ වගේ චිත්‍රපට ගීත. ඒ චිත්‍රපටය නොබැලුවත් බැලුවත් අපිට නිතර රේඩියෝයෙන් ඇහුණු, අපිව අපේ සිත කොල්මත් කරපු, අපිට අපේ රිද්මයට, අපේ කියන්නේ අපේ අපේ ශරීරයට රිද්මය ගෙනපු ගීත තමයි මේවා. කියන්නේ මම හිතන්නේ ඒ යුගය අතිශය සුවිශේෂී යුගයක්. මට අනුව ඇත්තටම මට ඒ යුගයේ කියන්නේ එහෙම ජීවත් වෙන්න බැරි වුණත් අපේ කාලෙත් මම හිතන්නේ තරුණ තරුණියන්ගේ ශරීරයට රිද්මයක් එකතු කරන. කියන්නේ අපි හිතමු මම මේ කියන උත්සාහ කරන්නේ ඔයාලා පාටි එකක් දානකොට දාන්නේ මොන සින්දුද? කෙනෙක් කියනකොට අපි දාන්නේ මොන සින්දුද? මෙන්න මේ සින්දුනේ. ඒකේ එච්චරට ජීවිතයට සමීපයි. ඒ කියන්නේ ඒවා යුග ගණනාවක් රැවදෙන, යුග ගණනාවක් අහන්න පුළුවන්, යුග ගණනාවක් නටන්න පුළුවන් ගීත විදියට තමයි මේවා මම හිතන්නේ ජනතාව අතරට ගිහිලා තියෙන්නේ. සහ අපේ සිනමා මුල් කාලේටම ඇත්තටම ඉන්දියානු සිනමාවත් එක්ක ලොකු ගනුදෙනුවක් තිබුණා. ඊට පස්සේ අපේ සිනමාව ස්වාධීන වෙනවා ඉන්දියානු සිනමාවෙන්. ඒවයි රස තැන් තියෙනවා ඇත්තටම. අපිට ඒව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න බෑ. අපි ඉන්දියානු අනුකරණ ඔය මොනවා කිව්වත් අපේ ජීවිතයට සමීපයි නම්, අපේ රිද්මය අපේ තුළට එකතු කරනවා නම්, අපිව කුල්මත් කරනවා නම් මේ ගීත, අපි තවමත් අහනවා නම්, වැළඳ ගන්නවා නම් ඒව අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ නේද? ඉතින් ඒ නිසා අපිට ඒව අමතක කරන්න බැරි ගීත. මේ ගීතය තෝරගත්තේ මම ඒ නිසා. මේ ගීතය හින්දි ගීතය, මේ සපනෝ කේ රානේ කබ ඔන්න වගේ සින්දුවක්. මම දන්නේ එච්චර දුරට හරියටම කියන්න තාලෙ මතක් කරන් තමයි මම කිව්වේ. එතකොට මේ ගීතය ඔන්න ඔය ගීතේ අනුකාරක ගීතය විදියට තමයි නිර්මාණය වෙන්නේ. නමුත් මේ ගීතයට ස්වාධීන පැවැත්මක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ ගීතය තාමත් අපිත් එක්ක ජීවත් වෙන්නේ. අංජලීන් ගුණතිලක මහත්මිය සහ එච්.ආර්. ජෝතිපාල මහත්මයා තමයි ගායනා කරන්නේ.

0: විසා වෙලට අනුවටයි දශම හතරෙන් සියFM රැදායයි ගීතායයි අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනී සිනමාවේදී නටි වාසල මුදලි ආරච්චි
1: දායගේ දායයේ සියත FM සමගින් ඔබ ඉන්නේ ඉතින් සූදානම් මම වැඩසටහන අවසන් කරන්න අවසාන ගීතයට කලින් ගීතය ඔබට ලබා දෙන්න. මම ඔබට පොරොන්දු වුණා මුළු වැඩසටහනේම චිත්‍රපට ගීත තමයි මම තෝරාගන්නේ කියලා. ඔව් චිත්‍රපට ගීත තමයි තෝරාගත්තේ. එකම එක ගීතයක් තෝරාගන්න දෙන්න චිත්‍රපටයකින් පරිබාහිරව මට අවසර දෙන්නේ ගීතේ තෝරගන්න. ඒ ගීතය මම රචනා කරපු ගීතයක් නිසා නෙමෙයි මම තෝරගන්නේ. මගේ ආදරය වෙනුවෙන් මම මේ ගීතය රචනා කළේ. මම මේ ගීතය ඇත්තටම රචනා කළේ ඔහුගේ උපන්දිනයට. ඉතින් ඇත්තටම ඔහුගේ උපන්දිනයට ගීතේ ටයිටල් එක තමයි ඔබ මගේ. ඒ ගීතය මම සම්පූර්ණයෙන්ම ලියලා තියෙන්නේ ඇත්තට මගේ ආදරය ගැන, මට යව දැනෙන විදිය, මගේ සහකරු ගැන. ඔහු තමයි මගේ ශක්තිය, ඔහු තමයි මගේ මව. මේ මොහොතේ ඔබ ඉදිරියට රැගෙන එනවා නම් මම කියලා චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් ඒ ඔහු නිසා. ඒ වගේ සහකරුවෙක් ලැබීම වාසනාවකට සලකනවා. වාසනාව විශ්වාස කළත් නොකළත් මං හිතන්නේ ඒ වගේ සහකරුවෙක් ලැබීම වාසනාවක් කියලා අපිට වචනින් කියන්න පුළුවන්. ඒ ආදරයට ගෞරවයක්, ඒ වගේම ආදරයක් මගේ හිතේ සදාකාලිකව තියෙනවා. මං හිතන්නේ මැරෙන තුරු මගේ හිතේ තියෙයි. ඒ වගේම මේ ගීතය ඔබට තිලින කරන්න මම කැමතියි. ඔබ ඔබේ ආදරයට මේ වගේ දෙයක් කියන්න ඕන නම්, ඔබ ඔබේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට මේ කියන මම කිව්වා වගේ දෙයක් කියන්න ඕන නම්, ඔබට ගීතයක් නිර්මාණය කරන්න ඒ සඳහා අවස්ථාව පසුබිම නැත්නම් මේ ගීතය භාවිත කරන්න. ඒක ඇත්තටම පොදුයි ආදරය වෙනුවෙන්. ඒ තරම් විශාලයි යෝගී ආදරය, මට ලැබෙන ආදරය සම්පත්කින්. ඒ නිසා ඒ ආදරය බෙදා ගන්න ඔබත් එක්ක මම කැමතියි. ඔබ ඔබේ ආදරවන්තිය හෝ ආදරවන්තයා සමග මේක බෙදා ගන්න. ඇත්තටම ආදරවන්තයින්ගේ දවසේ තමයි මම මේක රිලීස් කරේ. ඔහුගේ උපන්දිනය දෙසැම්බර් මාසයේ දෙන්නේ. නමුත් මම ගීතේ හුට තිරණය කරලා ඊට පස්සේ ආදරවන්තයින්ගේ දවසේ තමයි ඒක රිලීස් කරේ. ගීතය අහලා බලන්න. ඉස්සෙල්ලා අහලා බලලා ඔබට හිතට සමීපයි නම් ඔබටත් ඒක සමීප ඔබේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට ප්‍රදානය කරන් තිළිණ කරන්න ඔන්න තෝරගන්න පුළුවන්. අහලා බලමු. දෙමනම් පද රචනය නටි වාසල මුදලිය ආරච්චි, සංගීතය නවරත්න ගමගේ, ගීතය ගායනා කරන්නේ මංජරී.

0: ගීතායයි. අද සොඳුරු මුණ කැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනි සිනමාවේදී නටී වාසල මුදලි ආරච්චි.
1: එහෙමනම් වැඩසටහනේ පළවෙනි ගීතයට අපි ඇවිත් ඉන්නේ. ඒත් එක්කම ඔබෙන් සමුගන්නට නියමිතයි පළවෙනි ගීතයත් සමගින්ම. පළවෙනි ගීතය මම තෝරාගත්තේ ඔබට නුහුරු නුපුරුදු ගීතයක්. ඒකට හේතුවක් තියෙනවා මම ඒක තෝරගන්න. ඔබට නුහුරු නුපුරුදු වුණත් මගේ ජීවිතයේ මේ මොහොතේ සුවිශේෂීම ගීතය මගේ චිත්‍රපටයේ ගීතය. මේක තියෙන්නේ ඇත්තටම දමිළ භාෂාවෙන්. මට මේ ගීතය ඔබට තිළින කරන පළවෙනි අවස්ථාව මේක කියලා කියන්න පුළුවන්. මොකද මීට කලින් මේක මම මාධ්‍යයකින් ප්‍රචාරය කරලා නැහැ. අතර ෆේස්බුක් එකේවත් මම දාලා නැහැ. විශේෂයෙන්ම ආදරණීය පැයක් ගත කරලා අවසානයේ මම ඔබට තිළිණයක් විදියට ගීත දෙකක් දීලා යනවා. ඒ කලින් ගීතය මම ලියපු ගීතයක්. දෙවැනි ගීතය මගේ චිත්‍රපටයේ මමම ලියපු එක දමිළ භාෂාවට පරිවර්තනය කරලා සුරේෂ් තමයි අතර පරිවර්තනය කළේ. ඒ වගේම මේ ගීතයේ සංගීතය මදුන් දිසානායක. මදුන් තමයි මගේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා. ඔහුගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන තෙන්න පැන්ත්‍රම් චිත්‍රපටයෙන් තමයි මම මේ ගීතය තෝරාගන්නේ. මේ ගීතයේ පසුබිම තමයි මීට 2500කට කලින් මහාවංශයේ මුල්ම කතාව ලියවෙන විජේ කුවේණි නමින්. විජේ කුවේණි කතාව තමයි මම ඔබට කලින් කිව්වා වගේ අර පපට් ෂෝ එකකින් මම පෙන්නනවා කියලා කිව්වේ. මම මගේ මූවි එකේ අන්නේ පපට් ෂෝ එකේ පසුබිම් ගීතය. ඇත්තටම ඒ පපට් ෂෝ එක මම පෙන්නන්නේ ඒක ඉදිරිපත් කරන්නේ ගීතයක් විදියට. ගීතයක් අතරතුරේ ඒක ඉදිරිපත් කරන විලාසයකුත් තියෙනවා. ඒ පපට් ෂෝ එක ඉදිරිපත් කරන විලාසයත් එක්ක තමයි ඒ ගීතය තියෙන්නේ. නමුත් ඒක ඇත්තටම ගීතයක් විදියට අපිට සලකන්නත් පුළුවන්. චිත්‍රපටයේ තියෙන එකම ගීතය මේ ගීතය. ඉතින් මම ඔබට තිළින කරනවා ඉතාම ආදරෙන්. හොඳයි, සමුගන්නයි සූදානම් වෙන්නේ රැදහයයි ගීතය වැඩසටහනින්. ඔබත් එක්ක පැයක් පුරා සමීපව කතා බහ කළ මම නදී වාසල මුදලි ආරච්චි නැවත හමු වෙමු. අයිබෝවන් සුබ රාත්‍රියක්.

රාත්‍රී 11යි විනාඩි 14යි දැන්. හද ගැස්මට සියත. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා

0: una da sudu kotigena e disne
1: danen anna sathi dawasala hawasa dekata
2: siyata hot and spicy with sudu kotchi
1: godak kadare
3: siyata teli depaya අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
6: කාජිරිය ගොබ්බයා.
7: එයි, හතට ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
8: නිලබල කරේති ඔලමුල පුරේ.
9: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
1: සියත ටීවී තුලින්.
10: 98.2 98.2

0: කැපුවන එද ඩබල්ිර ඩබල් පොකට් ඇඳන් ඒ මදවට ඩබල් දාලා කංගප දෙකකුත් ගහලා
1: ඇරලහමි
0: ඇහුන් නැද්ද මං කියපුවා
1: නෑ නෑ අහන් හිටියේ
0: මොනවද අහන් හිටියේ
1: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
0: හෑ
1: ඔහුරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියද
2: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
3: අනුග්‍රහය
4: දැනෙන්න අඳින්න රිසිසේ
3: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොටයන්න

0: රාත්‍රී 11යි විනාඩි 5යි. හද ගැස්මට සියත.
1: සියත පාත්‍රේ විතසා.
2: කල්ක්‍රියාව හොඳනම් හැට පැන්නත් පොලිසියේ ඉන්න ඉඩ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. පොලිසිය කොමත් ඉන්න සෙනග මදි ප්‍රශ්නයක් තිබුණා, පුරප්පාඩු පුරෝබින් ඉන්න බව කියනවා. ඊට අමතරව පොලිස් සේවය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වෙලා යහපත් කල්ක්‍රියාවෙන් ඉන්න අයට තව අමතර වසරක් ලබා දීම වෙනුවෙන් සොයා බලමින් සිටිනවා කියලා කියනවා. ඉතින් මන් දන්නේ මේ හිටපු පොලිස්පති කෙනෙකුට මරණ දණ්ඩනය නියම වුණා, තව හිටපු පොලිස්පති කෙනෙක් වැඩ තහනම් වෙලා අඩුවලට මූණ දෙමින් ඉන්නෝ. හැට පැන්නත් දිගටම තියාගන්න මේ යහපත් කල්ක්‍රියාව තියෙන පොලිස් නිලධාරීන් හොයන එකත් ලේසි වැඩක් නෙවෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද?
1: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: සෙනසුරාදා උදේ 8ට
6: අමල්ලි කොහොමද මල්ලි?
7: ඔහේ ඉන්නෝයි.
6: එහෙම කියන්නේ මල්ලි. ජීවිතේ කියන්නේ මල්ලි. හරියට මහපාරක් වගේ. මහපාර කොච්චර ගියත් ඉවර වෙනවද? නෑ. කොච්චර තව තව යන්න පුළුවන්. ඈ?
7: සේරමත් අපි ඔය පාරවල් වල යද්දි බීපු එකේ කම්බෙලා කියවන්න ගත්තාම තමයි කඹුල් පාරක් දෙන්න හිතේ. ඈ?
6: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු
8: වන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේක කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එකක්.
9: අනිත් එක ගුවන් විදුලි නිවේදකෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙමෙයි මාකටර් කෙනෙක්.
8: කතාවට දක්ෂ නම් මාකටින් දන්නවා නම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න කියාපු තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
9: හිතෙන ඕනෙම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි 2ක් කතා කරලා 0.71 555 6047ට අපිට WhatsApp කරන්න.
8: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එකපාරයි.
10: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
12: මොකද මේ වගේ කියන්නේ?
10: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
13: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
9: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
14: 98.4 හම්බන් තොටට සියත. Great.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සියතහගෙන ඉන්න වෙලාව අලියමතුනායි.

වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරබයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේකවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැල කළසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයේ

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරුසැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පත් කළා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුර වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භව භෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Good Money. උදේ 5:25යි දැන් වෙලාව. Good morning Mashi.
1: Good morning Nishan.
0: සාමාන්‍යයෙන් ජීවත් වෙද්දී ගොඩක් අය බොරු කියනවානේ.
1: හා.
0: බොරු කියන්න හොඳ නැහැ කියලා හැබැයි හැමෝම දන්නවා. ලස්සන ඉංග්‍රීසි වාක්‍යයක් තියෙනවා. මං හිතුවා ඒක කියලා අද වැඩේ පටන් ගන්න ඕනේ කියලා. One lie can end million trust. එක බොරුවක් ඇති ඔබ ගැන තියෙන සම්පූර්ණ විශ්වාසයම බිඳලා විසි කර දාන්න. ඒ නිසා බොරු කියනවා නම් ඔබ පරිස්සම් වෙන්න. එක බොරුවක් ඇති ඔබව අහස ඉඳලා පොළවට ඇදලා දාන්න. ඒ නිසා කවදාවත් කාටවත් බොරු කියන්න යන්න එපා. ඇත්ත ඇති සැටියෙන් කියන්න. එතකොට තේරුම් ගන්නයි තේරුම් ගනි තේරුම් ගන්න බැරි අය ඇත්ත වෙයි. ඒක හොඳයි නේද?
1: අනිවාර්යයෙන්ම. ඉතින් ඒ දෙයත් එක්ක අද දවස මේ විදිහට පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් දවස පටන් ගන්නකොටම අපි පොකට් මනි අරගෙන ආවා. පොඩ්ඩ 4 දෙනෙකුටයි අම්මා කෙනෙකුටයි අපි ගාව පොකට් මනි තියෙනවා.
0: ඉතින් උදේ 7 වෙනකන් අපි වහගෙන ඉන්න. අපි බලමු කවුද අද දිනන කට්ටිය කියලා. මම නිශාන්.
1: මම ආශි.